බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරවුත ඇසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: මෙත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය. ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී. බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර. සර්වඥ ධාතු වන්දනාව. පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය. ශ්වේත පූජා බෝධින වැඩසටහන. තේ පැන් දන්සැල. මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ. Net FM පුසුන් කලාපය නරඹන්න. සංවිධානය Net FM සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය.
3: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: Wake up. Satutu Hormones. Alpha Studio.
3: Davasata Moona Karana Vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe Ekat Ekka Davasama Suba Karaganna.
3: Ratema Daruwanke Dakshata Ekka Satutin Davasa Patan Ganna.
5: Good morning.
4: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
3: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
1: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
1: කවදත් අලුත් කාක්.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවන්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම එ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වෙයි. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වෙයි. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 තිවයින පුරා
1: FM Alpha Studio with Cousin Erle Hans.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: ජනක ප්‍රසන්න සුන්දර ලස්සන චමත්කාර මනරම් දවසක් වෙන්නයි අද ප්‍රාර්ථනා කරන්නේ. 2026 ජූනි 23 වෙනිදා. Good morning.
2: Very good morning, Kasuniyaki.
1: අඟහරුවාට අවුදේ 6:06 වෙනව. ලස්සන හිනාවක් දෙමුද බලන්න. මම දුන්න. කො ලෙහන්සගේ හිනාව දෙන්න බලන්න.
2: සත්‍ය ඇහෙන්නද හිනා වෙන්න ඕනේ?
1: ඔව්, නැතුව. හරි කියන්නේ අන්න හරි.
2: අන්න ඒ වගේ.
1: කිංකිණි රාවය. දැන් අර මේ හිනාව කියන එක එක එක විදියයිනේ නේ. අපි සමහර වෙලාවට ලෙහන්ස ඇහුවා වගේ සත්‍ය ඇහෙන්න නැතුව හිනා වෙනවා. සත්‍ය ඇහෙන්නත් හිනා වෙනවා. කොක් නගා සිනාසීම එහෙමත් කියනවා. හැබැයි කොක් එකක් මට කොහෙන්වත් කවදාවත් ඇහිලා නැහැ. මොකද අපි හිනාවෙනට කොක් කොක් කොක් කොක් කියන්නේ නෑනේ නේද? එහෙම කියන්නේ නෑනේ. හැබැයි අපි එක එක්කෙනාගේ හිනාව එක එක විදියයි. හැබැයි ලෙහන්සා, කවුරු කොහොම කොතනක හිටියත් හිනාවක් ආවම පොඩි වෙන ලස්සනක් තියනවා නේද?
2: අනිවාර්යෙන් ඕනම මොහොතක් ලස්සන කරන්න පුළුවන් අපි හදවතින්ම හිනාවෙද්දි.
1: මං අර දවසක් කිව්ව මතක ඇති හිනාවක් නිසා අපේ කොච්චර ස්නායු පද්ධතිය වැඩ කරන්න ගන්නවද කියලා නේ. අපේ ප්‍රතිශක්තිකරණය ඉමුනිටි ලෙවල් එක කොච්චර දුරට අපිට හදාගන්න පුළුවන්ද කියලා හිනාවෙන්. අර මේ ඉස්කෝලේදීත් ඔය උගන්නනකොට ටීචර්ස්ලා කරන වැඩක් තමයි. දරුවන්ට ටිකක් කලා යනකොට කම්මැලි වෙනවා නම්, නිදිමත ගතියක් එනවා නම් ඔන්න ටීචර් කියනවා කොහ හිනා වෙන බලන්න කට්ටියම කියලා. කිව්වහම ඉතින් බොරුවට හිනා වුණාමත් ඒකෙත් පොඩි එකක් තියෙනවා. දැන් අර හිනාවේ මෙන්න මෙහෙමයි, හා කියලා එකපාරක් හිනා වෙන්න කියනවා, හා හා කියලා දෙපාරක් කියනවා. එහෙම පස් පාරක් කරාම පස්වෙනි එකට යනකොට කොහොමත් නිරායාසයෙන්ම හිනා වෙනවා. ඒක පොඩි උපක්‍රමයක්, බලන්නකො කරලා. හරි, එහෙනම් දැන් ඔන්න මං කිව්වාම හිනා වෙනවා ඉවරයක් නෑ නේද? හරි, අද දවස හිනාවෙන් පිරුණු ලස්සන දවසක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. සමහර තැන්වලදී අපිට හිනා වෙන්න බෑ තමයි. අපි ඒ වුණාට එහෙම කියලා කිසිම දෙයක් අතාරින්නේ නැහැ, මග හරින්නේ නැහැ. අපි අපේ වැරදි හදාගෙන, අපි අපේ දුර්වලතා හදාගෙන, මග හැරුණු දේවල් මොනවද කියලා දැනගෙන තමයි, අවබෝධයෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් අපි නිතර කතා කරපු දෙයක් මේ දවස්වල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. මොකද ඒ ගැන හිතෙන්නේ ලෙහන්සට?
2: මට නම් ඇත්තටම කසුණියකි, දැන් ගොඩක් අය නයින්නේ සරන් තියනවා, විශිෂ්ට ප්‍රතිඵල අරන් තියනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මට හිතන විදිහට අපි අපේ හිතට එකකව වැඩ කරලා අපිට ඕනම සාමර්ථයක් ලැබුණත් මට හිතනවා අපිට ඒක සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. මොකද ඔයා ඔයාගේ හිතට එකඟව මට උපරිමෙන් මං කරා කියන හැඟීම තියෙනවා නම් නයින්නේස් නෙමෙයි, ඔයාට මොන සාමර්ථ්‍ය ආවත් ඔයාට ඔයා ගැන උපරිමෙන් සතුට වෙන්න පුළුවන්.
1: හරියටම හරි. දැන් මේ ඒ නවයක් ගත්ත දරුවෝ වගේම පොඩ්ඩක් එහෙම එහෙ වෙලා එක විෂයකට විතරක් ඒ සාමාර්ථ්‍ය නැහැ. BCS එහෙම තියෙනවා. එතකොට එහෙම දරුවෝ දැන් අපිට ගොඩක් කතා කරා, මම මැසේජ් කරා WhatsApp එකකින්, එතකොට Facebook එකකින්. දැන් අපි හැමතිස්සෙම කියන්නේ අපිට මොනාහරි ලොකු සාමාර්ථයක් ලැබුණාම, අපිට ජයග්‍රහණයක් ලැබුණාම, දැන් මේ දවස්වල අපි ක්‍රිකට් ගැන කතා වෙනවා, FIFA World Cup ගැන කතා වෙනවා. එතකොට අපි ඒක ජය සමරනවා නිලහස. ඒක තමයි අපේ පුරුද්ද. අපි ටක් ගාලා ජය කෑ ගහලා සමරනවා. දුකත් එහෙම තමයි, අපි ටක් ගාලා දුක ගන්නවා. හැබැයි ඒකේ ගොඩක් දුර ඉන්න අපි කැමති නැහැ. සතුට අපි උදම්මනන්න හරි කැමති. ඒක තමයි අපේ මිනිස් ස්වභාවය. මං හිතනවා හැමෝගෙම ස්වභාවය ඒක තමයි, සත්තුන්ගේ ස්වභාවයත් ඒකම තමයි. මිනිසා කියන්නේ සතෙක් තමයි. ඉතින් එතකොට සමහර ටීචර්ස්ලා, අම්මලා තාත්තලා මගෙන් අහපු කාරණාව තමයි ඒ නමයක් ගන්න බැරි වුණු දරුවන්ට නිතර නිතර මේ 9S කියන එකෙන් දුකක් එනව නේද කියලා. ඒක අපි ඇත්තටම අර බැලන්ස් පර්සනැලිටි එකේ කැලලක් නේ ලෙහන්සා. දැන් අපි හිතමු අපි පහුගිය කාලේ බිග් මැච් ගැන කතා කරා. අපි ආනන්ද නාලන්ද කිව්වා, ඉසිපතන මේ රොයල් කිව්වා, ඊළඟට ගාල්ල රිච්මන්, බදුල් මධ්‍ය මහාවිද්‍යාලය. ඕ අපි ගොඩක් බිග් මැච් ගැන කතා කරා. එතකොට එතෙන්දී ජය ලබාගත් දිනපු කණ්ඩායම ගැනනේ අපි වැඩිපුර කතා කරන්නේ. ඒකනේ ස්වභාවය, අපි ඕන් එක්ක ජය සමරනවා. ඒ වගේම පැරතුරු ටීම් එකත් එක්ක අපි නෑ කියන එක කොයි මොහොතකවත් කියන්නේ නෑනේ. අපි ඒගොල්ලොත් එක්කත් ඉන්නවා. එහෙම තමයි ඊළඟ අවස්ථාවේ සමහර විට ඒගොල්ලෝ දිනන්න පුළුවන් අරගොල්ලෝ පරදින්න පුළුවන් නේ. එහෙම තමයි ස්වභාවය. ඉතින් මේක අර බැලන්ස් කරගෙන අපි යන්න ඕනේ. අපේ හිතන්න අපි හිතන්නත් ඕනේ, අපි දකින්නත් ඕනේ, හොඳට අහන්නත් ඕනේ. එතකොට අපිට තේරෙනවා කොයි මොහොතකද කොයි තැනද අපි හරි විදිහට වැඩ කරන්න ඕන කියලා. ඒ නිසා දුක් වෙන්න ඕන තැන අපි දුක් වෙනවා අත්වැල් බැඳගෙනම, සතුට වෙන්න ඕන තැන අපි සතුට වෙනවා අත්වැල් බැඳගෙන නේද?
2: අනිවාර්යයෙන්ම මට හිතෙන කසුණියක් කි ඕක ගොඩාක් වෙලාවට වෙන්නේ අපි කම්පයා කරන්න යනවනේ, අර අපි කියන්නේ සංසන්දනය කියලා. හැබැයි මං ওই නිකන් ඉන්න වෙලාවට ඉතින් ඕවා ගැන සුට්ටක් හිතනවා. එතකොට කසුණියක් කි මට හිතෙන දෙයක් තමයි කසුණියකි කවදාකවත් කසුණියක්කිට පල්ලෙහන් ඉන්න කෙනෙක් එක්ක නෙමෙයිනි කසුණියකිව සංසන්දනය කරන්නේ, උඩින් ඉන්න කෙනෙක් එක්කනේ. ඉතින් කසුණියකි මට හිතනවා කම්පැරිසන් කියන එක වැරදි, සංසන්දනය කරන්න හොඳ නැහැ. හැබැයි අර දැන් ඕලෙවල් රිසල්ට් එකටත් ඒකම තමයි. දැන් මම වෙන උදාහරණයකින් ගත්තොත් හිතන්නකෝ, ඔයාට ලස්සන ගයක් තියෙනවා තට්ටු දෙකේ. හැබැයි ඔයා තට්ටු තුනේ ගේ තියෙන එක්කිනත් එක්කව කම්පයා කරනවා. ඉතින් ඔයාට බැයිද පාරේ ඉන්න අසරණ කෙනෙක් ගියක් ජීවිතේට දැකලා නැති කෙනෙක් එක්කව කම්පයා කරන්න? එතකොට ඔයා කොච්චර වාසනාවන්තද කියලා කම්පයා කරන්න ඔයාට බැයිද?
1: ජය සමරන්න ඕනේ තැන අපි කෑ ගහලා පුඩි ගහලා ජය සමරන්න ඕනේ හිතවතුනි. පෙරතුන තැන අපි අත අල්ලගෙන ඒගොල්ලන්ව ශක්තිමත්ව අල්ලගෙන යන්න ඕන. එහෙම තමයි අපි අපි කියලා කියන්නේ. අපි කොයි මොහොතකවත් කවුරුත් අතහැරලා දාලා යන්නේ නැහැ. ඒ නිසා අපි අපිට ඉන්නවා. අදත් ඉන්නවා එහෙම කෙනෙක් අපිත් එක්ක. එයාගේ ටැලන්ට්ස් ලෝකෙටම පෙන්වන්න. කවුද කියලා කියාගෙනම අපි සින්දුවහමුද?
2: ඉතින් අද අපිත් එකතු වෙලා ඉන්නේ කොළඹ බෞද්ධකාන්තා පාසලේ කත්‍යානා පෙරේරා.
1: තව ටිකකින් අපි Facebook Live එකෙන් එනවා. අපි දෙන්න වැහිලා ගිහලා තියෙන යාගේ ටැලන්ට්ස් වලින්.

0: ඉතින් මැනික මට කියන්න ඕනිකම තියෙන මොකද දන්නවද ඔයාට? ඒ සමර්ථයක් නෑ කියලා ඔයා පරාජ වෙලා නැහැ. දැන් අපි මේ කතා කරනවානේ බිස්නස් ගොඩාක් තියෙන ව්‍යාපාර හොඳට වැඩි දියුණු කරගත්ත ධනපතියෝ ගැන, ට්‍රිලියනපතියෝ ගැන කතා කරනවානේ. ලෝන් මාස්ක්, සකර්බර්ග්, අපි දැන් ලංකාවට ආවොත් ධම්මික පෙරේර ගැන අපි කොච්චර කතා කරනවද නේද? දැන් කවදාවත් අපි ධම්මික පෙරේරා ළඟට ගිහිල්ලා කෝ ධම්මික මට පෙන්නනවාගේ ඕලෙවල් සීට් එක රිසල් සීට් එක කියලා කියන්නේ නැහැනේ කොයි වෙලාවකවත්. ඒක යාට ආභරණයක් තමයි, ඔටුන්නක් තමයි. හැබැයි සමහර විට ඕන තරම් ජීවිතේ ඉස්සරහට යනකොට පෙරදුණු තැන් කොච්චර තියෙනවද? ඒ ජීවිත කතාව කියන්න ගියොත් වෙනම වෙලාවක් යනවා. මම මේ උදාහරණයක් ගත්තේ. ඉතින් ඔයා හිතනවා නම් ඔයාට අනේ සමර්ථයක් ගන්න බැරි වුණා, හිතපු තරම් රිසල්ට් එකක් ගන්න බැරි වුණා. හැබැයි එතනින් ඔයා නැවතිලා නැහැ. ගොඩාක් අවස්ථා තියෙනවා දැන් ලෝකේ ජය ගන්න පුළුවන්. අපි යනවා කොහෙටද?
1: අපි යනවා බුටිස් ලේඩිස් කොලේජ් එක පැත්තට.
0: ඕ, ඔන්න සර්ප්‍රයිස් එක මුලින්ම දෙන්න ඕනි කියලා හිතුව එන්නකෝ ෆේස්බුක් ලයිව් එකට. නෙත FM ෆේස්බුක් ලයිව් එකට ආවනම් මේ ලස්සන මල් කැකුල බලාගන්න පුළුවන්. හරිම ලස්සනයි, හරිම ප්‍රසන්නයි එයා. ඔන්න බලන්නකෝ, අපි දැන් අහන්නයි ලෑස්ති වෙන්නේ එයාගේ කටහඬ වාදනය. හරි,

0: කවුද අපේ හඳුන්වා දෙමු මේ වේදිකාවේ කවුද කියලා කියලා.
1: මේ තමයි බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගෙන ගන්න කත්‍යානෝ පෙරේරා. එයාට හරිම කියුට් ලස්සන වයිසික තියෙනවා.
0: ඒකනේ, නමත් ලස්සනයිනේ. අයි කියන්නකෝ නම හයියෙන්.
1: කත්‍යානෝ පෙරේරා.
0: ඕ, කත්‍යානෝ පෙරේරා, ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
0: ලස්සනයිනේ දානේ. කුහුඹි පැංචියක් කතා කරනවා වගේ. හරි ලස්සන කුරුළු කටහඬක් තියෙන්නේ නේද? ඉතින් කත්‍යානෝ, දැන් මම කිව්වනේ ඔයාට අවෝඩ්ස් ගොඩක් තියෙනවා, සර්ටිෆිකේට්ස් ගොඩක් තියෙනවා, මෙඩල්ස් තියෙනවා. දැන් ඔන්න ෆේස්බුක් ලයිව් එකට ආවනම් ඒව මොනවද කියලා බලා ගන්න පුළුවන්. අපිව වැහිලා ගිහිල්ලා තියෙන්නේ ගොඩාක් හැකියාවන් මේ කත්‍යානට තියෙනවා. අනිත් එක තමයි මේ අවුරුද්ද කත්‍යානෝ ඔලෙවල්ස් උත් කරනවා නේද? ඒකනේ. මොනවද මේ හැකියාවන් කියලා ටක් ටක් ගාලා කියාගෙන යන්න පුළුවන්ද? මෙච්චර අවෝඩ්ස් හම්බෙලා තියෙන්නේ මොකටද?
2: මට ගොඩාක්ම අවෝඩ්ස් නම් තියෙන්නේ චෙස් වලට. ඊට අමතරව මට ස්විමින් වලටත් අවෝඩ්ස් තියෙනවා. තව ගොඩක් අවෝඩ්ස් තියෙනවා සාහිත්‍ය ලියන පැත්තට, සිංගින් වලටත් තියෙනවා. ඒ වගේම මට පබ්ලික් ස්පීකින් වගේ ගොඩක් දේවල් පුළුවන්. ඉතින් අන්න ඒවටත් මට ගොඩක් අවෝඩ්ස් හම්බුණා. මේ ළඟදිත් මැලේසියාව ගිහලා පබ්ලික් ස්පීකින් වලට අවෝඩයක් හම්බුණා. ඒ වගේම ඩිප්ලෝම එකක් කරන් තියෙනවා. ඒවලත් ඉතින් අවෝඩ්ස් තියෙනවා.
0: බලන්න, එයාගේ ෆොටෝස් එහෙමත් තියෙනවා ගෙනල්ලා. ෆේස්බුක් ලයිව් එකට ආවනම් ධෝනිව බලා ගන්න පුළුවන්. ලෙහන්සා, අහමුද අපි මෙඩල්ස් වල මොනවද තියෙන විශේෂත්ව කියලා?
1: හා, අපි නංගි නෙමෙයිනේ.
0: කයික බයසනේ.
1: ඒකනේ, කත්‍යාන ගාවම තියෙනවා ලස්සනට මෙඩල්ස්. මං හිතන්නේ කසුණියක්කි එයාගේ අම්මා ලස්සනට ඒව අර මෙමරිස් කලෙක්ට් කරලා හරිම ලස්සනට හදලා තියෙනවා.
0: පිළිවෙලයිනේ.
1: පිළිවෙලයි, හරිම පිළිවෙලයි. ඉතින් අපි පටන් ගමු කියන මෙඩල්ස් එක එක ඔයාට විශේෂ වෙන්නේ කොහොමද කියලා.
2: මේක තමයි මට වැටින මෙඩල් එක. මේක තමයි මට මේ ළඟදි මැලේසියා ගිහින් හම්බුනේ. ඒකේ තියෙන ඔනරබල් මෙන්ෂන් මම පබ්ලික් ස්පීකින් එක ඩිබේට් එකක් කරලා තමයි දෙන්නේ. අන්න ඒකෙන් තමයි මට එක හම්බුනේ. ඊට අමතරව මේ එක එක තියෙන ගොඩක් චෙස් වලට හම්බෙච්ච ඒවා. මේ තියෙන්නේ මට මිසෙස් ශ්‍රී ලංකා 2026 සබීනා, මිසෙස් සබීනාකින් හම්බුන මෙඩල් එකක්. තව මේ තියෙන්නේ මම බෞද්ධ තරඟ වලට ගිහිලා පද්ද ගායනා කියලා ගත්ත මෙඩල් එකක්. ඒවා තමයි තියෙන්නේ.
0: ඉස්කෝලේ ගැන කියන්න ඕනේ. ඉස්කෝලේ නම ධෝනි මහයියෙන් කියන්න, ලෝකෙටම ඇහෙන්න.
2: කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය.
0: බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් ඔයාට මේ වෙනකන් ඔයා මොනවද ලබා ගත්ත හොඳම දේවල්?
2: ඇත්තටම කිව්වොත් මම මීඩියා වලට ගොඩක් ආසයි. ඒකෙදි මට යන්න මුලින්ම මාර්ගය හදලා දුන්නේ මගේ ඉස්කෝලේ. මම ඉස්කෝලේ මීඩියා යුනිට් එකට බැඳුනත් එක්කම මීඩියා කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා මට අවස්ථාව ලැබුණා ඩබ්බින්, අනවුන්සින්, පබ්ලික් ස්පීකින් වගේ ගොඩක් දේවල් හදාගන්න. ඊට අමතරව කලාවල වලට සහභාගී වෙලා මට පුළුවන්කම ලැබුණා කවි රචනා, ගද්‍ය රචනා ඒව ගොඩක් ලියලා ජයග්‍රහණ ලබා ගන්න. ඉතින් මගේ පාසල මට ගොඩක්ම උදව් වුණේ මාධ්‍යට සහ සාහිත්‍යට කියන පැතිවල.
0: අපි ෆේස්බුක් ලයිව් එකට පෙන්නමු මේ බ්ලේසර් එකේ ගොඩක් බැජස් තියෙනවා ලෙහන්ස නේද? මොනවද කියලා කියන්නකෝ කත්‍යාන.
2: මේක තියෙනවා, මේ මගේ තාරකා විද්‍යා සංගමයේ ඇස්ට්‍රොනොමි සොසයිටි එකේ බැජ් එක.
0: තාරකා විද්‍යා සංගමයේ තාරකාවියක්.
2: මේ තියෙන්නේ කැඩට් බැජ් එක. මම කැඩට් කරා එක අවුරුද්දක්. අපි රන්ටබේ ගියායි අවුරුද්දෙම ඉස්කෝලේ ෆස්ට් පැටුවන් එක. ඉතින් ඒකෙන් හම්බෙච්ච බැජ් එක. මේ තියෙන මම ධම්ම ස්කෝලේ හෙඩ් ප්‍රිෆෙට් ඒක බැජ් එක.
0: දහම් පාසලේ නම
2: ශ්‍රී නිකේතාරාමේ කරතර දකුණ. මේ තියෙන මගේ පරිසර සංගමයේ පළවෙනි බැජ් එක. ඒ වගේම මේ තියෙන දහම් පාසලේ ජූනියර් බැජ් එක. ඒ වගේම ස්පෙලිං බී වලට මම සහභාගී වුණා 2026. ඒක බැජ් එක තමයි මේ තියෙන්නේ.
0: හා හා, අපි ගිටාර් එක චුට්ටක් ඉස්සරහට කරලා හොඳට බ්ලේස් එක පේනම පෙන්නමුද? හා, පරිසර සංගමය, තාරකා විද්‍යා සංගමය, එතකොට දහම් පාසලේ හෙඩ් ප්‍රිෆෙක්ට්. හා, ගොඩක් ඒවා තියෙනවනේ ලෙහන්සා. දැන් ඕලෙවල්සොත් ළඟයිනේ නේද?
1: ඇත්තටම මට හිතෙන කසුණියක්කි, දැන් කත්‍යානකින් අහනවට වඩා මං ගාව තියෙන පොතක් යාගේ මුළු ස්ටෝරි එකම තියෙන.
0: මන්ද බලාගෙන හිටිය පොත පෙරල පෙරල ඉන්නවා.
1: ඒකේ තියෙනවා කසුණියක්කිට තියෙන ප්‍රශ්න ඔක්කොම. හැබැයි අර කත්‍යානගේ කටහඬින් අහදි තමයි ඒක ලස්සන. හැබැයි යා අර about me කියලා දාලා යාගේ achievements ඒ ඔක්කොම දාලා තව ලස්සන පොතකුත් හදලා තියෙනවා. මම මේ කට්ටියට ඒක පෙන්නන ගමන් තමයි ඉන්නේ.
0: හා, ඉතින් දැන් පොත ගැන කියපු නිසා නේද ලෙහන්ස පොත පෙරල පෙරල බල බල ඉන්නේ කත්‍යානගේ. හා, ඉතින් කත්‍යාන, පොත් කියවන්න ආසද? කත්‍යාන,
2: ඔව් මං ගොඩක් ආසයි පොත් කියවන්න.
0: මොනවද කියවලා තියෙන පොත්?
2: මන් දැන්ට කියලා තියෙන අසම්පත් තමයි පොලියානා. ඒක ලියලා තියෙනත් කත්යාන අමරසිංහ. ඉතින් මම ඒකට ගොඩක් ආසයි එමගේ නමත් ඒකේ තියෙන නිසා ඒ වගේ නමක්. ඒකේ තියෙන චුටි ළමයෙක් ගැන එයා කොහොමද අභියෝග ජයගෙන ඉස්සරහට යන්නේ කියලා මන් දැන්ට කියලා තියෙන අසම්පත් ඒක තමයි.
0: මොකක්ද කියලා පොඩි නිකන් කියන්න බැයිද ඔයාලට ඒකෙන් ඒකේ පොඩි ස්ටෝරි එකක් කියන්න බැරිද?
2: ඔව්. ඒ පොලියානා කියන ගර්ල් ඇත්තටම කියවත් ඉන්නේ බෝඩිමක. එයාගේ අම්මයි තාත්තයි එයාව නිකන් අබන් කරලා වගේ අනු. ඉතින් යාට ඉස්සරහට ඉගෙන ගන්න ගොඩක් දුර්වලතා තියෙනවා. ඉතින් යාට ගොඩක්ම උදව් කරන්නේ එයාගේ නැන්දා. එයාගේ ඉස්කෝලේ ගාස්තු ඒ වගේම එයාගේ අධ්‍යාපනික කටයුතු ඒවට ගොඩක් උදව් කරන එයාගේ නැන්දා. එයා ලියන්න කරන්න ගොඩක් ආසයි. ඒත් එයාට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මොකද එයාට මුදල් ප්‍රශ්න තියෙනවා. ඒත් එයා කොහොම හරි තරඟ වලට සහභාගි වෙලා ඒ අවශ්‍ය කරන කටයුතු කරගෙන එයා කොහොම හරි දවසක මීඩියාකට ගිහිල්ලා එයා කියනවා එයාගේ තොරතුරු. ඒත් එක්කම එයාට අවස්ථාවක් හම්බෙන එයා ලියපු පොතක් පබ්ලිෂ් කරන්න එයා තනියෙන් පොතක් ලියනවා. ඒ පොත තමයි ඇත්තටම පොලියානා කියන්නේ.
0: හා පොලියානා. ඒ පොත මමත් කියවලා තියෙනවා. හරිම ලස්සන ස්ටෝරි එකක්. ඉතින් ඒ වගේ ලෙහස් ආස පොතුත් තියෙනවා. මම ආස පොතුත් තියෙනවා. ඉතින් ඒ වගේ එක එක අය කෙටි කතා, නව කතා, පරිවර්තන කතා, ඔය පොලියානා වගේ කතාවලට හරි ආසයි නේද කත්‍යාන? ඉතින් මේ වගේ ඔය ආස කරන පොත්, විෂාණු කරුණු තියෙන පොත්, විෂාණුබද්ධ කරුණු තියෙන පොත්, මේ ඔක්කොම ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන් තැනක් නේ.
1: ඔව්, ඒක තියෙන්නේ සීතල මහනුවර.
0: කැමතිද කැමතිද සීතල මහනුවරට ගිහිල්ලා හැමතිස්සෙම මං ඉතින් ඔයාව චුට්ටක් අවසන්නේ කෝපි උගුරක් බොමු කියලා. කෝපි උගුරක් බොන ගමන් නොවට පුළුවන් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ආවොත් එහෙම ලස්සන පොත, ඔය ආස කරන පොත් වට්ටම් එක ලබා ගන්න. අඩුවට තියෙනවා දැන් ඉස්සරහට එන ඔය මහනුවර පොත් දැක්ම, කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 19 වරට ලෙහන්ස සංවිධානය කරන්නේ. ඔන්න කත්‍යානා, ඒ පැත්තට ගියොත් එහෙම ලොකු අම්මලත් එක්ක එහෙම ඔයාට හොඳ පොත් ටිකක් ගන්න පුළුවන්. හරි, කැන්ඩි සිටි සෙන්ටර් සම සංවිධානයට එකතු වෙලා ඉන්නවා. හැමදාමත් ආදරෙන් අපි ඉන්නවනේ FM විදිහට. ඉතින් අපි ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් කන්දුරට මහනුවර පොත් දැක්මෙදි සැරේ සැරේ දැක බලා ගන්න පුළුවන්. ඔයත් එන්නකෝ ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් එකට. එතකොට පොත් දැක්මත් එක්ක ගොඩාක් දේවල් ජීවිතේටත් එකතු කරගන්න පුළුවන්. ටග්ගල බ්‍රේක් එක කරන් යමුද?
1: එමු එමු.
0: කවුදද අපිත් එක්ක ඉන්නේ?
1: කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ කත්‍යානා පෙරේරා.
3: Let the FM Alpha Studio with Kasuni and Lehansa.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පෙන්විරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල මුඛ ව්‍යාපාරයේ වෙතින්.
8: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේ

0: නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: මොන රාගල නක්කල ගන්නේ? තියන ආරච්චිගේ තුන්දිලක්. ඉස්ලාම් පපිය මාරු හැදුනා ඉස්පිතාලේ අරන් ගිහින්දා. පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ සෙවණගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාන්නේ ගිහලා හය ගමනක් විතර දෙකච්චා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් ඇක්ස්ටර්න් දීප ලෙඩක් මේක. වෙද මාත්‍යට ඉතින් ගොඩක් පිං.
0: කතා කරන්න 0777 300 940.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම්දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: FM 95, FM 94.8, Net FM.
4: Net FM Alpha Studio with Kasumi and Lehansa.
2: ඉතින් ඉතින් අපි ලයිව් එකේ නම් ඇහුවා නංගි කොහොමද මේ හැමදේම බැලන්ස් කරන්න කියලා. කවුද මේ නංගි කියලා කියමු. ඉතින් ඉස්කෝලේ ඉඳන් ඔක්කොම නේද? ඒ තමයි බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගෙන ගන්න කත්‍යානා පෙරේරා. හා, ඉතින් මොකද ලෙහන්සගේ ප්‍රශ්නේ? අපි ඇහුවනේ දැන් කසුනියක් ඇහුව විදිහටම කිව්වොත් දැන් ගොඩාක් පැති කත්‍යාන බැලන්ස් කරනවානේ. දැන් අපි ගත්තොත් බුද්ධාගම ඒ පිළිබඳව ඩිප්ලෝම එකකුත් කරලා තියෙනවා. පරිසර සංගමය, තර්ක විද්‍යා සංගමය වගේ එක එක පැතිවලින් ගොඩාක් ටැලන්ට්ස් පෙන්නලා තියෙනවානේ.
5: චෙස්, මියුසික්, ස්විමින් හැම එකම.
2: ඉතින් ඒ වගේම ස්ටඩීස්ත් බැලන්ස් කරනවා. ඉතින් අර කසුනියක්ගේ ප්‍රශ්නෙට අනුව එක ඔළු එමේ ඔක්කොම කොහොමද අනේ බැලන්ස් කරන්නේ?
6: මේකයි පොඩි කනිදා මාව එක එක කෙනේ ලොකු ගොඩක් දෙවලට මාව මූව් කරා. ඉතින් ඒකෙන් මට පුළුවන් වුණා හැමදේම එක බැලන්ස් එකේ කරගන්න. අනික ඉතින් මට ලොකු ප්‍රෙෂර් එකකුත් නැහැ. අර මට මියුසික් තියෙන නිසා මං හිතන හැමදේම බැලන්ස් කරගන්න පුළුවන්. මොකද මියුසික් එක තියෙනකොට අර හැමදේම හොඳයි කියනවනේ.
5: ගිටාර් ප්ලේ කරන්න පුළුවන්, වයලින් ප්ලේ කරන්න පුළුවන් නේ. ඉතින් කියන්නකෝ.
6: ඉතින් අනේ මියුසික් නිසා තමයි මට ගොඩක් ලොකු සපෝට් එකක් එන්නේ මගේ වැඩ බැලන්ස් කරගන්න. ඉතින් මං හිතනවා මේ දෙක බැලන්ස්
5: අර ඩිප්ලෝමා එක ගැන කියන්න ඕන. ධෝනි එක කියන්න.
6: ඔව්, ඒක මට හම්බෙන ශ්‍රී සද්ධර්ම ගවේෂී ඩිප්ලෝමා පාඨමාලාවේ ඒ රොයල් හයි කැම්පස් කියන ආයතනයෙන් තමයි මට හම්බෙන්නේ. ඒක ඇත්තටම කිව්වොත් ඒක බෞද්ධාගම සම්බන්ධ පාඨමාලාවක්. ඒකේ විෂයන් 10ක් විතර තියෙනවා. ඒකේ සංස්කෘතික, බුද්ධ චරිතය, කොහොමද බුදුදහම ආරම්භය, ඒ වගේ ගොඩක් දේවල්ට අපි සාර්ථක උත්තර ලිව්වොත් අපිට අන්තිමට අපේ ඩිප්ලෝමා එක හම්බෙනවා.
5: සින්දුවක් කියලා පෙන්නන්න පුළුවන්ද? මොකද්ද කියන්නේ? ඔව්, මොකද්ද? වැලිතල අතරේ ද රොන්සයාද? මොකද්ද කියන්නේ?
6: රොන්සයා.
5: හා, හරි, කොටසක් කියමු.

0: හැමතේම ලස්සනට කරගෙන මේවගේ ස්මාර්ට් ගර්ල් කෙනෙක් මේවගේ ස්මාර්ට් බොයි කෙනෙක් වෙන්න කවුද කැමති ලෙහන්ස? අපි හැමෝම කැමති. ඉතින් ඒක වැඩිහිටියෝ පොඩිහිටියෝ හැම කෙනෙකුටම අදාළයි. අපි හරි කැමති ස්මාර්ට් විදිහට ඉන්න. වැඩිහිටියෝ කියලා එක වෙනසක් නැහැ. ඕනම තැනක ස්මාර්ට් විදිහට හොඳ කොන්දක් තියාගෙන ඉන්න නම් අපි ජෙනුවින් පර්සනැලිටි එකක් හදාගන්න ඕන. ඒක හදාගන්න නම් අපි ඉස්කෝලෙ ගිහිල්ලා ඒ ලබන්න ඕන අත්දැකීම් හැමදේම ලබා ගන්න ඕන. හරියට කත්යාන වගේ. කත්යානගේ පර්සනැලිටි එක කොහොමද ලෙහන්ස?
1: කියලා වැඩක් නෑනේ අනර්ගයි.
0: කියලා වැඩක් තියෙනවානේ අනර්ගයි. ඉතින් අනර්ග තරුවෙක්නේ වෙන්න ඕන, අනර්ග කෙනෙක්නේ වෙන්න ඕන. අනර්ග කෙනෙක්ද කියලා ඔයා චුට්ටක් හිතට තට්ටු කරලා බලන්න. ඔයාගේ ඔළුවෙන් අහලා බලන්න ඔයත් අනර්ග කෙනෙක්ද කියලා.

0: ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ කත්‍යානා පෙරේරා. කත්‍යානා අපිට FB ලයිව් එකේ හරි ලස්සන කතාවක් කිය කී හිටියා. මම ඇහුවා එයාගේ ජීවිතේ දැන් චූටි කාලේ ඉන්න එයයි, අද දැන් මේ 11 වසර ඉන්න එයයි සංසන්දනය කරොත්, ඒ කියන්නේ අර අපි හැම වෙලේම කසුණියක්කි අපේ කලින් වර්ෂන් එකට වඩා අපිමම සංසන්දනය කරනවනේ දැන් වර්ෂන් එකත් එක්ක. ඉතින් මං ඇහුවා එයාගේ ගමන ගැන, එයා තෘප්තිමත්ද කියලා, සතුටුයිද කියලා. ඉතින් ඒත් එක්කම දින පුතෙන් තියනවා, ඒ වගේම පැරදුනාට වඩා ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් ඒ ගැන තමයි කිය කී හිටියේ.
1: චෙස් කතාව අපි කියමු.
0: ඔව්,
1: ලකුණු භාග ගැන මට ඇහෙන්නම කියන්න ඕනේ.
2: හරි. මගේ පළවෙනි චෙස් ටෝර්නමන්ට් එකේ මම චෙස් ඉගෙනගෙන පළවෙනි චෙස් ටෝර්නමන්ට් එකට ගියාට පස්සේ,
1: එතකොට කී වසරේද?
2: එතකොට මම 2.
1: හරි, කියන්න.
2: 2 වසරේදී තමයි මම මුලින්ම චෙස් ටෝර්නමන්ට් එක ප්ලේ කරන්නේ. ඒකෙදී මට තිබ්බ ලකුණු භාගයයි. මට දුක හිතුණා, මට 6ක් තිබ්බා, මට එකෙන් තිබ්බ ලකුණු භාගයයි. ඉතින් අම්මයි තාත්තා එක කමන්නේ පළවෙනි එකනේ කියලා. ඊට පස්සේ දැන් මම 9 තමයි මගේ අන්තිම චෙස් ටෝර්නමන්ට් එක ප්ලේ කරේ. ඒකෙදී මට ලකුණු 6-5ක් තිබ්බා. ඒ කියන්නේ මට 5ක් දින්නා. ඉතින් ඇත්තටම කිව්වොත් අර පොඩි කාලේ මමයි දැන් මමයි සංසන්දනය කරලා බලද්දි මට ඇත්තටම සතුටුයි මගේ ඉම්ප්‍රූව්මන්ට් එක ගැන.
1: අම්මා තාත්තා ඒ ලැබෙන සපෝට් එක, ඉස්කෝලෙන් ලැබෙන සපෝට් එක අපි ඔක්කොම එකතු කරලා කියමු. කත්‍යානගේ පිටිපස්සේ කවුද ඉන්නේ හෙවණැල්ල වගේ?
2: මගේ පිටිපස්සේ හෙවණැල්ලක් වගේ ඇත්තටම ඉන්නේ මගේ අම්මයි තාත්තයි, ඒ වගේම මගේ ආච්චි මල්ලි, තව මගේ ඉස්කෝලේ කට්ටිය ගොඩක් ඉන්නවා. තව මගේ අනිවාර්යෙන් මම මතක් කරන ලොකු අම්මා, එයා තමයි මට මෙතනට එන්න ගොඩක් උදව් කරේ. අම්මා තමයි මගේ හැමදේම මගේ හොඳට කරලා බලන්නේ. ඉතින් ඒ කට්ටිය ඉන්න නිසා මම හිතනවා අද මට මෙතනට එන්නත් ලොකු ශක්තියක් වුණා කියලා.
1: ඔයා මොනවද ජීවිතේ දැන් 11 වසරනේ ඉන්නේ, ලෙහන්සගේ වයසනේ, මේ කාලේ ඇතුළත ඔයා ජීවිතේට ඉගෙන ගත්ත ලොකුම පාඩම මොකද්ද?
2: ලොකුම පාඩම තමයි එහෙම ගත්තත් නෑ, ඉගෙන ගත්ත ගොඩක් පාඩම් තියෙනවා.
1: හිතට වැදුන එක
2: තමයි අපි කියන්නේ අර කලින් කිව්ව වගේ පැරදුනොත් ඒක එතනින් නවත්තන්න එපා, ඒක ඉස්සරහට කරගෙන යන්න. මොකද එක දෙයක් නැතුනොත් ඒක නෙමෙයි ඇත්තම කිව්වොත් අපිට තව ඉස්සරහට ගොඩක් දේවල් කරගෙන යන්න පුළුවන්. ඉතින් තමන්ගේ හීන ඒව මගේ අරගන්න එපා.
1: හීන මගේ අරගන්න එපා. අපරාධේ දකින හීන හැබැයි කරගන්න පුළුවන්.
0: මංග ඕක කියදිමට මතක් වුණා කතාවක්, මේ ඔයා නිකන් හරි පැරදුනොත් වෙනස් කරගන්න කියලා කියනවා. හරිද? ඊපස්සේ කියනවා මොකද්ද වෙනස් කරගන්න ඕනේ? හීනෙද? නෑ, ප්ලෑන් එක. හීන වෙනස් කරන්න එපා. ඔයා ආස හීනෙට කවුරු මොනා කිව්වත් ඔයා යන්න ඕනේ. හැබැයි ඔයා අද චුට්ටක් පරාද වෙලා තියෙන ප්ලෑන් එකේ තියෙන පොඩි අවුලක් නිසා. ඉතින් ඒ ප්ලෑන් එක වෙනස් කරගෙන අර කත්‍යාන කිව්වා වගේ හීන මග අරගන්න නැතුව, හීන මිස් කරගන්න නැතුව හීනත් එක්ක ඉස්සරහට යන්න. එතකොට ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සනයි.
1: මගේ හීනයක් තියෙනවා දැන් මහනුවර පොද්දැක්මට යන්න. තව මගේ හීනයක් තියෙනවා නේත්‍රාලෝක ධර්මවිචි පුසුන් කලාපයට යන්න. හරි, දෙකම තියෙන්නේ හරිම ලස්සන පැත්තකනේ. එකක් බණ්ඩාරවෙල, අනික මහනුවර. කියන්නේ මහනුවර පොද්දැක්ම තියෙනවා, බණ්ඩාරවෙලට යනවා අපි මේ නේත්‍රා මේ ධර්මවිචි පුසුන් කලාපයට. හරි, 26 ඉඳලා 30 වෙනකම් පුෂ්පාරාමයේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදිසරණ පොසොන් පෙරහැර තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. සර්වඥ ධාතු වන්දනාව තියෙනවා. දහම් පාසල් රාජ ආයතන සහභාගීත්වයෙන් බැතිකේ ප්‍රසංග තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම සමරන්න ඕන ලෙහන්සා නේද? එහා ගෙදර දූකේ රිසල්ට් එකත් අපි සමරන්න ඕන. අද කත්‍යානව තමයි අපි දවසම සමරන්නේ. ඒ වගේ ඔයා අනිත් අයගේ ජයග්‍රහණයත් සමරන්න.
3: Let the FM Alpha Studio with Kasani and Lehansa. බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: අලුතැන කටමමලා කසාගල ග්‍රීන් සුප ශකා මදල අතුරකිරිය මුල්ලේරියාව ආරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුප ඒවිතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: NetFM Alpha Studio with Kosuni and Lehansa.
1: ಕೇಕ ಕಪ್ಪನಯ್ಯನೇ ನೆತ್ತಫೆಮ್ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಅದ ಬಲಮು ಜೂನಿ 23 ಕಾಗದ ಬರ್ತ್ಡೇ ಕೇಳ
2: ಇತಿಂಗ್ ಮೆನ್ನ ಮೇ ತಮೈ ಅದ ಬರ್ತ್ಡೇ ಸಮರಣ ಕಟ್ಟಿಯ ಪ್ರೆಸಿಡೆಂಟ್ಸ್ ಕಾಲೇಜ್ ಕೆ ಇಗನ ಗನ್ನ ಸೆನ್ಸಾ ಸೇಸತ್ಮಿ ಎತಕಟ ಅದ 49 ವನಿ ಉಪಾಂದಿನೇ ಸಮರಣವಾ ಅಪಿಟ ನಮಕ್ ದಾಲ ನಹೆ ಹಬೈ ಮಗೇ ಹಸ್ಬೆಂಡ್ ಗೆ ಉಪಾಂದಿನೇ ಕೇಳ ದಾಲ ತಿಯನ ಎವಾಗೇಮ ರಾಜಗಿರಿಯ ಮಾದಿನ್ನಾಗಡ ಸಕುನ ಲೇವುಮಿತ ದೊಲಸ್ವನಿ ಉಪಾಂದಿನೇ ಸಮರಣವಾ ಗಾಲ ರಿಷ್ಮನ್ ವಿದ್ಯಾಲಯ ನಮಯ ಶ್ರೇಣಿಯ ಇಗಿನ ಗನ್ನ ಸನುಕ ರತ್ಸನ ಪುತಾಟತ್ ಹೆಮೂಮ ಸುಭ ಪತನವಾ
1: එහෙනම් හැපි බර්ත්ඩේ කියලා අපි කියනවා කත්යනත් එක්කම අපි උපන්දිනය සමරනවා නේද උපන්දිනයට ආසිරි අතිචූනි 23 උපන්දිනය සමරන හැමෝටම ඉතින් කත්යනට සමුදෙන්න ඕනි යන්න කලින් මොනවද කියන්න තියෙන්නේ
3: ඇත්තටම මට අද ගොඩක් සතුටේ මෙතැට එන්න පුළංගුණේ ගැන නැත් FM එක ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න මං ගොඩක් කල් බලන් හිටියා කලින් වතාවේ මං අසනීපුණා එන්නේ පරිමං කොහොමරි ආවා ඉතින් මං ඔගල හැමෝටම කියන්න කැමති අපි ඉස්කෝලේ පොඩි කාලයයි ඉතින් ඒ පොඩි කාලය තුරත තමන්ට ගන්න පුළුවන් උපරිම දේවල් ලබා ගන්න අධ්‍යාපනයට අමතරව බාහිර දේවල් ඒ කියන්නේ ක්‍රීඩා හෝ වේවා සාහිත්‍ය පැත්තෙන් හෝ වේවා ඔය අපිට ඉස්කෝලේ පුළ සංගම් ඒ වගේ ගොඩක් වැඩවලට ගිහිලා අධ්‍යාපනයයි බාහිර වැඩ දෙකම බැලන්ස් කරගෙන ඉස්සරහට සාර්ථක යන්න කියලා තමයි මම ඔගල හැමෝටම කියන්නේ
1: ජීවිතේ තියෙන හරි කෙටි කාලයයි. දවස් වලින් බැලුවොත් ඔයා හිතලා බලන්නකෝ මේ කෙටි කාලේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු. කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපි ලස්සනට ඉමු. අනිත් අයට ලස්සන බෙදමු. මම කසුනි.
2: මම ලෙහන්සා.
4: අනුපහා FM 94.8 Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්

0: नेट न्यूज जनता व विश्वास करण सत्य
1: उदासन है यहाँ तो लिस्पाई
0: नेट न्यूज
2: ඔබ වෙත ගෙනෙන්නේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. TravelNet.
6: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජූනි 23 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල කාඩිනල් හිමිගෙන ගම්මන්පිලකල ප්‍රකාශයට ආණ්ඩුවෙන් උත්තර හෙට සිට යලිත් දින 3ක ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනක් ලියොනෙල් මෙසි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වෙයි රූ රෙජින කිරුලේ ගැටුම ගැන නඩු තීන්දුවට දින නියම වෙයි ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගින්නක් සිසුන් 15ක් ජීවිතක්ෂයට
0: net news the truth people trust
7: ඩෙංගු මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක් මේ වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවා තිබෙනවා එසේ තිබියදී ඔබේ පරිශ්‍රයත් තාමත් ඩෙංගු මදුරුවාට තිමිරිගයක්ද අදම පරීක්ෂා කරන්න අදම පිරිසිදු කරන්න මේ අතර ඩෙංගු පාලනය කිරීම සඳහා පසුගිය දිනවල රට පුරා විශේෂ මදුරු මර්ධන වැඩසටහන් පැවැත්ුණා තවත් එවැනි වැඩසටහනක් ආරම්භ කිරීමටයි දැන් සැලසුම් කර ඇත්තේ ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
7: තම ජනතාව වෙනුවෙන් පෙනී සිටින කාඩිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා ඉලක්ක කර විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් සිදු කරන දෝෂ දර්ශනයන් පිළිකුල් සහගත බව ජාතික ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පැවසුවේ එය කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.
8: තමන්ගේ ජනතාවට වෙච්ච අසාධාරණ පිළිබඳව දිගටම උන්වහන්සේ කරුණු ඉදිරිපත් කළා එපෙණී හිටියා මැදිහත් වීමක් කරා ඒ නිසා අද අපිට පේන්න තියෙන උන්වහන්සේ පවා මේ විපක්ෂයේ ඇතන් කණ්ඩායම් වල දෝෂ දර්ශයට ලක්වමින් උන්වහන්සේ ඉලක්ක කරගෙන ප්‍රහාරයන් දියක් කරන්න ඒගොල්ල කටයුතු කරමින් ඉන්නේ මම හිතන්නේ ඒක අපි ඇත්තටම පිළිකුල් සහගත තත්ත්වයක් කවුරු හරි අපරාධකරුවෙකුට රේව නීතිය ක්‍රියාත්මක වෙද්දී පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඒ අපරාධය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමද ඉඩදීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආධිපත්‍ය කියලා කියනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙනක වළක්වන්න කටයුතු කරනවා නම් ඒක මේ රටට ජනතාවට කරන බරපතල අපරාධයක්. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටපු කාර්යාලය උන්වහන්සේ මේ විදිහට හෙලා දකින්නවා නම් උන්වහන්සේ ක්‍රියාකාරකම් පිළිබඳව දෝෂ දාර්ශනය ලක් කරනවා නම් ඒක කිසිසේත්ම නොකළ යුතු කටයුත්තක්. අපි බැලිස්සේ ඒ එකට මැදිහත් වෙච්ච කණ්ඩායම් වලට පිළිකුල් සාගතව ඒක දකින්න ඕන. මොකද එහෙම නැත්තම් මේ රටේ නීති ස්ථාපිත කරන්න වෙන්නේ නැහැ.
7: මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළවරුමේ නායක උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්
9: මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා මැල්කම් රංජිත් කාඩිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදුගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතු තිබුණා නමුත් පාස්කු ප්‍රහාරයේ පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය. ඒ අයව නීති හමුවට පැමිණීමට මම තනතුරු දැරිය යුතුයයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභය වෙලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමා.
7: හෙට සිට දින තුනක ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. සීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උදර මර්ධනය සඳහා ගත යුතු කෙටිකාලීන සහ දිගකාලීන සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ අනුව හෙට සිට 26 වනදා දක්වා දින තුනේදී ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ග්‍රාම නිලධාරි වසම් 600ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කෙටිකාලීනව ඩෙංගු මර්ධනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව චක්‍රලේඛ නිකුත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත් මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජාශක්ති සහ මහජන ආරක්ෂණ කමිටු මගින් ඩෙංගු මර්ධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටත් එහිදී තීරණය වී තිබෙනවා. මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක්. රෝගීන් සංඛ්‍යාව මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩාවැටීමේ බරපතල අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවා. ඔබ මාසෙකට කීයක් හම්බ කරනවාද? ඒකෙන් කීයක් බෙහෙත්වලට වියදම් කරනවාද? අනාගතයේදී කීයක් වියදම් කරන්න වෙයිද? ඔබ කැමතිද බෙහෙත් නැතුව ලෙඩ අඩුවෙන් ජීවත් වෙන්න? එහෙනම් මේ විශේෂාංගය ඔබට.
10: ඔබ අද මුලින්ම නැගිටලා මොකද කළේ? ජීවිතේ ප්ලෑන් එක දුවන්ඩ තවත් ප්ලෑන් එකක් ගහුවද? දුවන එක, තරංගය, වෙහෙස මේ අපේ අලුත් මිනිසාගේ ජීවන රටාව. තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකේ වේගවත් වන විට අපි අපේම මනස සහ ශරීරය අමතක කරලා ගොඩක් දුර ගිහිල්ලා. මෙන්න මේ කායික වගේම මානසික අසමතුලිතතාවයට සබහා දහමෙන් ලැබුණු අග්ගනාම විසඳුම නැවත සිහිපත් කරන්න. ඒ තමයි ජාත්‍යන්තර යෝග දිනය. 2014 අවුරුද්දේ සච්චාතින්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කළ මේ දිනය අද වන විට ලෝක ව්‍යාප්ත සුවතා සංස්කෘතියක් බවට පත් වෙලා අවසන්. ලෝකේ වටිනාම සම්පත නිරෝගීකම. නමුත් අද වන විට බහුතරයක් දෙනා ධනය පසුපස හඹා යමින් තමන්ගේ කායික වගේම මානසික සුවතාවයත් පූජා කරලා අවසන්. කායික නිරෝගීකම් වගේම මානසික සුවතාවය කියන්නේ කාසියක දෙපැත්ත වගේ. එකක් බිඳ වැටුනොත් අනිකත් අඩාල වෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වගේම විෂාදය සහ අධික ආතතිය අද අපිව වෙලාගෙන තිබෙන්නේ මේ සමතුලිතතාවය ගිලිහී යාම හින්දා. යෝග කියන්නේ හුදෙක් ශාරීරික ව්‍යායාමයක් විතරක්ම නෙවෙයි. ඒක සංස්කෘතික භාෂාවෙන් එක්වීම, එහෙම නැත්නම් සම්බන්ධ වීම ලෙසයි හඳුන්වන්නේ. අපගේ මනස, කය, සබා ධර්මයත් එක්ක එකම රිද්මයකට යා කිරීම මේ කලාවේ රහසයි. අවුරුදු දහස් ගණනකට කලින් භාරතයේ බිහිවෙච්ච යෝග සංස්කෘතික භාෂාවෙන් යුජ් ලෙසයි හඳුන්වන්නේ. මිනිසාගේ ශරීරයේ බොඩි එක, මනස, මයින්ඩ් එක වගේ ආත්මේ, සෝල්, විශ්වයේ රිද්මේ සමගිකට යා කිරීම යෝග මගින් සිදුවෙනවා. අද සමාජයේ තිබෙන අධික මානසික ආතතිය හෘද රෝග සහ දියවැඩියා වගේ බොහෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුවක්. දවසකට විනාඩි 20ක් යෝග නැත්තම් භාවනා ක්‍රමයක් ඒ වෙනුවෙන් ඔබට වෙලා වෙන් කරගන්න පුළුවන් නම් ඖෂධවලින් තොරව නිරෝගී ජීවිතයක් ළඟා කරගන්න පුළුවන්. වෛද්‍යවරුන් කියන්නේ එහෙමයි. වයස් ભેදයක්, ආගම් ભેදයක් හෝ ಜಾති ભેදයක් නැතුව මුළු මහත් ලෝකෙම සුවපත් කරන යෝග කලාව ඔබේ ජීවිතයේ කොටසක් කරගන්න. මේ උදව් වූ ජාත්‍යන්තර යෝග දිනේ අපේ පැතුම ඒකයි.
7: මෙම විශේෂාංගය ඔබට net news youtube නාලිකාවෙන් සහ net news facebook පිටුවෙන් නැරඹිය හැකි.
11: පාපන්දුවේ මහා මංගල්‍යය
12: FIFA World Cup 2026
7: ආජන්ටිනාවේ ලියනල් මෙසි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ ඔස්ට්‍රියාව සමග පැවති තරගයේදී මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව සමග පැවති තරගය ආජන්ටිනාව ගෝල 2-0 ලෙස ජයගත්තා. මෙසි මේ දක්වා ලෝක කුසලාන තරග 28කදී වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 17ක්. ඔහු මෙලෙස බිඳ හෙළුවේ තරග 24කදී ගෝල 16ක් රැස් කළ ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසේ බිහි කර තිබූ වාර්තාවයි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එහි සිටි සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේදී විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් සිය ජීවිත බේරා ගැනීම සඳහා බොහෝ සිසුන් එම ගොඩනැගිල්ලේ පළමු මහලින් පහළට පැන තිබෙනවා. එහිදී තුවාල ලැබූ සිසුන් කිහිප දෙනෙකුද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. වාණිජ කලාපයක පිහිටි මෙමෙතෙමහල් ගොඩනැගිල්ලේ උපකාරක පන්ති මධ්‍යස්ථානයට අමතරව ක්‍රීඩා කලාපයක්, සුරතල් සතුන්ගේ මෙවලම් අලවිසලක් සහ සත්ව සායන මධ්‍යස්ථානයක් ඇතුළු වෙළඳසල් කිහිපයක්ම පවත්වාගෙන ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. 2021 වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූරජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකාද සිල්වා මහත්මියට තුවාල සිදු කරමින් ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 වනදා ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. එම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා විසින්. මෙම නඩුවේ සැකකාරියන් ලෙස හිටපු විවාහක රූරජින් ලෙස කිරුළ දිනාගත් කැරොලයින් ජූරි සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි චූලා පත්මේන්ද්‍රයන අයනම් කර තිබෙනවා. එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දින අවසන් වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එහි තීන්දුව ඔක්තෝබර් මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. 2021 වසරේ නෙළුම්පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූරජින අවසන් මහා තරගයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලඳී පුෂ්පිකාද සිල්වා මහත්මිය වෙත පැමිණි මෙම සැකකාරියන් දෙදෙනා ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඉවත් කළ බවට කුරුඳුවත්ත පොලිසිය වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කර තිබුණා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. ඉතික් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 316 7672

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Good morning දැන් වෙලා උදේ 7යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo
7: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න Kiehl's එන්න spin කරන්න win කරන්න
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
9: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
11: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා සීර 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112222200
12: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture දම්රෝ showroom සිතින් ගන්න පුළුවන්

0: Good morning. වෙලාවු දෙ හතයි විනාඩි හයයි.
1: Good morning. Good morning.
0: පොඩකින්න.
1: අනිත් එක
0: තියෙනවා.
1: පිළිවෙලට.
0: සෞබෝනා අචීනුවා.
2: සෞබෝනා.
1: ඒ ප්‍රශ්නේ නැහැ.
0: සෞබෝනා.
3: ඇත්තටම හොඳයි ඇඟට මේ පහුගිය දවස්වල නම් අපිට බලෙන් පෙව්වා.
1: ඔව්. නවත්තලා පෙව්වේ.
0: මාත් මේ මියුවා පහුගිය සතියේ දිගටම.
3: ඒක තමයි. සමහර දම්සල් කට්ටිය හිතනවා ඒගොල්ලෝ අගසව් කියලා. නෑ ඒකනේ බලත්තරෙන් අපිට
1: නවත්තලා පොවන්නේ නේ.
0: නවත්තලා පොවන්නේ. කුමාරි සෞබෝනා කියන්නේ සූලු වලින් සූලු කියලා භාෂා කාල තියෙනනේ සවුත් ඇෆ්‍රිකන් භාෂාවක් කියන්නේ සවුත් ඇෆ්‍රිකාවල ගොඩක් භාෂාවල් තියෙනවානේ 124ක් විතර කතා කරන භාෂාවක් තමයි සූලු කියලා කියන්නේ සූලු වලින් අන්න ගුඩ් මෝර්නින් කියන්නේ සෞබෝන කියලා
1: මඩක්
0: ආයි බෝනු තගෙනි
3: අපි ඔක්කොම ඇෆ්‍රිකන් රයිස් වල ප්‍රතිපලයන් ඇෆ්‍රිකන් රයිස් කියලා කියන්නේ මේ මොනවද මේ ඇෆ්‍රිකන් අප්‍රිකානු බත් නෙමෙයි
1: ඇෆ්‍රිකන් රයිස්
3: ඇෆ්‍රිකන් රයිස් කියලා කියන්නේ ඇෆ්‍රිකාවෙන් නික්මීම ඇෆ්‍රිකාවෙන් නික්මිලානේ ආවේ හෝමෝ සේපියන්ලා ආප්‍රිකාවෙන් නික්මිලා කා කට්ටියක් තක්ලමකන් කඳු කරේ පැනගෙන ඉන්දියාව හරහා අපිට ආවා අනිත් කට්ටිය ඕම් ඇසෑමේ හරහා ගියා අග්නිදිගාසියාව හරහා ගිහිල්ලා ඕස්ට්‍රේලියාව පැපුවා නිව් ගිනියාව ජනවාස කරා තව කට්ටියන් යුරෝඒෂියන්ලා ඒගොල්ලෝ උඩට ගියා ඔහොම යුරෝපය දක්වා ගියා ඊළඟට වයිකින් වරු ඇංග්ලෝ සැක්සන් වරු දක්වා ගියා අන්තිමට ඇංග්ලෝ සැක්සන්ලා ඉංගලන්තයට පැනලා ඉංගලන්තේ අල්ලගත්තා ඒ අල්ලගත්ත ඉංගලන්තේ ඒගොල්ලෝ රාජ්‍ය පාලනයට දෙකරගෙන කරගෙන ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයට ආවා ඒකේ පරේක්ෂණාගාරයක් විදිහට ඉන්දියාවේ පල්ලෙහා තියෙන පුංචි දූපතක් ඒගොල්ලෝ යොදාගත්තා හැබැයි එහෙම කරගෙන ගිහිල්ලා අවසානයේදී ඒගොල්ලෝ රාජ්‍ය පාලනයෙන් අග්‍රාමාත්‍ය දූර පාලනයට පාර්ලිමේන්තු පාලනයට ඇවිල්ලා ඊයේ වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමා
1: දැන් අගමැතිවරු මාරු කරනවා. දැන් අගමැතිවරු මාරු කර කර ඉන්නවා.
3: ඔව් තීරණය කළා තිනවා එයා නියෝජනය කරන ලේබර් පාටි එකෙනුත් එක්කම අගමැති දූරේනුත් ස්ටෙප් ඩවුන් වෙනවා කියලා කියන්නේ මොකද?
1: ස්ටෙප් ඩවුන් නේ. ඔව්.
3: ඉවත් වෙනවා වගේ එකක් තමයි. මේ අර
1: බලය අත්හරින්න.
3: ඔව්. ජනේල එල්ලෙනවා වගේ එකක් නෙමෙයි.
1: එහෙම එකක් නෙමෙයි.
3: අද බලාපොරොත්තු එහෙ වින්ඩෝස් වල එහෙ එල්ලෙනවා වින්ඩෝස් වල තමයි එල්ලෙන්නේ.
1: එල්ලෙන්නේ ජනේල නෑ. එහෙ දෙන්නේ වෙස්මිනිස්ටර්
3: පාර්ලිමේන්තුවක් නේ.
1: ඒගොල්ලෝ ලාන්ට කරනවා.
3: සහ ඒගොල්ලන්ගේ තියෙන්නේ දැන් ඒගොල්ලෝ ඔක්කොම රටවල් වලට ලිඛිත මේ ව්‍යවස්ථාවන් හදලා දීලා මේ මොනවාද නම්ය ව්‍යවස්ථාවන් හදලා දීලා ඒගොල්ලෝ අලිඛිත අනම්ය ව්‍යවස්ථාවක් තියන්
1: ඉන්නවා
3: ඒක මාර වැඩක් ඈ ඒගොල්ලෝ තමයි ලෝකෙ පුරා මේ ව්‍යවස්ථාවන් ලිඛිත ව්‍යවස්ථාවන් හදන්න සල්ලිත් දීලා තිනවා වෙන එකක් තියා මේ ඒගොල්ලෝ ඒ වෙනුවෙන් පෙනී හිටලා තිනවා මං කිව්වේ ඒකනේ ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී පරීක්ෂණාගාරේ ලෝකෙ පුරා දාලා ඉවරලා මේගොල්ලන්ට තාම ඒක හරියක
1: හොයාගන්න තාම ටෙස්ට් කරනවා.
3: ඔව් හරියට ටෙස්ට් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන්නේ අලිඛිත අනම්ය. ඒ කියන්නේ ව්‍යවස්ථාවක් ලිඛිත ව්‍යවස්ථාවක් නෑ සම්ප්‍රදායන් මත රට යන්නේ. ඒකම මේ අනම්යයිනේ.
1: ඔව්.
3: ඉතින් එහෙමයි එහෙ වැඩේ සිද්ධ වෙන්නේ.
1: එහෙ සිද්ධ වෙන්නේ වැඩේ මේ දැන් ওই විදිහට අපි මේ කතා කරේ එංගලන්තය ගැනනේ. ඊට පස්සේ එංගලන්තේ කට්ටිය ආක්‍රමණය කරේ අපිව විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ගියා ඊට පස්සේ හිමින්සරේ අර ඇමරිගෝ වෙස්පුසි හොයාගත්තු භූමියට.
3: ඒක තමයි නියම වැඩේ කියන්නේ දැන් අපි ඇෆ්‍රිකන් රයිස් ගැනනේ කතා කරන්නේ. ඒතකොට හෝමෝ සේපියන් නොහොමෝම ඇවිල්ලා ඉවරලා මේ පැත්තට කට්ටියක් ආවා. ඒ එංගලන්ත පැත්තට කට්ටියක් ගියා. එංගලන්ත කට්ටිය පස්සේ නැව්වල නැගලා ඇවිල්ලා අප්‍රිකාව අල්ලගත්තා.
1: ආයෙත් පැත්තට.
3: ආයෙත් පැත්තට. ඕක හිටියා නම් ඉවර නෑ.
1: හරි ඉතින් ඊට පස්සේ ওই විදියට දැන් කට්ටිය ගියා ඔය මේ උතුරු ඇමරිකානු පැත්තටත් ගියා.
3: ඔව් පැත්තට ගියා.
1: ඔව් ඒ පැත්ත ආක්‍රමණය කළා බෝස්ටන් තේසාද තියලා. පස්සේ ඒගොල්ලෝ ඒ භූමිය වෙන් කරගත්තා. හරිද? ඒත් ඉතින් ඔය එංගලන්තෙන් ආපු කට්ටිය තමයි නිජබිම් මුරුමක්කාරයෝ නෙමෙයි. නිජබිම් මුරුමක්කාරයන්ට ඒ භූමිය වෙච්ච දේ දන්නවනේ. ඔය මේ හිටපු කට්ටියට ඒව අපි පස්සේ වෙලාව කතා කරමු රතු ඉන්දියානුවන්ට එහෙම වෙච්ච දේවල් ගැන. ඉතින් කොමාරි ඔය විදියට ඇමරිකාව කියන රට බිහි කරගන්නවා. ඊට පස්සේ ඇමරිකාව මුළු ලෝකෙම පාලනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇමරිකාවේ ජනාධිපතිතුමා අනිත් පැත්ත හැරිලා ඔය මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන්ටත් ඇගිල්ල දික් කරලා තරබටු කරන්න පටන් ගන්නවා. ඔහොම තමයි ලෝක ඉතිහාසයේ අද දක්වා පැමිණෙන්නේ.
3: ඒක තමයි නියම වැඩේ කියන්නේ මේ ඒගොල්ලෝ ගිහිල්ලා ඇමරිකාව අල්ලගෙන ඇමරිකාවෙන් රතු ඉන්දියානුවන් මරලා ඔක්කොම කරලා
1: ඝාතනය කළා.
3: මේ අන්තිමට ඒගොල්ලෝ නිදාස් දිනයක් සමරනවා
1: ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකක් සමරනවා.
3: සමරන්නේ මේ ජූලි 4 ද කොහෙදනේ මේ සමරන්නේ ඒගොල්ලෝ ආපු රටෙන් නිදහස් වුණා කියලා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යෙන්, ස්පාඤ්ඤෙන්, ප්‍රංශෙන් නිදහස් වුණා කියලා නේ සමරන්නේ.
1: සමරන්නේ.
3: ඒක මාර සැමරිල්ලක්.
1: එතකොට හිතාගෙන
3: අර මිනිසුන්ගේ රට අල්ලගෙන ඒගොල්ලෝ ආපු රටෙන් මේ නෑ නෑ ඕගොල්ලන් ඕන්න දැන් අපිට පුළුවන් මේ දැන් මෙහෙම නේ ඉතින් ඉංගලන්තෙත් ඉන්න තක්කඩි ටිකනේ ඇමරිකාවට යව්වේ තාමත් ඒ ජාන මං හිතන්නේ ක්‍රියාත්මක වෙනවා
1: හොදම අමාරුකාරයෝ ටික යව්වේ ඔය ගොඩක් මේ ඒගොල්ලන් ගීර ගෙවල් වල හිටපු කට්ටිය වගේ තමයි එහෙ ගිනිහිල්ලා පදිංචි කරලා ඉතින්
3: නොට වැඩිය මුන් ඔය ජූපතර වෙලා කාලා දීලා
1: කර්මාන්තික කරගෙන බලදාව අපිට
3: වෙලා මියන් කියලා යව්වේ
1: ඔහම තමයි ඉතින් ලෝකේ දේවල් සිද්ධ වුණේ ලෝකේ මේ ජන ආවාස නේ ඊට පස්සේ මේ හැමදේම ව්‍යාප්ත වුණේ කොහොම හරි මේ පොඩ්ඩක් මේ කතා කරන්න හිතුවා ඇමරිකාව ගැන දැන් ඇමරිකාවේ මේ දවල මන්දිරේ මේ ටික ඇහෙන දේවල් මේ එච්චර හොඳ දේවල් නෙමෙයි හොඳ දේවල් කියන්නේ ඇමරිකාවට හොඳ දේවල් නෙමෙයි දැන් අපි දන්නවා කොහොම හරි ඇමරිකාව ඒ විදිහට ඇවිල්ලා ලෝක බලවතාවෙලා ලෝකේ පුරාම යුද්ධ කරා ඉතින් මේ AI තාක්ෂණය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අද වෙනකොට ලෝකයට ලොකු ආශිර්වාදයක් වගේම අනිත් පැත්තෙන් තර්ජනයකුත් වෙලා තියෙනවනේ අපි ඔය දෙකම පිළිගන්න ඕනේ ඉතින් දැන් අපිත් මේ ඇල්ගෝ ටවුන් කියලා කියන්නේ ඇල්ගොරිදම් එකට අහු වෙන දේවල් නේ අපි කතා කරන්නේ ඉතින් ඇල්ගොරිදම් එක කියන්නේ AI තමයි යම් කොටසක් AI තමයි
3: හැබැයි ඉතින් ඇල්ගොරිදම් එක කියන්නේ මේ IT තාක්ෂණයේ හින්දා හැදෙච්ච එකක්
1: නෙමෙයි
3: ලෝකේ රිද්මය මේ ඕක ඇල්ගෝ කියලා කියන එක එන්නේ ග්‍රීක භාෂාවෙන් නේ
1: ඔව්
3: ඊට පස්සේ ඒක ලතින් භාෂාවට ඇවිල්ලා රිද්මය කියන එකනේ
1: ඔව් ඔය ඉරානයේ පැත්තේ කට්ටිය තමයි ඔකට හොයාගත්තේ
3: ඇල්ජිබ්‍රා වලින් මේ වැඩේ හොයාගත්තේ
1: හොයාගත්තේ ඉතින්
3: අපරකටම ඇල්ගොරිදම් එකක්
1: තියෙනවා
3: දැන් මහාචාර්ය රාජසෝම දෙවන් කියන පරිදි ඇචි ලංකාවේ ඇල්ගොරිදම් එක අවුරුදු 500 එන්නේ එහෙම විද්‍යාඥයෝ අධ්‍යයනය කළා
1: තියෙනවා
3: ඔව් මේ ලෝකෙ විවිධ රටවල එහෙම ඇල්ගොරිදම් අධ්‍යයනය කරන්න පුළුවන්
1: ස්වාභාවිකව පරිණාමය වෙන ඇල්ගොරිදම්යක් තියෙනවා
3: ඒ කියන්නේ හොඳ කාල වගේම
1: නරක කාලත් තියෙනවා ඉතින් ওই විදිහට මේ ලෝකයේ තාක්ෂණික කාරණාවන් ඉස්සරහට එදී අපි AI ගැන කතා කරනවා දැන් දවල මන්දිරේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා AI තාක්ෂණය ගැන ඒකට හේතුව තමයි මේ ප්ලැන්ටය ටෙක්නොලොජීස් කියලා තියෙනවා පැලන්ට්‍රීස් කියලත් අපි ඕකට කියනවා මේ සමාගමක් මේ සමාගමේ විශේෂත්වය සහ මේගොල්ලන්ගේ කාර්යභාරය තමයි මේක පුද්ගලික සමාගමක් සාර මේගොල්ලන්ට පුළුවන් මේ AI හරහා දත්ත එකතු කරලා ඩේට ලොකු ප්‍රමාණයක් එකතු කරලා ඒ දත්ත විශ්ලේෂණය කරලා කන්ක්ලූෂන් වලට නිගමන වලට එන්න මේක කරන්න කියලා උපදෙස් දෙන්න කාටද උපදෙස් දෙන්නේ අපිට මිනිස්සුන්ට උපදෙස් දෙන්න පුළුවන් AI තාක්ෂණයක් නැත්නම් අපි කියනවා පරිගණක වැඩසටහන් අතිශය සංකීර්ණ පරිගණක වැඩසටහන් මේ වෙනකොට ලෝකේ හදලා තියෙනවා ඉතින් ඔය පැලන්ට කියන කම්පැනි එක සහ AI ගැන දවල මන්දිරේ ලොකු කතාබහක් ඇති වෙන්න හේතුව තමයි ඔයාට මතක ඇති මේ ඔය ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධ දේ පටන් ගනිද්දී ඉරානයේ තිබ්බ මේ පාසලකට ප්‍රහාරයක් එල්ල වුණා. මිනා පාසල කිව්වම හැමෝම දන්නවා ටෙහරාන් නගරවල තියෙන පාසලක්. මේක හිටියේ පුංචි ගෑනු ළමයින් 160-80 අතර ප්‍රමාණයක් එකම තැනකදී ඝාතනය වුණා. මේක ලොකු කලුපැල්ලමක්. ඇමරිකානෝ මිලිටරියට සහ ඇමරිකාව ලෝකයට පෙන්නලා තියෙන ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු මරු පහරක් වුණා මේක. ඒ කියන්නේ යුද්ධෙ දින්න හරි අපි කියමුකෝ අයතුල්ලාල් කමේනියව ඝාතනය කරා ඔක්කොම හරි. හැබැයි මෙතන වැරදුනානේ මේ හිස්තැන. මේකට කොහොමද අපි ආන්සර් කරන්නේ? ලෝකයට කොහොමද මූණ දෙන්නේ? ලෝකේ දිගින් දිගටම ප්‍රශ්න කරා. හරිද? ඔය මේ අල් ජසීරගේ හෙඩ් ටු හෙඩ් සාකච්ඡාවක් තිබ්බා මේදි හසන් එක්ක. ඒකෙත් අහනවා කොහොමද මෙහෙම වැරද්දක් වුණේ ඇමරිකාවට? ඇමරිකාවට මෙහෙම වැරද්දක් සිද්ධ වෙන්න විදිහක් නැහැනි. ඉතින් ඕකට හේතු හොයාගෙන යනවා ඇමරිකාවෙන් ඕක ඇහුවම ඇමරිකාව එක එක ඒවා කියනවා අපි මේ හිතලා ගැහුවේ නැහැ සමහර තැන්වල කියනවා මේ පාසල උඩ අන්තවාදී සංවිධානය ඒගොල්ලන්ගේ මිලිටරි කදවුරු පවත්වාගෙන ගියා මේ ළමයිව මැදි කරගෙන අපිට ඒකයි මේ වැරදුනේ ඔයගේ ලොකු උත්තර දුන්නා හැබැයි මේ මෑත කාලීනව දවල මන්දිරයේ තිබ්බ එක්තරා සාකච්ඡාවකදී හෙළි වෙනවා මේ ප්‍රහාරය මේ විදිහට එල්ල වෙන්න එකම හේතුව තමයි AI තාක්ෂණය ඒ කියන්නේ මේ තීරණය අරගෙන තිබ්බේ මනුස්ස මැදිහත් වීමකින් නෙමෙයි.
0: තොරව.
1: ඩේටා ටික තිබ්බා. ඩේටා ටික ගණනය කරා. ගණනය කරාට පස්සේ මෙතනට ප්‍රහාරය එල්ල කරන්න ඕනේ කියලා තීරණය කරා. ඒ තීරණය කිරීමත් එක්ක ඩබල් ටැප් ෂොට් එකක් කියලා කියන්නේ ටොමහොක් මිසයිල් දෙකක්. ඒ කියන්නේ පළවෙනි පාර එල්ල කරා. ඊට පස්සේ එතනට අර මුදා ගන්න කට්ටිය
0: එනවනේ.
1: එතනටත් නැවත පාරක් මේ ප්‍රහාරය එල්ල කරා. මේක අත්තරද්දක් වෙන්න බෑ. එහෙනම් කොහොමද මේක සිද්ධ වුනේ? ඉතින් හොයාගෙන යද්දී එක තැනකින් මතුවෙනවා. අපි කියනවා ඔය විසල් බ්ලෝවර්ස් ලා කියලා කට්ටිය ඉන්නේ. ඒ කරන දේවල් ගැන තමන්ගේ හිතට එකග නැති හින්දා ඒගොල්ලෝ ලෝකයට ඒ දේවල් හෙලි කරනවා. ඉතින් එහෙම පොඩි ලීක් එකක් වෙනවා. ඒ ලීක් එකේදී කියවෙන දේ තමයි මේ පැලන්ටියර් කියන software technology company එක තමයි ඇමරිකානු මිලිටරි වලට අවශ්‍ය කරන කෘතිම බුද්ධිමය මෙහෙයුම් පද්ධති. නැත්නම් අපි කියන ඔය OS තියෙනවා, softwares තියෙනවා, මේවා මේ නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් එදා ඒ එල්ල වෙච්ච ප්‍රහාරය, මිසයිල් ප්‍රහාරය ගණනය කරලා තිබ්බේ මනුස්සයෙක් නෙමෙයි. AI තාක්ෂණය කෘතිම බුද්ධිය. ඒ වගේම තමයි ඒ ප්‍රහාරය එතනට එල්ල කරන්න ඕනේ කියන ඩිසිෂන් මේකින් එක තීරණය අරගෙන තිබ්බෙත් සාරා මනුස්සයෙක් නෙමෙයි. කෘතිම බුද්ධිය මගින්.
0: ඕකේ.
1: ඉතින් කෘතිම බුද්ධිය මගින් ගත්ත තීරණයක් නිසා පුංචි දරුවන් 160ත් 80ත් අතර ප්‍රමාණයකට තමන්ගේ ජීවිත අහිමි වෙනවා. මේක මහා කළු පැල්ලම. කොහොම හරි මේක ගැන ලෝකේ ජනමාධ්‍ය සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් බොහොම තරේ ඇමරිකානු රජයෙන් ප්‍රශ්න කරනවා. ඔයා දන්නවද මොකද්ද මේ ඇමරිකානු රජය දුන්න උත්තරේ කියලා?
0: මොකද්ද?
1: වැරදිලානේ නේ. වැරදිලා තියෙන්නේ අපේ සිස්ටම් වල තියෙන ෆේලිය එකක්. අපි තව ටිකක් සල්ලි දාලා මේ සිස්ටම් එක තව ඇඩ්වාන්ස් කරලා මේ තියෙන බග්ස් ටික නැති කරලා හදාගමු.
0: ඒක තමයි උත්තරේ.
1: ඒක තමයි උත්තරේ.
3: ඒ උත්තරේ ජීවිත නෙමෙයි.
1: මනුස්ස ජීවිත නෙමෙයි. ඒ කියන්නේ ඕක ඊට කලින් මේ ඇන්ත්‍රොපික් කියලා සමාගමක් තියෙනවා. ඔය ක්ලෝඩ් AI එහෙම හදන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙනුත් තිල්ලලා තිබ්බනේ ඒගොල්ලන්ගේ AI තාක්ෂණය දෙන්න කියලා. එතකොට ඇන්ත්‍රොපික් සමාගම කියලා තිබ්බා. බෑ. අපිට දෙන්න පුළුවන්. හැබැයි තීරණය ගන්න ඕන මනුස්සයෙක් මැදිහත් වෙලා. කවුරු හරි හමුදාවේ ජෙනරාල් වරේක්, ජනාධිපති වරේක්, ඒ රාජ්‍ය පද්ධතියේ ඉන්න කෙනෙක්. ඒක AI එකකට දෙන්න බෑ. ඒක බෑ කියලා කෙලින්ම ඇන්ත්‍රොපික් සමාගම අයින් වුණා මේ ඩීල් එකෙන්. ඒගොල්ලන්ට නඩු දැම්මා. ඇමරිකානු මේ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් කෙලින්ම නඩු දැම්මා. ඊට පස්සේ ඇන්ත්‍රොපික්ලට මේ කොහෙවත් ඇමරිකාවේ බිස්නස් කරන්න බෑ කියලා. තාම මේ නඩු යනවා. ඉතින් හැබැයි මේකට පැලන්ටිය සමාගම කැමති වෙනවා. ඒ තාක්ෂණය දෙනවා. ඒ තාක්ෂණය නිසා තමයි මේ විදිහට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ. ඉතින් වෙච්ච වැරද්ද වහගන්න ඇමරිකාව කරලා තියෙන්නේ ආයේ නැවත ඒ ඇමරිකානු ජනතාවගේ බදු මුදල් මේ සමාගමේ ආයෝජනය කරලා තියෙනවා. මේ වෙච්ච වැරදි ටික වහගෙන හදාගෙන, ඒ කියන්නේ මොන හරි අවුල් තැන් තියෙනවා නම්, බග්ස් තියෙනවා නම් ඒ අලුතෙන් හදාගෙන මීට වඩා හොඳ පද්ධතියක් අපිට ප්‍රදානය කරන්න කියලා. ඉතින් මේ ප්‍රහාරයෙන් පස්සේ පළවෙනි කාර්තුවේ 2026 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ මේ පැලන්ටිය සමාගමේ වත්කම් ප්‍රමාණය, කොටස් වල වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.3කින් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙලා තියෙන්නේ ඇමරිකානු ජනතාවගේ බදු මුදල් එතනට ගෙනහිලා ආයෝජනය කරලා. හරි. වැරදුනානේ. වැරදෙන්නේ නැති වෙන්න ක්‍රම ටිකක් හොයාගන්න. හොයලා අපිට සිස්ටම් එක දෙන්න. ඔන්නෝම තමයි ප්‍රශ්නේ විසඳලා
3: තියෙන්නේ. දැන් ඕකේ විශිෂ්ටම වැඩේ දැන් ඉරාන පාපොන්තු කණ්ඩායම ගියානේ ඇමරිකාවට.
1: ඔව් මේ
3: ගිහිල්ලා හරි අපූර්ව විරෝධතාවයක් දැක්වුවා. ඒ පාපොන්තු ක්‍රීඩකයෝ කීප දෙනෙක්. රෝස පාට පාසල් බෑග් කීපයක් අරගෙන ගිහිල්ලා ඔවුන් ජනතාවට උස්සලා පෙන්නුවා.
1: ඔව්. ඒ අර දරුවන්
3: සංකේතවත් කරලා සීපත් කරපු විදිය නිකන් ක්‍රිකට් බෝඩ් අරගෙන එහෙම දඟලන්න උත්සාහ කරේ
1: නෑ.
3: ඇමරිකාවේ අපි දැක්කා මේ ඇමරිකානු ප්‍රේක්ෂකයනුත් ඇස් වලට කඳුළු වෙනවා ඒ සිද්ධියේදී. මං හිතන්නේ ඒ සත්‍යම බෑග් තමයි අරගෙන ගියේ ඒ දරුවන්ගේ. මේ ඇත්තම පාසල් බෑග් මේ අරගෙන ගිහිල්ලා පෙන්නවා. ඉතින් ලෝකේ අනිත් රටවල වල සමහර මේ සමූහ මිනිවල් වලින් එහෙම පාසල් බෑග් හම්බුණා
1: පාවු වෙලා තියෙනවා.
3: සම් වෙලා තියෙනවා. ඉතින් හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුන්ට ඇසට කඳුළු වෙනවා ඒවා දැක්කව.
1: ඒ කියන්නේ ඒවට අපි කියන්නේ කොහොමද මේවා සිද්ධ වුනේ කියන දේවල්.
3: මේවා කොහොමද සාධාරණීකරණය කරන්නේ?
1: කරන්නේ.
3: ලෝකේ කොහේ සිද්ධ වුණා?
1: අනිවාර්යයෙන්ම. ඉතින් ශිෂ්ට සම්පන්න ජාතියක් වෙන්නේ මේ දේවල් වලට හරියට විසඳුම් හොයලා, මේවා සිද්ධ වෙච්ච දේවල් ගැන හොයලා ලෝකයට ඉදිරිපත් කරොත් ඒවා වැරදියට ගන්න එපා. ඒවා මේ ඒවා හොයලා දෙන එක මේ රටේ රණවිරුවන්ට හරි නැත්නම් රටට හරි කරන අවමානයක් නෙමෙයි. ලෝකෙ ඉස්සරහා ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට නැගී ඉන්න නම් මේ වගේ වැරදි නැවත නොවෙන්න.
3: වැරදි අපි පිළිගන්න ඕනේ.
1: පිළිගන්න ඕනේ සහ නිවැරදි කරන්න ඕන. ඉතින් දැක්කනේ AI තාක්ෂණයේ ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් පරිස්සමෙන් ඔය ChatGPT, Gemini විතරක් නෙමෙයි තියෙන්නේ ලෝකෙ.
3: AI කියලා කියන්නේ කොහොම හරි මිනිස්සු මරණ තාක්ෂණෙත් AI ඇතුලේ තියෙන බව ඔබ AI කියලා ප්‍රශ්න කරන්න ඕනේ.
1: ඕනේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Minadi Visipahai Dan
2: Happily කියන්නකො ඔයාලගේ cashback කතාව
3: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited
5: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,000 අමතන්න. කොන්දේසි සහිතයි.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: Coca-Cola රසද නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිටිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර

0: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
1: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
0: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
2: Kiehl's within the Nogata Bedi Itriak. Astra Fat Spread Gram Pansiak Sandaha Seer Javisipaka Vattamak. Manchi Inguru Biscuit Gram Harasiak Sandaha Seer Javisipaka Vattamak. Obat Adama Kiehl's Nexus app ka download kara Pratilabara Satinagani. Kondisi Saitai.
3: FM Anupaha. FM Anuhatarai Dashuma Ata. Net FM. Net FM. Algo Town.

0: උදේ 7 විනාඩි 28යි යල්ගටාම වෙලාව.
1: දැන් මේ
0: ඔව්ත් කිය.
1: උදේ පාන්දර. දැන් කට්ටිය වැඩට යන වෙලාව. ඔෆිස් යනවා සමහර කට්ටිය ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න ඕන දැන් නම්. මේ වෙලාව යනවන ලොකු ප්‍රශ්නයක්.
0: ලොකු ප්‍රශ්නයක්. තනකොළ ගලවන්න වෙయ్యා.
1: අපේ බොඩ්ඩ ඔව්. ඕගොල්ලන්ගේ එකක් දුන්නේ.
0: අපිට තනකොළ ගලවන්න තමයි.
1: අපේ නම් ග්‍රවුන්ඩ් එක වටේ දුවවන.
0: ආ දුව.
1: දුක් දුක් කියලා දුවවන.
0: ගැලපෙන එකක් දීලා.
1: දාඩිය දාගෙන එහෙම ඉන්නේ.
0: තමයි පන්තියට යන්නේ.
1: ඒ කියන්නේ මෙහෙමනේ. අපි අනුමාන කරනවා පරක් වෙලා එන්නේ කම්මැලි නිසා.
0: ආහා ඔකේ.
1: ෆිට්නස් නැහැ උදේට නැගිටින්න ප්‍රබෝධවත් නැහැ. එහෙම ඒ අවුල් ඔක්කොම නිසා. ඒකෙන්ද ආවට පස්සේ දුවවල තමයි දාඩිය පෙරන් යන්නේ ඉතින්.
0: මේ ඔයා දුවපු එක්කනේ නෙමෙයිනේ ඔයා අනිත් අයව දුවපු එක්කනේ.
1: නෑ අපිට වෙච්ච දේවල් තමයි අපි ඒ ඉෂ්ට කරගත්තේ පස්සේ කාලේ. අපේම සෑහෙන දේවල් කරලා තියෙනවා. හරි දැන් ඉතින් ඔය වැඩට යද්දි වෙන්න පුළුවන් නේ ස්කෝල වලට යද්දි වෙන්න පුළුවන් නේ තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය කරන තැනට යද්දි වෙන්න පුළුවන් ඔය දුවන්න වෙන්නේ නේ උදේට හරිම කලබලකාරී වෙන්නේ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය නැත්නම් තමන්ගේ සේවා ස්ථානය සහ තමන්ගේ නිවස අතර තියෙන දුර
0: රයිට්
1: ලොකු දුරක් වුණා ඔව් සහ ඊළඟ කාරණාව තමයි ලොකු දුරක් නැතත් ට්‍රැෆික් එකට අහු වුණාම ට්‍රැෆික් එක කියන එක සමහර පොඩි දුරවල් ලොකු දුරවල් කරන්න හේතු වෙනවා
0: අනිත් එක අපිට ප්‍රෙඩිකට් කරන්න බෑනේ ට්‍රැෆික් එක ඉඳලා මේ විනාඩි 20 යන එක සමහර දවසට විනාඩි 40ක් විතර
1: යනවා යන්න පුළුවන් සමහර වෙලට يعني Google Map එක ගණන් හදලා පෙන්නනවා මෙතන පහු කරන්න විනාඩි 20ක් යයි කියලා හැබැයි ඇත්තටම ගමන යන්න ගියට පස්සේ ඊට වඩා යන වෙලා තියෙනවා මොකද ඉතින් මැප් එක ඕව හදන්නේ මේ අනුමාන කරලානේ අපේ අයියලා පාර යද්දි එහෙම අනුමාන කරලා යන්න බෑ කොයි වෙලාවෙ කොහෙන් මතුවේද දන්නේ
0: නැහැ
1: ඒකේ ප්‍රශ්න වෙනවා හරිද ඉතින් දැන් ඔයා ඔයාට ඉන්න තැන අපාර්ට්මන්ට් එකක්
0: නේ
1: කොලම්බෝ වලින්ම බැරි නම් සමහර විට කොලම්බෝ වල දැන් තියෙන ඉඩකඩ ටික ටික අඩු වෙලා යනවා ඊට පස්සේ ඔහා යනවා මේ තදාසන්න නගරයකට
0: හරි
1: අපි කියවනේ තදාසන්න නගර කිව්වට පස්සේ මේ ගම්පහ නගරය කියලා කියන්නේ ඉතින් ආයේ කොළඹ වගේම තමයි පස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික් එක කිව්වම කොළඹ දිස්ත්‍රික් එකේටම ආයිම්ම තියෙන අනිත් දිස්ත්‍රික් එකේනේ අනිත් පැත්තේ කළුදර තියෙනවා
0: අපි කියවර කොළඹ ලොකු වෙනවා කියලා
1: අන්න හරි මේ ඔක්කොම එක නගරයක් මෙගා සිටි එකක් වෙන්න පුළුවන් අනාගතයේ දවසක සහ එතනට තමයි ටික ටික යන්නේ අපි දැන් නොයෝ ගම්පහ පැත්තෙන් ඇද්දි නూర පාරවල් දැන් ඔන්න පුහුළුල් වෙනවා ලේන් දෙක දැන් ලේන් හතර කරගෙන යනවා එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොහෙටද මේ යන්නේ කියලා ඉතින් අන්න ඒ වගේ වටපිටාවකින් අර ග්‍රාමීය සුන්දරත්වය නිස්කලංක බව හැමතේම තියෙන ඒ වගේම තමයි නගරයක අපි බලාපොරොත්තු වෙන නේ ඒ පහසුකම් හැමදේම අපිට අත පොවන්න පුළුවන් දුරින් තියෙන තැනකින් ඔයාට පුළුවන් නම් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඒක සෑහෙන්න වටිනවනේ හැබැයි දැන් අපාර්ට්මන්ට් කිව්වට පස්සෙත් කට්ටිය ටිකක් බයයි නැත්නම් කට්ටියට පොඩ්ඩක් නුහුරුයි අපි අර ජීවත් වුණ අපිට සුපුරුදු වටපිටාවනේ එහා පැත්තේ ගෙදරට පොඩ්ඩක් ඇවිලා නේ මේ පැත්තේ නිකන් පාළුවට පොඩ්ඩක් කතා බහ කරලා මේ පැත්තේ ඉන්න
0: නැන්දලා
1: මාමලා එක්කනේ මේ පැත්තේ ඉන්න නැන්දලා මාමලා පුතාල එක්ක අපි සෙල්ලම් කරලා එහෙමනේ ජීවත් වුණේ අපේ ගම්මල එහෙම තමයි ජීවත් වුණේ ඕකට කියනවා සාරා මේ කමියුනිටි එකක් කියලා ප්‍රජාව කමියුනිටි කියලා කියන්නේ මේ වෙනකොට ලෝකයේ තියෙන අතිශය දියුණු සංකල්පයක්
0: රයිට්
1: කමියුනිටි විදිහට ව්‍යාපාර කරනවා ඔය කෝපරේටිව් බිස්නෙසස් කියලා අපි කියන්නේ ඒ කියන්නේ එකතු වෙලා ව්‍යාපාර කරනවා ඔය නව ශ්‍රීලන්තේ එහෙම තියෙනවා මේ මහා විශාල ගොවිපළවල් ඒවා community businesses.
0: Right.
1: ඒ කියන්නේ ගොවි මහත්තුරු එකතු වෙලා තමයි ඒවා කරන්නේ.
0: Okay.
1: තනි කෙනෙක්ට අයිතියක් තියෙන තැන නෙමෙයි.
0: නෙමෙයි.
1: ඉතින් community කියලා කියන්නේ මේ විදිහට දියුණු ලෝකයේ විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල් වල එහෙම බොහොම ඉහළින් පිළිගන්න එකක්. ඒගොල්ලන් ගෙවල් හදන්නෙත් එහෙම තමයි community එකක්. ඒගොල්ලෝ හැමෝම එකම community hall එක තමයි රැස් වෙලා මේ මොන හරි ගමට ප්‍රශ්නයක් ආවම කතා බහ කරනවා. ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇති. හැමෝම යන්නේ එකම ඉස්කෝලේට. ඒගොල්ලන්ට ඇත්තටම ලග්ගම පාසල හොඳම
0: පාසල.
1: අපිට වගේ නේද? අපි දන්නේ නැහනේ. අපි දැන් ඔයා යන දැන් සමහරවිට අල්ලපු ගෙදර ඉන්න පුළුවන්. ඔයා යන ඉස්කෝලේ වෙන කොහෙවත්

0: මම යන ඉස්කෝලේ තව කොහෙවත්. එහෙමනේ අපේ තියෙන්නේ. අපි මෙච්චර පුංචි රටක් වෙලා. හැබැයි මේ ලෝකේ සුවිශාල රටවල් තියෙනවා. ඒගොල්ලන්ට ආසන්නම පාසලට තමයි යන්නේ. මොනහරි ඉවෙන්ට් එකක් තියෙද්දි ගමේ හැමෝම එකතු වෙනවා. ගමට ප්‍රශ්නයක් ආවම ගමේ හැමෝම එකතු වෙනවා. මොනහරි උත්සවයක් ආවම ඒ රටවල තියෙන විදිහට නාත්තල වෙන්න පුළුවන්, පාස්කුව වෙන්න පුළුවන්. හැමෝම එකතු වෙලා තමයි සමරන්නේ.
1: ඔය ලේන් එකේක ඉවෙන්ට්ස් තියෙනවා.
0: ඉවෙන්ට්ස් තියෙනවා. ලේන් විදිහට තමයි තියෙන්නේ. අර තාප්ප ගහලා වෙන් කරලා එහෙම නෑ. ලස්සන වැටවල් තියෙන්නේ. ඔන්න ඔබ තමයි කමියුනිටි කන්සෙප්ට් කියලා කියන්නේ. අද වෙනකොට ලෝකේ යන්නේ ඔන්න ඔතනට. ඉතින් අපිට තනියම ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඕක තේරුම් ගත්තු අපේ ප්‍රයිම් රෙසිඩෙන්සිස්ලා එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකොට ගම්පහ ඉදි කරමින් පවතිනවා. ඉදි කරලා ඉවරයි ඇත්තටම. පවතිනවා නෙමෙයි, දැන් වැඩේ ඉවරයි. වැඩේ කොච්චර ඉවරද කියනවා නම් ඔයාට තව ඉතුරු වෙලා තියෙන අපාර්ට්මන්ට් 25ක් විතරයි.
1: ඕකේ.
0: ටික ඔක්කොම සෝරි ඉතින්. ඒව ගැන කතා නොකරින්.
1: ඔක්කොම ගිහලා දැන් අර අපි කියනවනේ මේ කියපු ගමන් මේක ගන්න
0: ඒ ශනික යනවා.
1: ශනික තීරණ ගන්න ඕනේ
0: මේ වගේ ආයතන. අන්න ඒකයි. ඉතින් බොහොම ආරක්ෂිත gated residential පරිශ්‍රයක් කියලා කියන්න පුළුවන්, premises එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ gateway එකෙන් ඇතුළට ගියාට පස්සේ gateway එකට හොඳ ආරක්ෂාවක් තියෙනවා. gateway මුරකාවල් දැඩි කරන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම වෙන්න
1: ඕනේ.
0: communities අවුල් යන්න පුළුවන් gateway වහලා තිබ්බේ නැත්තම්.
1: වහලා තිබ්බේ නැත්තම්.
0: ඔව්. ඒකින්ද gateway වල ආරක්ෂාව දැඩි කරන්න ඕන. මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේකට ඒක ලස්සන නමක් දෙනවා. මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: The Palace.
1: The Palace.
0: මාලිගාවක් වගේ තමයි. Kingdom එකක් ඇතුළට ගියා වගේ.
1: ෂා.
0: ඔයාට ඕන කරන හැම දෙයක්ම තියෙනවා සා. ඉතින් ඔයාට ඕන කරන හැම පහසුකමක් එක්කම අර පවුලක් විදියට, ෆැමිලි එකක් විදියට ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි මේ අපි කතා කරන The Palace ගම්පහ කියලා කියන්නේ.
1: Right.
0: Prime Residences ලගේ අලුත්ම apartment project එක. ඉතින් ප්‍රමුඛ පෙළේ පාසල්, ඊට පස්සේ රෝහල්, අධිවේගී මාර්ග පහසුකම් වලට ලගා වෙන්න පුළුවන් දුරකින්, විනාඩි කිහිපයකින් ලගා වෙන්න පුළුවන් දුරකින් පවුලේ හැමෝටම එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි මේ ද පැලස් කියලා කියන්නේ. ඉතින් අර කිව්වනේ තව අපාර්ට්මන්ට් 25යි තියෙන්නේ. ඉක්මන් කරන්න කමියුනිටි කන්සෙප්ට්.
1: 25 දෙනෙක්ට විතරයි chance එක තියෙන්නේ.
0: chance එක තියෙන්නේ. ඉතින් කමියුනිටි කන්සෙප්ට් එක අර මුළු ලෝකෙම පිළිගන්න නවීනම ක්‍රමවේදයක් වෙන මේ ප්‍රජාව කමියුනිටි කියන concept එකේ සංකල්පය මුල් කරගෙන තමයි මේක ඉදි වෙලා තියෙන්නේ. එකයි කිව්වේ gateway එකෙන් ඇතුළට ගියාට පස්සේ තින් ආයේ ගමකට ගියා වගේ තමයි. අර පප්පගම දන්නවනේ.
1: මේ පප්පගම ඇත්තටම ලස්සන කමියුනිටි එකක්.
0: අන්න හරි. ගෝල් දේශේ වගේ තමයි. ඇතුළට ගියාට පස්සේ ඔක්කොම ඉන්නවා. කට්ටියට උදව් කරගෙන බොහොම සුවපහසු වටපිටාවක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනින් කෝල් එකක් දෙන්න මෙන්න මේ number එකට 0710යි 0713 2 1 3 0710 666 222.
1: හරි ලේසි නම්බර් එක.
0: ඔව්. 0710 6 1 3 2 1 3.
1: ඔන්න තුන් සැරයක් කිව්වා, වේගින් කිව්වා කියලා කියන්න එපා.
0: කියන්න පුළුවන් හැම විදියටම කිව්වා. හරි. ඉතින් ඉක්මනට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. යන්න ප්‍රයිම් ලෑන්ස් ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්නත් පුළුවන්. මොඩල්ස් තියෙනවා. මේක කොහොමද හදලා ඉවරුනාම මේ තියෙන්නේ ඔක්කොම ටික ඒවත් බලා ගන්න පුළුවන්.
1: රයිට්.
0: මතක් කරලා ඉක්මනට කෝල් එකක් දෙන්න. මොකද තව අපාර්ට්මන්ට් 25ක් විතරයි ඉතුරු.
1: 25යි තියෙන්නේ. හරි. දැන් ඒ විදිහට ඔයාගේ ගෙදරක් ගන්න එකක් ගැනනේ අපි කිව්වේ.
0: ඔව්.
1: දැන් හැමෝටම ගම්පහට එන්න ඕනේ නෑ නේ අචි. දැන් කොහොමද උතන තව 25 දෙනෙක්ට විතරයි chance එක තියෙන්නේ.
0: ඔව්. ඔක්කොට වෙන්න බෑ.
1: එක්කොට වෙන්න බෑනේ. දැන් ලංකාවේ කොහේ වුණත් ඔයා ගෙදර හදනවා නම් කියන්නේ ඔයා සමහරට ගෙදර හදලා අවුරුදු ගාණක් වෙනවා. දැන් ඔයාලට පොඩි අප්ග්‍රේඩ් එකක් දෙන්න ඕනේ.
0: දෙන්න ඕන.
1: කොහොමත් මේ ගෙදර අර සෝෆා එක පොඩ්ඩක් මාරු කරාම ආචි. පොඩි අලුත් ලුක් එකක් එනවනේ ගෙදරට. මේ කට්ටි කොහොමත් ඒක තමයි ලේසියෙන්ම කරන්නේ. ගෙදර තියෙන සෝෆා එක මාරු කරන එක, ගෘහ භාණ්ඩ ටික පොඩ්ඩක් අලුත් කරන එක තමයි කට්ටි කරන්නේ. ඒකට ඉතින් ඕගොල්ලෝ යන්න ඕනේ වෙන කොහෙවත් නෙමෙයි, දම්රෝ එකට.
0: දම්රෝ එකට. ඉතින් අපි අර කලින් කිව්වනේ ප්‍රයිම් ලගේ මේ අපාර්ට්මන්ට් එක ගැන. ඒකත් මේ ෆොලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක්. හරිද? ඒතකොට ගියාට පස්සේ දම්රෝ තමයි තියෙනවා. ගිහිල්ලා බලන්නකෝ. ඒකම අපිට මේ ගාණ කියන්න අමතකුණා. රුපියල් මිලියන 25 ඉඳලා ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලක්ෂ 250යි. මිලියන 25 ඉඳලා කාමර 3-2 ඒ විදිහට අය කැමැත්තනවා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඔය කතා කරේ ගම්පහද තලසේ ගැන. එතනින් එළියේ ඔයා දැන් හිතන්නකෝ ආගම කියලා නිවසක් හදනවා කියලා. අතන 25යි. හරි. ඒ 25ට ඔක්කොටම එන්න බෑනේ.
1: එන්න බෑනේ.
0: ඔයා ගෙදරක් හැදුවට පස්සේ, ආගම කියලා ව්‍යාපාරික ස්ථානයක් හැදුවට පස්සේ මේක ඉන්ටීරියර් එක ගැන හිතද්දි මේ ඇතුළේ තියෙන ගෘහ භාණ්ඩ සෑහෙන ලොකු වගකීමක් ඉෂ්ට කරනවා.
1: ඔව්. ගෘහ භාණ්ඩ වලින් මේ සෑහෙන ලුක් එක වෙනස් කරන්න
0: පුළුවන්. ලුක් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ලුක් එක වෙනස් කරන නම් ඒ නියම ප්‍රමිතියේ ගෘහ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙන්න ඕන.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් නියම ප්‍රමිතිය කල් පැවැත්ම ඒ වගේම තමයි මේ ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල අපේම ශිල්පීන්ගේ අපේම තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ අත්වලින් හැදෙන නිෂ්පාදන අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ආයෙට වඩා මොනවාදනේ. ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි දම්රෝ ගැන වට මතක් කරන්නේ 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් දශක 4ක් පුරාවට දම්රෝ අපිත් එක්ක ඉන්නවා. ඉතින් ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට යන්න වට ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ. ඒ කියන්නේ ෆ්‍රිජ් එක වෙන්න පුළුවන්, වොෂින් මැෂින් එක වෙන්න පුළුවන්, Panasonic, Innovac, Samsung වගේ ලෝකයේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ්ස් වලින් වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් ලංකා පුරාම. ඊට පස්සේ වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා.
1: මෙගා ප්‍රදර්ශන. අපි මෙගා කියන වචනේ අද සෑහෙන්න පාවිච්චි
0: කරනවා. මෙගා මැසිව් ලොකු වැඩ.
1: ලොකු වැඩ. අපි ලොකු වැඩ වලට නිකම අත තියන්නේ.
0: එහෙමද? පොඩි වැඩ
1: කරන්නේ.
0: අපි හැදුවොත් ආසියාවේ උසම එක.
1: ඕනේ.
0: අන්න එහෙමයි අපි හදන්නේ.
1: ලොකුම
0: ලෝකේ පළමු වෙන. එහෙමයි අපි වැඩ කරන්නේ.
1: හරි.
0: යන්න. දම්රෝ එකට ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න මාස 60ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාලට ඕන කරන දේවල් දැන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: රයිට්. ඕකේ. දම්රෝ වෙබ්සයිට් එකක් තියෙනා නේ?
0: ආ තියෙනවා තියෙනවා.
1: දම්රෝ වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාලට ඔය කියන්නේ මේ යන්න පොඩක් අම්මැලි වගේ නම් ගිහිල්ලා බලන්න මොනවද තියෙන ඔප්ෂන්ස්. ඔයාලට ගැලපෙනවද? මම නම් හිතන්නේ ඔයාලට ගැලපෙන එකක් මෙතන හොයාගන්න බැරි වෙයි කියලා. එච්චරට ඔයගලන්ට ඔප්ෂන්ස් තියෙනවා ඒක නිසා.
0: ගැලපෙනේම ගොඩක් හම්බේ.
1: ගැලපෙනේම ගොඩක් හම්බේ. පොඩ්ඩක් ඉන්ඩිසයිසිව් වෙයි අර කණිකෝගේ. මේ ඒක නිසා අර මේ අපි කිව්වේ ෂණික තීරණ කියලා. ඒක හින්දා ඉක්මනට යන්න. මේ ගිහිල්ලා ඔයාට එක ඕන විදිහට කස්ටම් කරලා හදාගන්නත් පුළුවන්. නැත්නම් රවුමක් දාලා පොඩ්ඩක් එන්ජොයි කරලා පොඩි ට්‍රිප් එකක් වගේ දාලා වඩු අරගෙන එන්න පුළුවන්.
0: මතියන. හරි.
1: හරි.
0: දැන් ඔය මොන දේ කරන්න?
1: හරි.
0: අතේ සල්ලි තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: ඒ කියන්නේ
1: මුකුත් කරන්න බෑ. මේ මනිකන් බයස් හැපිනස් කියුවට ඒක බොරු නේද පොඩ්ඩක්?
0: ඒක බොරු විදිහේ නේ. සල්ලි දිනනවා නම් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: ඉතින් මෙහෙමයි. දැන් ඔය තියෙන හැමදේම නේ අතේ තියෙන හැම සතේම අපි වියදම් කරන්නේ කන්නයි බොන්නයි වාහන ගන්නයි එහෙම. අපි යම් ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවා. ඒ ඉතුරු කරලා තියෙන මුදල අපි කොහේ හරි හරිතැනක ආයෝජනය කරන්න ඕන.
1: හරිද?
0: එතකොට ආයෝජන ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ආයෝජන ක්‍රම අතර සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අවුරුදු 24ක් පුරාවට ඔයා දන්න ආයෝජන ක්‍රමයක්. ඔයාට ප්‍රතිලාභ අරගෙන ආපු ආයෝජන ක්‍රමයක්. ඉතින් නොවා මේ දශක දෙකකට වැඩි කාර්යයක්. නැත්තම් අවුරුදු 20ක් 24ක් කියන්නේ දශක දෙකකට වැඩිනේ.
1: ඕ මේ මගේ වයස. මම එදත් කිව්වා මේ. සාදාහරි
0: දෙකේ. ගැන්නමයි වයස කියන්නේ.
2: ගැන්නමයි වයස කියන්නේ.
1: නෝවා එදත් කිව්වා ඒක.
2: මේ රටට දැන් ඔයාගේ වයස දෙන වැදගත්කම මොකද? වැදගත්කම
0: මේ මහජන අවකාශය.
1: වැදගත් වැදගත්.
0: වැදගත්නේ.
1: මට වැදගත් මගේ වයස කියන එක.
0: රටට නැදත්
1: දින.
0: හරි. ඉතින් සාරාගේ වයස. අවුරුදු 24ක් පුරාවට දශක දෙකක් පුරාවට මේ වගේ ශේෂ්ත්‍රයේ පවතිනවා කියලා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ජනතාවගේ විශ්වාසය උපරිමයෙන්ම දිනා ගන්න ඕන. ඒ පොරොන්දුණු ප්‍රතිලාභ ඒ විදිහටම ලබා දීලා තියෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් වගේ අවුරුදු 20කට එහා කාලයක් දශක දෙකකට එහා කාලයක් මේ වනවගා ශේෂ්ත්‍රේ නැත්නම් ප්ලාන්ටේෂන් ශේෂ්ත්‍රේ පවතින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙනකොටත් රුපියල් බිලියන 316 ඉක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියන්නේ. අපි රුපියල් වලින් කිව්වේ ඕක USD වලට ඇමරිකානු ඩොලර් වලට ගත්තොත් බිලියන එකක වත්කම් ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔය අගාවුඩ් වගා කරන සමාගම් අතර ලෝකයේ ප්‍රමුඛ සමාගම් 10 ගත්තොත් ඒ අතර ඉදිරියෙන් ඉන්න සමාගමක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒ බවට IP information ඒ වගේම තමයි ස්ට්‍රේට් රිසර්ච් කියන ලෝකය පිළිගත්තු පරේක්ෂණ ක්‍රම හරහා සහ පරේක්ෂණ සංවිධාන හරහා තහවුරු කරලා තියෙනවා. ඉතින් අවුරුදු 24ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක් ඒ වගේම තමයි මේ වෙනකොටත් ආයෝජකයින් 50,000කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනු කරන ආයතනයක්. ඉතින් ඒ වගේ ආයතනයක් එකතු වෙලා ඔයාටත් ඔන්න පුළුවන් වනවගා ශේෂ්ත්‍රය වගේ ආයෝජනය කරන්න. ඉතින් ඉන්වෙස්ට් නොකර ඉන්න එපා. සල්ලි තියෙන දේවල් හොඳට කල්පනා කරලා හරි තැන්වල විශ්වාසනීය තැන්වල ඉන්වෙස්ට් කරන්න.
1: ඔව්. කියන අපි බය නැතුව ඉන්වෙස්ට් කරන්න කියලා තමයි ඔයගොල්ලන්ට මෙච්චර මේ ඩීටේල්ස් දෙන්නේ. ඒක නිසා සදාහරිත එක්ක එකතු වෙන්න කතා කරලා ඔයාගේ ෆියුචර් එක
0: අනාගතය
1: අනාගතය ලස්සන කර ගන්න. හරි. දැන් මට ආසාවක් ආවා. විජේ පපඩම් කන්න.
0: විජේ පපඩම් මේ වෙලාවේ
1: මාරු ආසාවල් නේද? මේ මම ලෙඩ වෙලා හිටපු සතියේ
2: ඒක තමයි ඔය වයසට එන ආසාවල්
0: බලන්නේ.
1: මේ නෑ ඇත්තටම ලෙඩ වෙලා හිටපු සතියේ මට ඇත්තට කන්න අමාරුනේ බඩ ලෙඩ වුණා. ඒනන්ට මම පපඩම් කෑවා. ඇත්තටම පපඩම් කෑවා. මේ විජේ පපඩම් ඉඳ තමයි කෑවේ. මොකද අර විජේ පපඩම කෑවහම පොඩ්ඩක් මූඩ් එකත් ෆික්ස් වෙනවා.
2: ඒ සද්දෙත් නේද?
1: ඔව් සද්දේ කරස් ගාලා එනවා. අර නියම උඳු රස එනවා. මොකද මේ හොඳ උඳු පිටි දාලානේ හදන්නේ. ඒක නිසා ඔයා කාටත් මතක් කරනවා ඔන්න අද ලන්ච් එකට විජේ පපඩමක් බෙද ගන්න. හැබැයි WP ලාංසනේ බලලම ගන්න නිල් පාටයි කහ පාටයි ලාංසනේ. මොකද මාකටියේ ගොඩක් අනුකරණ තියෙනවා. ඒ නිසා නම බලලම විජේ පපඩම් එකක් ගෙදර අරගෙන යන්න.

0: Anupaha FM Aluhatrai Tashma Ada Net FM Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawala Yanna Ayata Idaharinna Commercial Credit
3: උදේ 7:46යි දැන්.
4: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහළින්ම ජය ගන්න. සෞදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න. අදම අපට කතා කරන්න. 076-44-11600
5: Brand new three-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112-200
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112-636-636.
8: දිනු වෙන ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112-125-125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: Box bar nam velanda pale hari hariyet eth niyama bara thiyena box bar ekak ganna honama kramaya bar ekak kirala balan ekak melwa box bar wala nama ganakama bimma gahala thiyena nisa vishwasayen ganna puluwa rawattannat ba melwa eka lankawa eka api eka kiranna ona nathi eka
2: supiri bawa thawaru karaganna diya wadiyawa parandan jinsomen den sieluma pharmacy walin
3: bicycle ganne kohomada moolika leasing mudalat wedi vela
4: bay wenna pa wedi wunu leasing bara sahallu karanna kd rice api denawa vish සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන් කෙරේ බංගාර සෙවනගල 0777 300 940
9: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 313 336
10: ජූනි 22-28 දක්වා විෂන් කෙයාර් වෙතින් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක් අද ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ
11: FM I'll go down Nagari Kataba
12: උදේ 7 විනාඩි 53යි ඇල්ගොටාම වෙලාව අපි යන්න හදන්නේ නෝවා BYD එක පැත්තට
13: ඔව් BYD එක ගැන මේ රස කතාවක් තියෙනවා ඒ ගැන තව පොඩ්ඩකින් කියන්නම්
12: හැබැයි
13: BYD වල තියෙන වාදසහගත තත්ත්වය BYD පදින නොපදින build your dream කියලා තියෙනවා ඉතින් ඒ හීනයත් එක්ක ඉන්න අය මේ ඒ සීන සැබෑ කරගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නේ. ඉතින් ඔක්කොමලට කෙසේ වෙතත් විශාල සහනයක් ලැබිලා තිනවා කාටද අපේ රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන්ට.
12: රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාට ඕන නැත්නම් ඔයා නෙමෙයින වගේ යාළුවෙක් හරි ඉන්නවා නම් එහෙම දන්න මේ පණිවිඩය ඒගොල්ලන්ට කියන්න රාජ්‍ය සේවකීන්ට ඕන BYD වෙතින් දීලා තියෙනවා ඔප්ෂන්ස් කීපයක් නේද නෝ. ඒ කියන්නේ මේ වෙන අයට හම්බෙන්නේ නැති
13: පොඩි නැති නැති
12: පොඩි
13: අපිට හම්බෙන්නේ නැති එකක් ඕගොල්ලන්ට තියෙනවා.
12: අපිට හම්බෙන්නේ නැති එකක් ඕගොල්ලන්ට.
13: ඕගොල්ලෝ හරි ඉතින් BYD එකක් අරන් හොඳින් ඉන්නකෝ.
12: ඒකනේ අපිට සතුටුයි ඒක.
13: අපිට සතුටුයි නේ එතකොට.
12: කොමාරි ඔන්න දැන් ඔයා රජයේ සේවකයෙක් නම් ඔයාට රුපියල් 68000ක වගේ මුදලක් ගෙවලා මාසිකව ඔයාට ඔන්න BYD එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට සර්විස් පහක් නොමිලේ හම්බෙනවා මිලදී ගන්න දවසේ ඉඳලා. හරිද ඊට පස්සේ ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුම් ඔයාට හදලා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ ආරක්ෂණාවරණ පහසුකම් හදලා දෙනවා. ඊට පස්සේ වාහන ලියාපදිංචිය නොමිලේ කරලා දෙනවා. ඊට පස්සේ
13: තව මොනවද කරන්න ඕනේ කියන්නකෝ.
12: තව තියෙනවා මේ හුස්මත් නැහැ වට කියන්නේ. හෝම් චාර්ජර් එකත් ඔන්න ඔයාට ෆ්‍රී හම්බෙන්නේ. හෝම් චාර්ජින්
14: යුනිට් එක.
12: යුනිට් එක. මොකද දන්නවද ඒක නැතු මුකුත් කරලා වැඩක් නැහැ නේද?
14: බෑ බෑ يعني EV vehicles නේ.
12: EV vehicles.
14: චාර්ජ් කරලා තමයි පදින්න තියෙන්නේ. ඒකින්ද මේ හෝම් චාර්ජර් එක නැතුව මුකුත් කරන්න බෑ.
12: ඉතින්
14: BYD ගරු සරුවෙතින් ඔන්න අපේ රාජ්‍ය සේවකීන්ට තමයි මේ අවස්ථාව මේක මිස් කරගන්න එපා. ඉතින් 0112 125 125 0112 125 125 කියන නම්බර් එකෙන් කෝල් දීලා වාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන වාට ළඟම තියෙන BYD ෂෝරූම් එකට යන්න. ඉතින් තියෙන්නේ කොහෙද කියලා කියන්නම්. කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාරෙත් තියෙනවා. ඊට පස්සේ වර කැමති තැනකට යන්න
12: පුළුවන්. කැමති තැනකට යන්න පුළුවන්.
14: කොම්පව කරන් යාපනේ හරි යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
12: මාත් කියන්නේ හැදේ කොළඹ ඉන්නවාට යාපනේ හරි ගිහිල්ලා ඔන්න ගන්න පුළුවන්.
14: ගන්න පුළුවන්. ඉතින් අරගන්න අර කියපු ඔක්කොම වාට හම්බ වෙනවා.
12: හම්බ වෙනවා. රයිට්. දැන් මේ ඔය BYD පදින කට්ටිය ලේසි පහසු කට්ටිය නෙමෙයි නෝ ආජි.
14: ලේසි පහසු නෙමෙයි.
12: මේ හොඳ මූල්‍ය විනයක් තියෙන කට්ටිය. නැත්නම් ඉතින් යන්න බෑ
14: කොහොමද? යන්න බෑ.
12: මේ ඒ වගේ කට්ටිය තමයි ඔය ෆික්ස් ඩිපොසිට් දාලා. කියන්නේ ඉතුරු කිරීම වලද එහෙම. වාහනයක් ගන්න නම් මෙහෙම ඒකලන්න ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්ලෑන් එක කොහොමත් හදා ගන්න ඕනේ. එහෙම හදාගනිද්දී LB ෆයිනෑන්ස් අමතක කරන්න එපා.
14: අනිවාර්යෙන්ම LB ෆයිනෑන්ස් කියලා කියන්නේ අවුරුදු 55ක් දශක 5කට වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ රුපියල් බිලියන 401ම වත්කම් සමුදායක් තියෙන සමාගමක්. රුපියල් බිලියන 150ක තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මිලියන 1.5ක පාරිභෝගිකින් ප්‍රමාණයක් ලක්ෂ 15ක විතර පාරිභෝගිකින් ප්‍රමාණයක් ඉන්න ආයතනයක්. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා FDA එකක් දාන්න වාට දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මොකද වාට පොරොන්දු වෙන විදිහටම ඒ පොරොන්දු වෙන පොලී අනුපාතයේ ඉන්ට්‍රස්ට් රේට් ඒ විදිහටම දෙන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් අපේ ජේෂ්ඨ පුරවැසියන් සඳහා දින 400ක ස්ථාවර තැන්පතුවක් 11.79ක පොලී අනුපාතයකට ඔන්න ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාට මට සාමාන්‍යයෙන් අපිට ජේෂ්ඨ පුරවැසියන් නොවන ඕනම කෙනෙක්ට ඔන්න තියෙනවා දින 200ක ස්ථාවර තැන්පතුවක්. ඒකට හම් වෙනවා වාට 9.79ක පොලියක්.
12: ඕකේ. වාට LB SIM map එක දාගත්තොත් මේක gederi නම්ම කරගන්න පුළුවන් ලේසියෙන්ම. විශේෂයෙන්ම දැන් ජේෂ්ඨ පුරවැසියෙක් නම් වාට යන්න අමාරුයි නම් මේ LB finance ශාඛාවකට වාට පුළුවන් ඔන්න gederi නම්ම SIM map එක දාන්න කෙනෙක්ට කියලා download කරවගෙන වාට ආගේ fixed deposit එක open
14: කරගන්න.
12: Right. දැන් පොත් කියවන්න කැමති කට්ටිය ඉන්නවනේ. So කොහමද algorithm town අහන්නේ පොඩ්ඩක් අර පොත්පත් කියවන්න.
14: ඔව් ඉතින් අපි වහන් ඉන්නවා කියන්නේ පොතක් කියවුවා කියන
13: වගේ තමයි.
12: ඉතින් ඒ වගේ පොත් කියවන්න කැමති කට්ටිය ඉන්නවා. නම් ඔන්න දැන් නුවර යන්න පුළුවන් ඔයගලන්ට. නුවර තියෙනවා පොත් ප්‍රදර්ශනය.
14: ඔව් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ඔන්න 19 වෙනි වරටත් සංවිධානය කරන මහනුවර පොත් දැක්ම
12: 2000
14: පොත් දැක්ම. එතකොට අපි දන්නවා මහනුවර තියෙන්නේ සෙංකඩගල පුරවරේ. 2026 අවුරුද්දටත් පැවැත්වෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් තමයි මේක පැවැත්වෙන්නේ.
12: රයිට්.
14: ඉතින් කැන්ඩි සිටි සෙන්ටර් එකේ යන්න KCC එකට යන්න පුළුවන් වාට ගිහිල්ලා වාට පුළුවන් පොත් මිලදී ගන්න. ඉතින් මෙවර මහනුවර පොත් දැක්මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ සුසර ප්‍රකාශන ආයතනය.
12: රයිට්.
14: ඒ වගේම තමයි ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීඩ් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන කියන ආයතන ඉන්නවා. එතකොට වාට මේ හැම ආයතනයකින්ම පොත් ගන්න පුළුවන්. එතකොට වාට කලෙක්ෂන් එක ගැන හිතා ගන්න පුළුවන් මොන වගේද කියලා. ඒකින්ද අනිවාර්යෙන්ම ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනි දෙනකන් අමතක කරන්න එපා. KCC එකට යන්න.
12: රයිට්. ඒත් එක මතක් කරනවා කසාගල සුපර් මාකට් එක පැත්තටත් යන්න වාගේ ගෙදරට ඕන බඩු ටික ෆ්‍රෙෂ් සහ අර හොඳම දේවල් අඩුවට ගන්න පුළුවන් තැනක හොය හොය හිටියනම් යන්න කසාගල සුපර් මාකට් එකට. දැන් තැන් 6කම තියෙනවා. ඔයාට ඉතින් මේ ඕන තැනකට ගිහිල්ලා
14: ඔයාට ළඟම තැනට යන්න පුළුවන්. මහනුවර කට්ටියට ඔන්න ගම්පලක් දැන් තියෙනවා කසාගල සුපර් මාකට් ශාඛාවක්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර බස්නාහිර සබරගමු හා වයඹ පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේදීද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසරු දෙකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. මේ අතර මධ්‍යම කඳකුරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළඟද ඇතිවිය හැකි බව එම කලමු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: netnews ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: උදයාටයි විනාඩි 9යි අල්ගටාම වෙලාව අපේ දෙවෙනි පැයට තමයි අපි
1: ඉවිසෙන්නේ මේ ඔය සින්දුවේ තිබුණා නේද ගිනිකත් సంతානේ
0: කියලා ඔව්
1: මේ సంతාන කියන්නේ මොකද්ද
0: මොකද්ද ඇත්තටම
1: ඒක තමයි ඔය සින්දුවල දින හන්තාන සුසුම මේ නම
0: ඒක
1: කවුරුලිනවද
0: මන්ද
1: තේරුම දන්නේ නැත්නම් సంతානේ කියලා කියන්නේ හදවතට
0: right
1: මේ ඔය සින්දුවේ කියන දේට ගිනිකත් సంతානේ කියලා කියන්නේ මම මතක විදියට කැලුම් ශ්‍රී මල්ලෝ ගීතය ලියලා තියෙන්නේ
0: අපි බලමු
1: බලන්න කවුද කියලා මේ ඉතින් හදවත ගිනි අරගෙන
0: හදවත ගිනි අරගෙන ඔව්
1: අපි දන්න විදියට නිරන්තරයෙන්ම ගිනි ගන්න එකනේ සූර්යා කියලා කියන්නේ
0: ඔව්
1: හැබැයි ඔය සමහර අය හඳ ගිනි ගන්නවා කියලා කියන හඳ ගිනි ගන්නෑ සූර්යා ගිනි ගන්න හින්දා හඳට ආලෝකය වැටලා ඒක පරාවර්තනය වෙන එක බව අපි දැන් හොඳාකාරවම දන්නවා දැන් ලෝකේ බලශක්තිය පිළි බලශක්තිය ප්‍රධාන අභියෝගයක් වෙලා තියෙනවානේ.
0: ඔව්.
1: දැන් අපි මේ ChatGPT වල ඉමේජ් ක්‍රියේට් කරන්න ගියාට කවුරුත් හිතන්නේ නැහැ ඔකට ලොකු විදුලියක් යනවා කියලා. දැන් ඇමරිකාවේ AI ඇමරිකාන් රජ ඒකනේ කචල් එක දාන්නේ.
0: ඔව්.
1: ඉන්දියාව සහ අපේ කලාපේ කට්ටිය මේ මොනවද නොමිලේ. සල්ලි ගෙවන්න නැතුව AI තාක්ෂණය පාවිච්චි කරනවා. අරේ ඇමරිකාවේ ජනතාව බදු ගෙව ගෙව ඒ සර්වර් නඩත්තු කරන්න කරන්න බිල ගෙවනවා. විශාල වශයෙන් ජලය භාවිත වෙනවා ඒවා සිසිල් කරන්න. ඉතින් එහෙම කියලා දැන් ඒගොල්ලෝ අපෙන් කරන්ට් බිල ගන්න පුළුවන්ද කියලා පොඩි එහෙම කතන්දරයකුත් යනවා. ඒක වෙනම කතාවක්. හැබැයි දැන් මිනිස්සුන්ට මේ හිතන්නේ හදවතින්ද මොළයෙන්ද කියලා సంతානෙන්ද මනසින්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. කෙසේ වෙතත් මිනිසුන්ගේ මොලේ කොච්චර දුරට සිතුවිලි ගෙනියන්න පුළුවන්ද කියනවනම් ජපානයේ ෂින්සු කෝපරේෂන් සමාගම ලූනාරින්
0: රයිට්
1: අපි එකට කියමු චන්ද්‍ර වලල්ල කියලා චන්ද්‍රා වාටය
0: ලූනා කියන්නේ
1: චන්ද්‍රයානේ හූනා කියන්නේ
0: හූනා
1: අර චිච්චික් ගාණෙක්
0: චිච්චික් ගාණෙක් කියලා මම කැමතිම නෑ
1: ඔයා කැමති නැති වුණාට ඉතින් ඌන මොනවා කරන්නද දැන් ඌන දන්නවද ආ ඌට කැමති නැහැ කියලා
0: මම හිතන්නේ දන්නවා මම දැක්කම දැන් යනවා ඌන
1: අපි නාරි කැමති පුංචි කාලේ බත් ඇට එහෙම ඉරටු වල ගහලා
2: දෙනවානේ
1: ඔව් මේ අපි කවුරුත් දන්නේ නැහැ ඌන කියන්නේ සෑහෙන විශේෂිත සතෙක් ඒ වුණාට ඌට හපන්න බැරි හින්දා හොඳයි ඈ මේ ඒක වෙනම කතන්දරයක් කෙසේ හෝ දැන් අපි මේ කියන්න හැදුවේ ෂින්සු කෝපරේෂන් විසින් ලූනා රින් කියලා සංකල්පයක් යෝජනා කරලා තියෙනවා මේක ඇත්තටම හඳ වටේ
0: රයිට්
1: සූර්ය පැනල වලල්ලක් හයි කරන්න යන්නේ මේගොල්ලෝ හරිද කිලෝමීටර් 400ක් පළල කිලෝමීටර් 11000ක වලල්ලක් චන්ද්‍රයා වටේ හයි කරන්න යනවා එතකොට මේක චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය හින්දා හඳට අදාළව රැඳිලා තියෙයි කියලා මේගොල්ලෝ කල්පනා කරනවා මේක හඳ වටේ මේ රවුම හයි කරන හින්දා ඒ කියන්නේ කොයි පැත්තට හඳ පැවුවත් ඒක හඳ එක පැත්තකට ලෝකයට වගේම සූර්ය එක පැත්තකට එනවා එක පැත්තකට නෑනේ ඉතින් හැබැයි පෑ 24ම මේ සූර්ය බලය නිපදවන්න පුළුවන් විදිහට මේ ප්‍රොජෙක්ට් එක කරන්න තමයි මේගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ දැන් මේ මෙහෙ ඉඳන් සෙමෙන්ත ගෙනියන්නේ කොහොමද ඕක හදන්නේ
2: අන්න ප්‍රශ්න.
1: අපිට එන ප්‍රශ්න නේ.
2: එන ප්‍රශ්න.
1: ගඩොල් අදින්නේ කොහමද? මම අපේ අසංඛ්‍යාට යන්න පුළුවන්.
2: ඈ?
1: එච්චරේ.
2: යවන්න පුළුවන් මෙහෙ වැඩ දාලා යවන්න.
1: අන්න ඒක නේද? හැමදාම සිකුරාද DJ night එක තියෙනවා. නේද? ඒ ඉතින් එහෙම යවන්න බෑනේ. කොච්චර ගඩොල් අදින්න දක්ෂ වුණත්. නේද?
2: වැඩේ හොඳට කරනවා කොල්ලා.
1: වැඩේ හොඳට කරනවා. පේන්නේ නැද්ද කොණ්ඩේ පාට?
0: ඔව් ඒකේ.
2: යවන්න යවන්න.
0: මට ප්‍රශ්නයක් තියෙනවා හඳ පේන්නේ නැද්ද ඕක හැදුවට පස්සේ
1: හයි කරන්නේ සූර්ය පැනල හඳ ආවරණය වෙන විදියට නෙමෙයි හඳ වටේ මම කිව්වේ මොකද ලූනා රින්
0: එකක්
1: ඕකේ චන්ද්‍ර වලල්ලක්
0: එතකොට බ්‍රහස්පති වගේ හඳ පෙනෙයිද
1: අන්න එහෙම පෙනෙයිද නැහැ කොහොම හරි දැන් මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳට රොබෝ යන්ත්‍ර ගෙනහිල්ලා මොකද මිනිස්ත්‍රමය මේක යොදාගෙන කරන්න බෑ වායුගෝලයක් නැහැ හඳේ ඉතින් ඒ වායුගෝලයක් නැති එකම තමයි මේකේ අවු එතකොට වැහි වැස්ස වැටෙන්නේ නැහැ වලාකුළු නැහැ ඒකින්ද මේ හොඳ පියෝ සෝලා පව එකක් ගන්න පුළුවන් කියන මේ අදහස මත තමයි මේක නිෂ්පාදනය මේක පිහිටවන්න යන්නේ. ඉතින් රොබෝලට කියලා නැයි අපේ අචි මේ ගෙවල් වල වැඩ කරන රොබෝ මහත්තුරු ගැන ඊයේ කිව්වා. ඉතින් හඳේ වැඩ කරන දැන් ඒවා ඔහොම ගොඩ කාලයකට කලින් කිව්වනම් එහෙම මේ යකඩ මිනිස්සු වගේක් මේ නෝනලට ගෙවල් වල උදව් වෙනවා කියලා. අනේ ඒවා හඳේ තමයි කියලා කියන්න තියෙන්නේ. දැන් ඉතින් ඇත්තටම ඒවා හඳේ තමයි. ඒගොල්ලෝ හඳේ වැඩ කරන්න ගිහිල්ලා ඒ සෝලා ප්‍රොජෙක්ට් එක හයි කරලා ඉතින් දැනට අවශ්‍ය බලශක්තිය වගේ මුළු ලෝකයටම අවශ්‍ය බලශක්තිය වගේ 500 ගුණයක් මේගොල්ලෝ ඒකෙදි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්නේ කොහොමද වයර් එක හන්දට අදින්න පොළොවට අදින්න
2: ඊළඟ ප්‍රශ්නේ
1: නේද මේ මොය ස්පේස් මොනවාද එලිවේටර්ස් යන විද්‍යා ප්‍රබන්ධ වලත් තියෙනවනේ මොනවද මෙහෙ ඉඳන් හන්දට දාන ලිෆ්ට් එකක්
2: ලිෆ්ට් එකක් යන ආතසී ක්ලාක් මහත්යගෙන
1: කිව්වේ අභ්‍යවකාශ සෝපාන ආකාශ සෝපාන ආකාශ සෝපාන මේ ඒ මොනහරි පාන බීලා තමයි යන්න වෙන්නේ
2: හැදලා
1: යනවනේ.
2: ඔව්. ඉතින් අපි නම් සමහරලාට එහෙම ගුවන් ගත වෙනවා. සෝපාන නැතත්.
1: ඉතින් කෙසේ හෝ අවසානයේදී දැන් මේවා ගේන්නේ කොහොමද පෘථිවියට? දැන් වැඩේ කියන්නේ සෝලා ඔස්සේ සූර්ය බලශක්තිය ඔස්සේ විදුලිය නිපදවන තාක්ෂණය ලෝකෙ හදාගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි අචි. වයර්ලස් විදුලිය මේ සම්ප්‍රේෂණ මාර්ගවලින් තොරව වයර්ලස්ව සම්ප්‍රේෂණය කරන විදිහත් හදලා ඉවරයි. නිකොලයි ටෙස්ලා තමයි ඕක මුලින්ම ලෝකයට හඳුන්ලා දුන්නේ. දැන් හඳුන්ලා දීලා අවුරුදු 80ක් විතර වෙනවා. හැබැයි දැන් තමයි ඒක ජනප්‍රිය විදිහටම භාවිත වෙන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම දැන් දුරකථන චාර්ජ් කරන්නේ වයර් එක ගහලා නෙමෙයි
2: වයර්ලස්
1: මේ චාර්ජර් වලින් චාර්ජ් කරනවා. එතකොට ෆෝන් එක අර චාර්ජරේ උඩ තියන්න විතරයි ඕනේ. එහෙම ජැක් ගහන්න ඕනේ නැහැ. එතකොට වෙන්නේ අර බැටරිය තියෙන ආරෝපණය මයික්‍රෝවේව් තරංග මගින් මේ මොකද දුරකථනයට එනවා. ඉතින් ඕකම තමයි හඳේ ඉඳලා පොළවට කරන්ට් එක ගේන්න මේගොල්ලෝ යොදා ගන්න යන්නේ. ලොකු ඇන්ටනා කාන්තාරවල හයි කරලා මයික්‍රෝවේව් හැබැයි ඒගොල්ලෝ කියනවා දැන් නිපදවන විදුලිය විශාල ප්‍රමාණයක් අපතේ යන්න ඉඩ තියෙනවා. මොකද ෂේවීමේ මේක අපි ඕසෝන ස්තරය හරහා එන්න ඕනේ, අයන ගොලය හරහා එන්න ඕනේ. ඕවත් එක්ක වෙලා කී පොඩ්ඩක් හරි එයිනේ. ඒකත් ඇති මේ පෘථුවියට මුකුත් නැතුව ඉන්නට වැඩිය ඒකත් ඇති. ඊළඟට ගුවන් යාන ලොකුම විරෝධය තියෙන ගුවන් යාන සංඥාවලට මේක බලපාන්න පුළුවන් කියලා. හැබැයි මේ සමාගම විද්‍යාඥයන් කියන්නේ ඒ තරංග ආයාමේ පරාසය නෙමෙයි මේ මයික්‍රෝවේව් තරංග එවන්නේ. එතකොට ලෝකයට ගේන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඉඳන් කියනවා මහද්වීපික නෙට්වර්ක් එක ඕගොල්ලෝ දැන් හදලා තියාගන්න. අනිත් අයට කියනවා ඕගොල්ලෝ මහද්දීප අතර මේ කරන්ට් එක බෙදා ගන්න එක පිළිබඳව අහස බෙදා ගන්නවා වගේ.
2: දැන් අපේ ඉඳන් ගේන්න පුළුවන් මෙහෙ බෙදා ගන්න කියවනේ.
1: ඕගොල්ලෝ ඒක කරගන්න. අපි හඳේ ඉඳන් ගෙනල්ලා දෙන්නම් කරන්ට් එක කියලා මේ සමාගම මේ කියනවා. ඉතින් ලෝකයේ එච්චර දුරට මේ හිතන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හැබැයි තව අඩුම ගානේ අවුරුදු 50ක්වත් මේ ප්‍රොජෙක්ට් එක සක්‍රිය වෙන්න යයි කියලා හිතනවා. හැබැයි එහෙම 50ක් 100ක් යනවා කියන ඒවා අවුරුදු 2-3න් සක්‍රිය වෙනවා. අපි දැකලා තියෙනවා ලෝකයේ එච්චර වේගෙන් දියුණු වෙනවා. වැඩේ කියන්නේ මේගොල්ලන්ගේ ඊළඟ අරමුණ තමයි මේ බලශක්තිය සමහර වාහනවලට ඩිරෙක්ට් එවන එක.
2: කියන්නේ
1: ඒ වාහනේ යුනිට් එකක් හයි කරලා තියෙනවා. එතකොට හඳේ ඉඳන් ඒ විදුලි පවර් එක කෙලින්ම වාහනයට ලැබෙන විදිහේ. දැන් අපි මේ වාහනේ ගමන් කරනකොට
2: රේඩියෝ
1: එක අහගෙන ඉන්න සංඥා ග්‍රහණය කරන්න, ඒ වගේ කරන්ට් එක ග්‍රහණය කරන්න පුළුවන් තාක්ෂණයක් දක්වා දියුණු කරන්න යනවා. එහෙම දියුණු කළොත් ඉස්සෙල්ලම නෑර කිව්වනේ ඕගොල්ලෝ පල්ලෙහා වැඩේ හදාගෙන ඉන්න කියලා. දැනටමත් චීනේ BYD සමාගම එක හදලා ඉවරයි. ඉතින් හරිම ලේසිනේ ඒගොල්ලෝ ගාව EV vehicle නේ තියෙන්නේ.
2: තියෙනවනේ නේ.
1: මොකක්ද ඇන්ටනා එකක් හයි කරන්න විතරයි
2: තියෙන්නේ.
1: ඔව්. දැන් BYD ගන්න කට්ටියටත් මං හිතන්නේ ඒ දවස්වල ඇන්ටනා එක හයි කරගෙන කරන්ට් එක හඳෙන් යන කරන්ට් එක අරගෙන ඕන තරම් රවුම් ගහන්න පුළුවන්කම ලැබෙයි.
2: ලැබෙයි. ඉතින් හඳෙන් යන කරන්ට් එක විතරක් නෙමෙයි කට්ටිය මේ වෙනකොට ගෙදර වහල උඩත් සෝලා පැනල් එහෙම
1: ගන්නේ.
2: ඉතින් ඒ වයිනොත් කරන්ට් එක අරගෙන වාට ඔන්න දැන් පුළුවන් වාගේ EV vehicle එක BYD එක කිසි බයක් සැකක් නැතුව ඕන තරම් පදින්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ රාජ්‍ය සේවකින්ට දැන් ඔන්න හැකියාවක් තියෙනවා මාසික වාරිකේ monthly installment එකක් ගෙවන්න. රුපියල් 68000 ගෙවන්න ඕනේ මාසෙටම. ගිවාගෙන යන්න ඔයා කැමති BYD මාදිලියේ වාහනයක් මිලදී ගන්න. ඉතින් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට ළඟම BYD ප්‍රදර්ශනාගාරයට යන්න. කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර තියෙනවා.
0: රයිට්.
2: මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ BYD එක අරගෙන ගෙදර යන්න.
3: Your words, your beauty takes my breath away and makes me wonder whether you're a living goddess. Run.

0: FM Anupaha, FM Anuhatra Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක්කට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
2: උදෑසන 8:23යි දැන් අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
4: වෙනස්ම රසය වෙනස්ම විදියට Vijay Instant Noodles Rasa Hatarakin
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
7: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
8: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
10: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිටිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර

0: Red FM. Algo Town. Nagari Katabaha.
1: උදේ 8යි විනාඩි 30යි අල්ගොට හැම වෙලාව මේ අචේ නෝවා
2: කියන
1: මට
2: ඔව්
1: දැන් කාලෙකට පස්සේ එනේ ආවි
2: ඔව්
1: ඔය දෙන මොනවද තරන් දුන්නේ
2: අපි දැම්ම මේ පෝස්ට් එක ඒක අපි ඊයේ දාගන්න හිටිය ඊට පස්සේ අපිට ඔය පොඩි පරිගණක දෝෂයක් ඇවිල්ලා වැඩේ පරක් වුණා අද දැම්ම
1: ඒක දැම්ම
2: කෙලින්ම ලස්සන කැප්ෂන් එකක් දැම්ම සාරා ඉස් බෑක් ටු ටවුන් කියලා
1: මේ මහන්සි වෙන්නේ රස්සාවල් කරන්නේ ඉගෙන ගන්න කාලමීල නිදහසේ සතුටෙන් ඉන්න
2: ඔව් නේ ඒ කියන්නේ අර මූලික මානව අවශ්‍යතා කියලා තියෙනවනේ නේ අපිට ඕනේ ආහාර
1: ඊට
2: පස්සේ ආදරේ වගේ දේවල් හැංගීම් සුරක්ෂිත භාවය ඒ දේවල් ටික තියෙනවනේ
1: අර මාස්ලෝගේ පිරමීඩේ
2: ඉතින් එතෙන්ට එන්න අපි දැන් ටිකක් පොඩි වටයක් ගිහිල්ලා එනවා ඉස්සර එහෙම නෙවෙයි ඉස්සර අපි දඩේ මේ ගිහිල්ලා ගොවිත ඇංකල් එහෙම හොයාගත්තානේ
1: දැන්
2: මේ ටිකම පොඩ්ඩක් වෙන විදිහට
1: පොඩ්ඩක් දැන් රවුමෙන් ඉන්නේ
2: කමක්
1: නෑ ඉතින් කොහොම හරි අපි සතුටෙන් ඉන්න ඕනි
2: සතුටෙන්
1: ඉන්න අපිට හොඳ ගයක් තියෙන්න ඕනි
2: අපිටම කියලා ගියා.
1: ඔව් ජීවත් වෙන වටපිටාව එන්වයරන්මන්ට් එක මම ඇත්තටම මේ මේ ඊයේ දැක්ක පොඩි වීඩියෝ එකක්.
2: ඒකේ
1: තියෙන if you want to change your life you should start by changing your environment.
2: ආ ඔය වගේ ජීවිතේ.
1: ඒක තමයි නේ.
2: ඒක දුව නිවාඩු නවත්තලා මෙහෙට ආවේ.
3: ඒක තමයි. ඒවා change කරගත්තනේ environment එක.
1: මම රැඳේ ඉද්දී මට හිතෙනවා මගේ ජීවිතේ මම වෙනස් කරගන්න ඕනේ කියලා. ඒක ඉතින් අමාරුයි හරි සමුදාරයට ආවා.
3: හරි. ඒක හොඳයි. හැබැයි ඒක අර ඉස්සරහ තියෙන if you කියලා.
1: හරි කොහොම හරි ඉතින් ඔයාගේ ඇත්තම ජීවිතේ අප්ග්‍රේඩ් කරගන්න ඕන නම් ඇත්තම ඉන්න තැන ඉන්න වටපිටාව පොඩ්ඩක් ලස්සන විදියට පොඩ්ඩක් පිළිවෙල තැනක් වෙන්න ඕනේ
2: ඉතින් අනිවාර්යෙන්ම ගෙදරක් කියලා කියන්නේ නිකම්ම නිකම් බිත්ති හතරක් නෙමෙයි
1: අපි
2: හැමෝම ජීවත් වෙන තැන නේ පවුලේ අම්මා තාත්තා දරුවෝ සියලා ආච්චිලා එහෙමත් පවුල් තියෙනවානේ විස්තෘත පවුල් න්‍යෂ්ටික පවුල්
1: ඉස්සර
2: උගන්නන්නේ න්‍යෂ්ටික සමහර න්‍යෂ්ටික පවුල් ඒ න්‍යෂ්ටික පවුල්
3: න්‍යෂ්ටික පවුල් වලදී න්‍යෂ්ටික මොම්
2: බෝ ගන්න එපා ඒක මම අල්ලගෙන
3: ඕවා කියන්න එපා මේ අන්තිමට මේ අර යෝදේ ආවිල්ලා මෙහෙත් න්‍යෂ්ටික මේ
2: දේවල් කියලා අපිටත් ගන්න
3: ගන්නේ හා පවුල් න්‍යෂ්ටික දේවල් තියන් ඉන්නවා
2: ගෙවල්ල තියන් ඉන්නවා
3: ගෙවල්ල නියස්ටික බලේ තියන් ඉන්නවා ඒ මාද

0: එහෙම එහෙන්න කියන්න හොඳ නෑ. ඊට පස්සේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී අරගෙන ආව
1: විස්තෘත පවුල් තියෙනවා, විස්තීර්ණ පවුල්
0: තියෙනවා. හරි, ඉතින් මොන විදිහකට හරි දැන් ගෙදරක් පවුලක් කියලා කියන්නේ ඇත්තටම බිත්ති හතරක් නෙමෙයි අපි කියනවානේ මේ හවුස් ඇන්ඩ් හෝම් කියන වචනේ වෙනසක් තියෙනවා කියලා හැම්බෙලේම. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් ලා එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ඉදි කරමින් ඉන්නේ. ගම්පහ ඉදි කරලා ඉවරයි ඇත්තටම. ද පැලස් ගැන තමයි අපි මේ කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයාලට තව අපාර්ට්මන්ට්ස් 25යි
2: තියෙන්නේ.
0: වැඩේ ඔක්කොම අදල ඉවරයි, ඔක්කොම දැන් රිසර්ව් කරන් කට්ටි ඉවරයි. තව අපාර්ට්මන්ට්ස් 25ක් තියෙනවා.
2: පවුල් 25 කර විතර යන chance එක තියෙනවා.
0: chance එක තියෙන. ඉතින් නිදන කාමර 2 සහ 3. ඔයාලට කැමති විදිහට අපාර්ට්මන්ට් එක මිලදී ගන්න පුළුවන්. දෙකක් ඕන නම් දෙකයි, තුනක් ඕන නම් තුනයි. ඉතින් රුපියල් මිලියන 25 ඉදලා ඉහළට. රුපියල් මිලියන 25ක් විතරයි වෙන්නේ. ලක්ෂ 250ක් විතරයි වෙන්නේ. ඉතින් මෙතනින් ඇතුළට ගියාට පස්සේ ද පැලස් එක ඇතුළට ගියාට පස්සේ කිංඩම් එකක් වගේ තමයි. අර මාලිගාවක් ඇතුළට ගියා වගේ තමයි. ඔයාලට ඕන කරන හැම දෙම ඒ පරිශ්‍රය ඇතුළේ තියෙනවා. අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි, ෆුලි ෆර්නිචර් අපාර්ට්මන්ට් එකක් විතරක් නෙමෙයි. වාට ඕන කරන තව දේවල් මෙතනින් හම්බ වෙනවා. ඉතින් අපි කියන්නේ ඉක්මන් කරන්න. මොකද තව 25ක් විතරයි අපාර්ට්මන්ට්ස් ඉතුරු වෙලා තියෙන්නේ.
2: අර
0: කමියුනිටි එකක් විදිහට, ප්‍රජාවක් විදිහට අසල්වැසියින් එක්ක බොහොම සතුටින් සහයෝගයෙන් සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් නවීන වටපිටාවක් තමයි ද පැලස් කියලා කියන්නේ. ඉතින් කොල් ඇදෙන්න මෙන්න මේ නම්බර එකට 0810යි
2: 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 610 දැන්නුත් මට මතක් වෙනවා අර ඒකේ පොල් සම්බලුයි ඔම්ලට් පාන් එකක් තියෙනවා මාර රසයිය.
0: දැන් යන්නේ එක්ක මේක නවත්තලා මාරයි තාම අටාමාරයි.
1: 36යි වෙලාව
0: මේ. ඔව් මේකම
1: සාරා කියන්නේ.
2: ඇයි මේ උදේට කාලා නැහැ තාම.
1: ඉතින් ඒක තමයි මේ සාගින්දරෙන්
0: ඉන්න වෙලාවේ මේ
1: වගේ. ළමයි දෙන්නේ මෙතන ඉන්නවා.
2: ඉතින් මමත් සාගින්දරෙන් ඉන්නේ. දැන් මෙතන ඉන්න මොනවාද ඉකිරි කියන්නේ අද්දකීම් බහුල පුද්ගලයා විදිහට නෝවා. වාට වගකීමක් තියෙනවා මෙතනින් මේ පොල්ලි දෙන්න.
1: මට මේ කීල්ස් එක පිළිබඳව අද්දකීම් බහුල පුද්ගලයා ඔයා
0: අන්නයි
2: නෑ මම කියන්නම් මොකද්ද ගන්න ඕනි කියලා නුවා ගිහිල්ලා අපිට aran දෙන්න
0: එහෙම කරමු
2: හරිද නුවා කොහමරි 3000කට වැඩි බිලක් දාන්න ඕනි හරිද 3000කට වැඩි බිලක් දැම්මොත් තමයි නුවාට අපි එක්කන් ගියේගේ සතුට හරියටම දැනෙන්නේ
1: ඒ කියන්නේ මේ අපි 3 දෙනා බඩ පිරෙන්න කාලත් 3000ක් වෙන්න නම් නෑ කීල්ස්
0: වෙන්නේ නෑ ඔව්
1: හරිද එහෙම ප්‍රශ්නයක් තියෙනවා
2: එහෙම ප්‍රශ්නයක් තියෙනවා
1: ඒ කියන්නේ අපි දෙනවා මොකද්ද ඔම්ලට් ෆෝල් සම්බෝල පාන් කාලා ඊළඟට එතන තියෙන බිත්තර රෝල්ස් කාලා
2: ඩෝනට් එක කාලා
1: ඩෝනට් එකකුත් කාලා ඊළඟට අර ඩ්‍රින්ක් එකකුත් බීලා
0: අයිස් කෝෆි එකක්
1: ෆ්‍රෙෂ් ජූස් තියෙනවා අයිස් කෝෆි දෙන මං ගන්න ෆ්‍රෙෂ් ජූස් එක
0: හරි
1: ඒකත් බීලා අපි 3 දෙනා ඔච්චර කෑවත් 3000ක බිලක්
0: එන්නේ
1: ඊට පස්සේ අපිට වෙන දේවල් ටිකකුත් ගන්න වෙනවා
0: මේකයි
1: එහෙම එකක් තියෙනවා
0: වෙන අයට අරන් එන්න සිද්ධ වෙනවා එහෙම පොඩි එකක් තියෙනවා
2: දැන් අහන් ඉන්නවද දන්නේ
0: ඔව් ඒකනේ එහෙම වෙනවනේ අපිට තනියම ගිහිල්ලා එන්න බෑනේ
2: එන්න බෑනේ
0: ඉස්සති
2: ඒකනේ
0: ඉතින් කොහොම හරි
1: කියන්නේ 5 දෙනෙක්වත් එක්කන් යන්න ඕනේ 3000ක බිලක් හදාගන්න නම්
2: බිලක් හදාගන්න
0: හදාගන්න ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාට ඔන්න දැන් ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි හරිනම් Kills Nexus app එක ගන්න
2: ඒක
0: අරගෙන ඒක තියෙනවා QR කෝඩ් එක එක ස්කෑන් කරගන්න. ඒක ස්කෑන් කරගත්තම ඔයාට ලොයල්ටි පොයින්ට්ස් හම්බෙනවා. ඊට පස්සේ දවසක ඔයා දේවල් බයි කරද්දී ඔයාලා ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා. එතකොට ඊට අමතරව වාගේ බිල් එක 3000ට වැඩි වුණොත් හරි 3000ක් වුණොත් හරි ඔයාට හම්බ වෙනවා වාසනා චක්‍රයක් කරකවන්න.
2: වාසනා චක්‍රයක්. මේ හරි ලස්සන වචනයක්. ආවන් හැමදාම කියනවා. නුව හොයලා දෙන්න.
1: අපි තව වචන හොයලා දීලා තියෙනවා.
0: සමහර ඒවා කියන්න බෑ.
1: දැන් අපි හදුවේ දැන් අද එකක් මොකද්ද චන්ද්‍රා වාටේ
2: චන්ද්‍රා වා ලූනරින් ඔව් රයිට් කොහොමද මේ ස්පින් කරලා වින් කරන්න තමයි තියෙන්නේ මේ ස්පිනින් වීල් එකක් එන්නේ වාසනා චක්‍රයක් එන්නේ හරිද මේක ස්පින් කරාට පස්සේ ඔය වාසනාවන්තයි නම් ඇත්තටම ඔයාට ඔන්න වින් කරන්න චාන්ස් එක හම්බෙනවා MacBook Neo එකක් Samsung Galaxy phones air fryers JBL speakers JBL wireless headphones hotel vouchers shopping vouchers ta etulu
0: and more තව ගොඩක් තියෙනවා තෑගි. ඉතින් අනිවාර්යයෙන්ම යන්න වාට ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා ඔයාගේ බිල් එක 3000ක් හරියට වැඩි හරිනම් ඔයාගේ Nexus app එකේ තියෙන QR code එක ස්කෑන් කරලා මේ ස්පින් වීල් එක ස්පින් කරලා වින් කරන්න.
2: වින් කරන්න ඔන්න කිව්වේ නැහැ කියන්නේ පා හරිද
0: කිව්වා
2: මේ අපි දැන් හැමදාම ගිහිල්ලා අපේ වාසනාව උරගා බලන
0: දැන් හැමෝටම කියලා අපිට අමතක වෙනවා කොහොමද
2: ඒකනේ අපිට අමතක වෙනවා එහෙම බෑ අපි තියන් ඔගොල්ලෝ තියන්න දිනලා MacBook එකක් එහෙම හම්බුනොත් අපිට ෆොටෝ එකක් එහෙම දාන්න ඉතින් ඔගොල්ලෝ කියලා ගිහිල්ලා අපි MacBook එකක් වින් කරා කියලා රයිට් අපි ගෙවල් හදන ඒවා ගැන ගොඩක් කතා කරනවා අජි හරිද එතකොට ගෙවල් හදද්දී වැල්ඩින් පැත්ත ටිකක් තියෙනවනේ නේ
0: ඔව් ඒ කියන්නේ ටවුමක් ගත්තට පස්සේ ටවුමක් කියන්නේ ටවුම කොච්චර සංවර්ධිතද සංවර්ධනයේ වෙමින් පවතිනවද කියලා තීරණය වෙන්නේ එතන තියෙන කන්ස්ට්‍රක්ෂන් සයිට් ප්‍රමාණය අනුව
2: අනිවාර්යයෙන්
0: එතකොට මේ වගේ කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඒ කියන්නේ ගයක් වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් වෙන වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් මම දැන් දැක්ක මේ ටික එහෙම මේ ඔය පාරවල් ලයිනේ ඒ වගේ තට්ටු මේ හදනවා ඒක කොම්ප්ලෙක්ස් සංකීර්ණ සාප්පු සංකීර්ණ එහෙම අදලා ඒක රෙන්ට් අවුට් කරනවා. ඔන්න අලුත්ම ඇවිල්ලා තියෙන බිස්නස් එක තමයි ඒක.
2: පැසිව් ඉන්කම් එක
0: කට්ටි. අන්න රෙන්ට් අවුට් කරලා තියෙනවා. මේ දැන් අපේ මේ පැත්තේ ඔය මරයින් ඩ්‍රයිව් එකෙත් ඒ වගේ දේවල් සෑහෙන්න සිද්ධ වෙනවා.
2: රයිට්.
0: අපෙත් තියෙන වගේ විවසායකයෝ විවසායිකාවන්.
2: විවසායිකාවන්
0: නේ. ඒගොල්ලෝ ඒ වගේ දේවල් ඔය පාස්සන වැඩ කරද්දී. ඔය ස්ට්‍රක්චර්ස් හදද්දී වැල්ඩින් කරද්දී නේ. පාස්සද්දී ඒක ශක්තිමත් කරන්න
2: ඕන. අනිවාර්යයෙන්.
0: ඉතින් ඒක නිසා ඔය වගේ ඉදිරියෙන් කටයුතු කරන මහත්තුරුන්ට මහත්මීන්ට වගේම අපේ දැන් වෘත්තීමේ වශයෙන් වැල්ඩින් වැඩ කරන මහත්තුරුත් ඉන්නවනේ. ඒගොල්ලන්ට මතක් කරන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර ගැන. මේක තමයි ලංකාවේ එකම SLS සහතිකය සහිත වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර. ආයවට වෙන කොහෙවත් ඒ වගේ වැල්ඩින් කූරවල් හම්බෙන්නේ නැහැ. SLS සහතිකයේ තියෙන ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීම තියෙන. ඉතින් ඒක නිසා කොයි හරි වෙන්න පුළුවන් ආයිද කිරීමක් කරනවා නම් පාස්සන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් වැල්ඩින් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 8 විනාඩි 44යි දැන්.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
4: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: දින 400ක ජේෂ්ඨ පුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200 LKA Outlet Stable Liapadichi Mulisamagamki.
7: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න.
11: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast time stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
1: Rapunzel wage man nan inne. Mawa bera gana kawurut tenakan.
2: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
3: Ude 8 minadi 50 dan.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2787-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
12: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
11: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
12: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
11: නොවිනස් වන රසවත්ම රසය.
12: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
11: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
13: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
15: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-862-863-076-716-3672.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

0: පුදේ 8 විනාඩි 54යි අල්ගොටාම වෙලාව. අපි යන්න ඕන අපේ අන්තිම පැයට. ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මොනවද දන්නවද?
1: මොකද්ද?
0: සදාහරිත ගැන.
1: ඔව් සදාහරිත ගැන අපි මතක් කරන්න ඕන. ඉතින් ලංකාවේ තියෙන නවීනතම තාක්ෂණයෙන් අගාවුඩ් වගාවන් සිද්ධ කරගෙන යන්නේ. ඒ වගේම තමයි අගාවුඩ් කර්මාන්ත ශාලාවන් ස්ථාපිත කරලා තියෙන රුපියල් බිලියන 316ක්. ඒ වගේම තමයි ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉක්ම වූ වත්කම් තියෙන අවුරුදු 24ක් වයස දශක දෙකකට වඩා වැඩි කාලයක් මේ වනවගා ශාස්ත්‍රය අපිත් එක්ක ඉන්න. ඒ වගේම අපිට ආයෝජන අවස්ථා සලසලා දුන්නු ආයතනයක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් සදාහරිත ගැන ඔයාලට මතක් කරන්න ඕනේ, පහුගිය දවස් පුරාවටම අපි ඔයාලට කියලා දුන්න කොහොමද සදාහරිත පවුලත් එක්ක ඔයාටත් එකතු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ජොබ් එක කළානේ අපි කතා කරේ ජොබ් ඔපචුනිටීස් ගැන. දැන් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා සදාහරිතකත් එක්ක කතා බහ කරලා එකතු වෙලා ඔයාගේ ආයෝජන අවස්ථා පුළුල් කරගන්න. ඉතින් අගාවුඩ් විතරක් නෙමෙයි වැනිලා වගාවන් තියෙනවා, මේ විදිහට විවිධාකාරයේ වගාවන් ලංකාවේ වගේම ලංකාවෙන් නැහැ විවිධ රටවල් වල මැලේසියාව ඊට පස්සේ මැඩගස්කරේ වගේ රටවල් වලත් ඒගොල්ලන්ගේ වගාවන් පවත්වාගෙන යනවා. ඉතින් මේ වගාවන් වල ඔයාට බය නැතුව ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ආයෝජන වෙනුවෙන් ඔයාට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන්නත් සදාහරිත සූදානමින් ඉන්නවා.
0: ඕකේ, ඒක නිසා බය නැතුව ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් ඔය හොය හිටියනම් සදාහරිත එක ඔයාට එකතු වෙන්න chance එක තියෙනවා. රයිට්, අපි දැන් කිව්වා අපි වෙසක් එකට ගියා කූරගල.
1: ඔව්.
0: මේ සැරේ යනවා කොහෙද? බණ්ඩාරවෙල.
1: බණ්ඩාරවෙලනේ. ඉතින් අපේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය මේ පාර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල. ඉතින් බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය සහ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය සමග එකතු වෙලා තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය මෙවර අපි සංවිධානය කරන්නේ. ඉතින් ජූනි මාස 26 ඉඳලා 30 වෙනකම් ඔන්න දින හතරක් පුරාවට අපේ පොසොන් උදානය පැවැත්වෙනවා. උතුම් බක්කුල සෑයේ වැඩම කරපු ධාතුන් වහන්සේලා වගේම සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා දැකබලා වන්දනාමාන කිරීමේ හැකියාවත් ඔන්නවට තියෙනවා. ඉතින් ආමිස පූජා වගේම ප්‍රතිපත්ති පූජා බොහෝ ප්‍රමාණයක් ඔන්න සංවිධානය වෙලා තියෙනවා. බැති ගී තියෙනවා. ඒ වගේම තමයි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සහ පාසල්වල දහම් පාසල්වල දූදරුවන්ගේ සහභාගීත්වයෙන් භක්ති ගීත ප්‍රසංගයන් පැවැත්වෙනවා. තොරම් බලන්න පුළුවන්, කූඩු බලන්න පුළුවන්, දන්සල් වදින්න පුළුවන්. අන්න අංග සම්පූර්ණ වෙසක් කලාපයක තියෙන්න ඕන.
0: පොසොන් කලාපය.
1: වෙසක් නෙමෙයි පොසොන්. පොසොන් කලාපයක තියෙන්න ඕන. සියලු
0: කොමටික තියෙනවා.
1: දේවල් ටික ඔයාට හම්බ වෙනවා. ඉතින් එන්න කියලා අපි ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. අපි ආ වෙසක් එකට එක්ක ගියානේ කූරගල. ඉතින් මේ පාර අපි ඔන්න එක්කගෙන යනවා ආව බණ්ඩාරවෙල. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරයේ තමයි අපිත් එක්ක අත්වැල් වැදගෙන ඉන්නේ. ඉතින් ජූනි 28 සහ 29 දිනවල ඔන්න ඒගොල්ලෝ එකතු වෙලා අපිත් එක්ක තේ පැන් දන්සලකුත් දෙනවා. ඒකින්ද ගොඩ වෙලා තේ එකක් කියන් බීලෙන් අමතක කරන්න එපා. මොකද හරි අමාරුයි අපේ මේ පොසොන් කලාපේ ලොකු ඉනේ. දැන් ඇවිදින්න කරන්න ගොඩාක් දේවල්
2: තියෙනවා. විශාල කලාපයක්
1: ඒක. ඔව්. ඒකින්ද ඉතින් තේ එකක් බොන්න ඕනේ වෙනවා.
0: එතකොට
1: අපි තේ එක බොන්න අපේ තේ පැන් දන්සලට ගොඩ වෙන්න කියලාත් මතක් කරනවා.
0: රයිට්. අපි යන්න හදන්නේ අපේ අන්තිම පැයට. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයා අද උයනේම මතක් කර කර ඉන්නවා නම් විජේ පපඩමක් එකතු කරගන්න අමතක කරන්න එපා. නියම උඳු පිටි වලින් හදපු විජේ පපඩම් නම බලලම ගන්න කියලා මතක් කරනවා.

0: ආරෝග්‍යා ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
3: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම bad news
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර වාද්දුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යමින් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගුවන් හමුදා සෙබළෙකුට පහර දීමක් සිදු කර තිබෙනවා. එම ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට අදාළ ගුවන් හමුදා සෙබළා පොලිමේ රැඳී සිටියේදී සැකකාර තරුණයින් දෙදෙනා පොලිමට පිටතින් පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. ඊට විරුද්ධ වූ ගුවන් හමුදා සෙබළාට තරුණයින් දෙදෙනා විසින් පහර දීමක් සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළා වාද්දුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබවයි net news වාර්තාකරු පැවසුවේ. ඒ අනුව සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වාද්දුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: උදේ 9 විනාඩි 7යි අල්ගොටාම වෙලාව. අපි අන්තිම පැයට තමයි ඇවිත් තින්නේ.
1: ඒ කියන්නේ මේ පැයෙන් පස්සේ වැඩ ටික ඉවරයි අපේ
0: නේ. වැඩ ටික ඉවරයි මං ආසම් පැය.
1: ඔව්.
0: කන්න පුළුවන් නේ ගිහිල්ලා.
1: ඒ කියනවා ඒසා කුසගින්නකින්ද ඉන්නේ.
0: ඒසා කුසගින්නකින් ඉන්නේ ඊයේ රැටත් කන්න බැරුණා.
1: එහෙමනේ ඩයට් නේ.
2: හැබැයි මෙහෙමයි මේ ඔය පාස්ටින් ඉන්නවා කියන එක.
0: ඔව්.
2: ඉතමත් හොඳ දෙයක්.
0: අපේ අම්මා මේක අහන් ඉන්නේ.
2: ඒක හොඳයි. අම්මත් ඒක අනුගමනය කරන්න ඕනේ.
0: නෑ අපේ අම්මාට ඇත්ත වශයෙන්ම කියනවා නම් හැදෙන වයසේ ළමයෙක් විදිහට ප්‍රෝටීන් ගන්න ඕනේ. රෑට කන්න ඕනේ. උදේට
2: නෑ. ඒක හරි.
0: ඔව්.
2: ඒක හරි.
0: දැන් මම කිව්වා ඊයේ රෑට මං කෑවා කියලා. දැන් කියවුණා කෑවේ නෑ කියලා.
2: ආ ඉතින් අම්මලා කැමති අපි තුන් වේලක් නෙමේ නව වේලක් උනත්
0: කනවා.
2: හැබැයි සාමාන්‍යයෙන් හෝමෝසේපියන් ලා මේ එහෙම වේලවල් බලාගෙන කාපු කට්ටිය නෙමෙයි. ඔව් අපි හොයාගෙන නිකාවේ මේ වවාගෙන කණ්ඩ ගිහිල්ලා තමයි හැම ක්ෂේත්‍රයේම අවුල් වෙලා
1: තියෙන්නේ.
2: අන්න ඒකයි. කාර්මික යුගය පටන් ගත්ත දැන ඉඳලා තමයි මේ ලෝකේ දැන් මුහුණ දෙන සියලු ප්‍රශ්න ටික අපි නිර්මාණය කරගෙන
0: තියෙන්නේ.
2: ලෙඩ රෝගවල ඉඳලා. නැත්තම් ඉතින් අපි හොයාගෙන කෑවනේ අවුරුදු මිලියන 2.5ක් විතර.
1: අන්න ඒකනේ.
2: එතකොට එහෙම හරියටම දවල් 12 වෙනකොට අන්න මට හාවෙක් හම්බුණා.
1: හරියටම
2: 11 මාට මගේ ඉස්සරහෙන් හාවෙක් දිව්වා. මං ඌව දඩයන් කරගෙන 12 වෙනකොට පුච්චලා කෑවා කියලා නෑනේ. මේ හාවෙක් දඩයන් කරනවා කියන එක තෙල්ලන්ද?
1: ලේසි වැඩක් නෙවෙයි.
2: ලේසි වැඩක්ද? ඉතින් දුවලා ඊට පස්සේ මීයක් කඩා ගන්න එක. ඊට පස්සේ පළබැල නෙලා ගන්න එක. ඒකින්ද අපේ ශරීරයෙන් අවුරුදු මිලියන ගාණක් කැදලා තියෙන්නේ මේ තුන් වේලම ගිලින්න කියලා නෙමෙයි.
0: මං කියන්නේ හැමම තිබ්බනම් හොඳයි.
2: එතකොට ඒක ඉඳ තමයි දැන් අපේ බලන්න ස්වාමින් වහන්සේලා පැය 16 මාරක් විතර
0: නිරාහාර
2: ගත කරන උන්වහන්සේලා දෙවේලයි වළඳන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒක කොච්චර කල් දැකලා දෙක කිව්වේ නේද? විකාල භෝජන ගැන මේ උන්වහන්සේ වෙනම දේශනා
1: කරානේ.
2: ඉතින් ඒක ස්වාමින් වහන්සේලා නෙමෙයි. මේ අපි වුණත් ගියොද පැවිද්දොද කියලා ශරීරය නැහනේ. මේ එක විදියෙන් ඉසගඳ ගාත්‍රා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ පුළුවන් තරම් තමන්ගේ ශරීරයට අවශ්‍ය ආහාර විතරක් අරගන්න.
1: හැබැයි
2: ඒ ගන්න ඒවා හරියව ගන්න.
0: හරියව ගන්න. yes මේ අපේ මෙනුව හරියට ෆාස්ටින් ගැනේ
2: කරනවා.
0: ඒ අපි උදේට ඕන හරිය ඕනේද කියලා හැවොත් එපා කියලා.
1: අපි පෙන්න නිකන්.
0: ඔව්. ඉතින් අර රස කෑම ගිනලා අපි කන්න ඕනේ උදේට.
2: මේ බුදුදහම අනුව ආශාවන් ප්‍රහීන කරනවා කියන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ කෙරුවම තමයි තේරෙන්නේ. ප්‍රැක්ටිස් උනාන් පස්සේ මම කන්නේ දෙවේලයි. මොකක් හරි ආහාර වේලක් මම ගන්නෙ නෑ කියලා ඒක මුලින් ආශාව එනවා කන්න ඕනේ ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ජීවවිද්‍යාත්මකව කියන අපි දවස් 14ක් ඕනම දෙයක් නොකා හිටියොත් විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් කියන අපි ඇඩික්ටබල් ෆුඩ්ස් කියලා කියන්නේ සීනි තියෙන ආහාර. මේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන සීනිනේ ඒවා දවස් 14ක් තමයි කියන්නේ. හැබැයි දවස් 10 යනකොට ඒවා අප්‍රිය බවට පත් වෙනවා. කියන්නේ ශරීරයට අවශ්‍ය මේ අත්‍යවශ්‍ය ආහාර ටික ශරීරය විසින් හඳුනා ගන්නවා.
1: ඔව් නේ.
2: සහ අනිත් එක දැන් හොයාගෙන තියෙනවා මම මේ ළඟදී ජර්නල් එකක් කියෝ. ඒක දැන් ලෝකේ ජනප්‍රිය වෙගෙන යනවා. පැය 20ක් අපිට නිරහාරව ඉන්න පුළුවන් නම් වතුර බිබී. අපේ 18 වෙනි පැයේදී ශරීරය ආරම්භ කරනවා අපේ විෂසෛල මර්ධනය කරන්න. මොනවද විෂසෛල කියලා
0: කියන්නේ?
2: කැන්සර් සෙල්ස්. ශරීරය විසින් ඒ කියන්නේ සෙල්ස් විසින් අනුභව කරනවා. කරලා ඉවර වෙලා අපේ මේ ඒක දැන් පිළිකා රෝගයට හොඳ මේ ප්‍රතික්‍රියාවක් කියලා. අපි පිළිකා හැදෙන්න කලින් මර්ධනය කරගන්න පුළුවන් නම් හොඳයිනේ. ඔය පිළිකා සෛල හැම කෙනාගේම හැමදාම නිපද වෙනවා. හැබැයි ඒවා ඇඟේ තත්ත්වයන් විසින් පාලනය කරනවානේ. ඉතින් පාස්ටින් හිටියම සාමාන්‍යයෙන් පැය 20ක් විතර හිටියම පැය 18 වෙනි පැය දී විතර ඒක ආරම්භ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔය පැය 20ක් පාස්ටින් ඉන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.
1: ඔව් නේ.
2: ඉස්සෙල්ලා ඉන්න පැය 12ක්. ඊළඟට ඉන්න 13. ඊළඟට ඉන්න 14.
1: ටික ටික.
2: ඕම එක වේලක් අමතක කරන්න. ඊට පස්සේ දෙවෙනි වේලත් ඉඳලා හිටලා අමතක කරන්න. අද සෞඛ්‍ය පාඩම එපමණයි.
0: අද සෞඛ්‍ය පාඩම
2: එපමණයි. සෞඛ්‍ය පාඩම.
1: කොහොම ගිහලා තුන්වැනි වේලා මතක කරන්න බෑ. එකක් හරි ගන්න.
0: එකක් හරි ගන්න.
1: මතක වෙලා ගියා.
2: ඉඳලා හිටලා තුන්වැනි වේලත් නොගෙන ඉන්න එක වතුර බිබී ඉන්න පුළුවන්.
1: ආ එහෙම.
0: මේ දැන් මං කල්පනා කරේ. මේ වෙලාවට දැන් අපි ගොඩක් හන්නේ ගෘහණියෝනේ. හෙලෝලු ටික කප කප ඉන්නකම ඇත්ත තමයි.
2: අද ඕන නේද?
1: අඩු යන්නේ.
2: මම ඒකට තමයි කියන්නේ. හැබැයි උයනවා නම් උය කන වේලාවට ඒව රසවත්ව ගුණවත්ව නේද? ඇති පදං කන්න
1: කන්නනේ.
0: අනිවාර්යෙන් ඇති පදං කන්න. මොනවාද ඇති පදං කන්න? ඉතින් හොඳ දේවල් තියෙන්න ඕනේ. අමුද්‍රව්‍ය ටික හොඳට තියෙන්න ඕනේ. ඒකට තමයි අපි ඔයාලට කියන්නේ කීල්ස් එකට යන්න කියලා. කීල්ස් එකට ගියොත් ඉතින් ඔයාලට ඕන දෙයක්,
1: ඔයාලට ෆ්‍රෙෂ් දේවල් නේ, ඕගනික් දේවල් ඒ විදිහටම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි කියලා තියෙනවා ෆ්‍රෙෂ් දේවල් ගන්නවා නම් කීල්ස් එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන් සාමාන්‍යයෙන් සාර ඒගොල්ලන්ගේ ওই රාක්කවල මේ පැය 24කට වඩා දේවල් තියාගන්නේ නැහැ.
0: එළබළු
1: වර්ග, පළතුරු වර්ග, මස් මාළු වර්ග
0: සහ ඉවරත් වෙනවා.
1: ඉවරත් වෙනවා ඉක්මනින්. ආ ඔය ෆ්‍රෙෂ්නස් එක නිසාම තමයි. ඉතින් දන්නවා ක්වොලිටි දේවල් ගන්න නම් කීල්ස් එක තමයි කියලා. හැබැයි එහෙම ඉතුරු වුණොත් හරි පොඩි හරි ප්‍රමාණයක් ඒකයි ඊළඟ දවසට අරගෙන යන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ. ඉතින් අර නුවා කිව්ව වගේ ෆාස්ටින් කරන්න පුරුදු වෙන්න, ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි. අර බුදුහාමුදුරුවෝ මේ දේවල් දේශනා කරා කිව්වනේ. ඒ දේශනා කරේ මේ ආගමික පදනමකින් නෙමෙයි. ඒක මේ හරි ජීව
2: විද්‍යාත්මකමනේ.
1: ඔව්. හරිම බයොලොජිකල් කාරණාවක්. දැන් අපි වුණත් දවසට කොච්චර වෙලාවක් ඉඳගෙන ඉන්නවද නිකන් නේ. ඔය කාබෝහයිඩ්‍රේට් ගිලලා බර්න් කරගන්න බැරුව.
2: දැන් ඔය චීනයේ මේ ඇත්තටම මේ ඔය ඒගොල්ලන්ගේ විප්ලවයක මේ තව රෙවලූෂන් ෆුඩ් රෙවලූෂන් කියලා එකකුත්
1: කරානේ.
2: එතකොට ඒක අර මේ ඒක ජපානයටත් ගියා. ටොට්ටෝ චන්ගේ පොතේ තියෙනවානේ කන්දෙනුයි මුහුදෙනුයි ඒගොල්ලන්ගේ කෑම වේලේ තියෙන්න ඕනේ කියලා. හරිපුදුම ඉස්කෝලේ. හරිපුදුම ඉස්කෝලේ පොත අරන් කියවන්න අර කැන්ඩි බුක් ෆෑගෙන් ගන්න පුළුවන්. ලොකු පොතකුත් නෙමේ. ඒක මේ ඇත්ත සිද්ධියක් නේ, ට්‍රූ ස්ටෝරියක් නේ ජපානේ. ඉතින් ඒකේ ටොට්ටෝ චන් කියන ප්‍රධාන චරිතේ මේ ඒ පොතේ තියෙනවා කන්දෙනුයි මුහුදෙනුයි ගේන්න කියලා. කන්දෙන් කියන මොනවද? පලා. මුහුදෙන් කියන මොනවද? මාළු. ඉතින් චීනයේ විප්ලවයේ එකක් තමයි කාබෝහයිඩ්‍රේට් අඩු කළා ඒගොල්ලෝ ප්‍රෝටීන් මේ සංයුතිය වැඩි කරා කෑමවල. ඒ කියන්නේ බත් පොඩ්ඩක් මේවා කරලා ප්‍රෝටීන් වැඩි කරා. ප්‍රෝටීන් ආහාරයට ගත්තන් පස්සේ මිනිස්සුන්ට නිකන් ඉන්න බෑ. වැඩ කරන්න
1: ඕනේ.
2: ඉතින් චීන ඇත්තටම ඔය ඔක්කොම යන්ත්‍ර සූත්‍ර හදන්න ඉස්සෙල්ලා හදපු යන්ත්‍රේ මානව යන්ත්‍රේ. මිනිස්සු තමයි වැඩ කළා චීන ඔය ගන්නට ගෙනාවේ. දැන් බලන්නකො අපේ පාරවල් වල චීන වැහි වැලන්න BYD කියලා නේද?
1: ඒ කරන්න වැඩ නැතුව දැන් මෙහෙ ඇවිල්ලත් කරනවා කට්ටිය. හරි. ඉතින්
2: අර අපෙන් වැඩක් අර එම්බා ගංගා සින්දුවෙත්
1: තියෙන්නේ.
2: නිකන් යන්න දෙන්න එපා, අපෙන් වැඩක් ගන්න
1: කියලා. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ. ඉතින් ආහාර සුරක්ෂිතතාවය, මේ සුරක්ෂිත ආහාර ගන්න එක සහ හොඳට කන බොන එක, කන දේවල් නිවැරදි පෝෂණයෙන් යුක්ත වෙන එක කියන එක හරි වැදගත් පොයින්ට් එකක්. ඉතින් යන්න කීල්ස් එකට, එහෙම කීල්ස් එකට ගියාට පස්සේ වාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි වුණොත් ඔන්නාට පුළුවන් වාගේ කීල්ස් නෙක්සස් ඇප් එක ඕපන් කරලා ඒක ස්කෑන් කරන්න. ඒක ස්කෑන් කරාම ඔයාට කීල්ස් ලොයල්ටි පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට ඔන්න තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද වාගේ ඇප් එක ඇතුළෙම රුපියල් 3000ක් ඔයිට වැඩිනොත් වාගේ බිල් එක ඇප් එක ඇතුළෙම මේ virtual spin wheel එකක් එනවා. ඒක කරකවල ඔයාට තෑගි දිනා ගන්න පුළුවන්. MacBook Neo තියෙනවා, Samsung Galaxy අලුත්ම smartphones තියෙනවා, air fryers තියෙනවා, JBL speakers, JBL wireless headphones තියෙනවා, hotel vouchers, shopping vouchers and more. තව තෑගි ගොඩක්.
0: And more කියලා
1: තියෙනවා. තව තෑගි ගොඩක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
2: උදේ 9:00 විනාඩි 20යි දැන්
4: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අද. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
10: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ෙන් ඉන්න අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම ජුනි 24 පරාක්‍රමපුර
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: කොහෙන්ද මේ JBL එක
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus app එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න කොන්දේසි සම්නියම නදලවේ
14: NVQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669. මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
15: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112-636-636
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩි 26යි අල්ගටාම වෙලාව. හරි. දැන් අපි මොන පැත්තටද යන්නේ නෝ?
1: ඔව් අපේ ඇත්තටම මූල්‍ය ස්ථාවරත්වය කියලා කියන්නේ අපේ ඔළුවට ලොකු සැනසෙල්ලක්නේ.
0: යව්.
1: ඒකම මේ අර සල්ලි තියෙන එක කරදරයක් කමෙන අවස්ථාවක් තියෙනවා.
0: යව්.
1: එහෙම වෙන්නේ අපි සල්ලි තැම්පත් කරපු තැන් පිළිබඳව කරදරකාරී සිතුවිලි ආවමනේ.
0: යව්.
1: හැබැයි හරි ස්ථාවරයක් තියෙන හරි කීර්ති නාමයක් තියෙන තැනක අපේ ස්ථාවර තැන්පතු තියලා තිබ්බම
0: අපිට
1: ෂපාන් එකේ ඉන්න පුළුවන්.
0: ෂපාන් එකේ ඉන්න පුළුවන්. ඒ වගේ තැනක් තමයි LB Finance කියලා කියන්නේ. ඔන්න දැන් LB Finance එකෙන් ෆික්ස් ඩිපොසිට් ඔයාලට හිතාගන්න බැරි පොලි අනුපාත ටිකක් ඔන්න ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා. ඔයා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් ඔයාට පුළුවන් වෙන දින 400ක ස්ථාවර තැන්පතුවක් සඳහා 11.79ක පොලියක් ගන්න. එහෙම නැත්නම් ඔයා මේ සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නොවන මේ දිනෙදා ජොබ් එකක් කරගෙන සල්ලි ටිකක් ඉතුරු කරගෙන කොහෙද දාන්නේ කියලා හිත හිත ඉන්න කෙනෙක් නම් ඔන්න දින 200ක ස්ථාවර තැන්පතුවක් සඳහා 9.79ක පොලියකට ඔන්න ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන්න චාන්ස් එක තියෙනවා LB Finance එකෙන් නේද?
1: අනිවාර්යයෙන්.
0: දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි අපකරුවන් රහිතව FDA එකෙන් ණය මුදලක් ලබා ගන්න පුළුවන් වාට. ඒ කියන්නේ දැන් මේක සමහර හිතනවානේ FDA එකේ දැන් කල් පිරෙන්න කලින් Tamanට උමනාවක් වුණොත් මොකද්ද කරන්න කියලා. ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නෑ ඔය LB එකේ දැම්මොත්. මොකද අපකරුවන් රහිතව ඔයාට ඔයාගේ FDA එකෙන්ම ඔයාට ඔන්න ණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි LB SIM app එකෙන් ඔයාට මේ FDA එක ඕපන් කරන්න පුළුවන්. මේ LB Finance එකට යන්න ඕනේ නැහැ. මේ ගෙදර ඉඳගෙනම SIM
1: app එක වටිනා කියන දෙයක්නේ.
0: ඔව් මේ SIM app එක ඩවුන්ලෝඩ් කරේ සමහරට ඔයා busy වෙන්න පුළුවන්. සමහරට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් යන්න අපහසුතාවයක් තියෙන පුළුවන්. ඒක නිසා ඔයාට SIM app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්න ඒකින්ම ඔයාට FDA එක ඕපන් කරලා කල්පිරුණාට

0: ගෙදර අප්ග්‍රේඩ් කරගන්නවාගේ ඔෆිස් ස්පේස් එක.
1: ඒක හැම වෙලාවෙම වෙනස් වෙලා පේනකොට තියෙනවනේ පොඩි ලල් එකක් නේ.
0: ලල් එකක් පොඩි කියන්නේ පොඩි ඇත්තටම ජීවත් වෙන්න පොඩි මොටිවේෂන් එකකුත් වෙනවා නේද? අර අපි ඩල් මූඩ් එකක හැම ඉද්දෙදි ඒක නිසා තමයි අපි කියන්නේ ඔයගේ ලිවිං එන්වයරන්මන්ට් එක හැමතිස්සම ලස්සනට අප්ඩේට් කරලා තියාගන්න. මොකද දැන් මේ දවස්වල යන්නේ මිනිමල් කන්සෙප්ට් එක. පාටවල් වැඩිය නැති
2: සිම්පල්
0: මේ ඉතින් ඒකට ගැලපෙන විදිහට ඔන්න දම්රෝ එකේ ඔයාට ඕන නෑ මිනිමල් කැමති නැත්නම් ඔයා කැමති සොෆිස්ටිකේටඩ් නම්
2: ඔයා නිකන් මිනිමල් කැමති නෑ ඔයා නිකන් කැමති කම්ප්ලෙක්ස් වෙන්න නම් හැමදේම සංකීර්ණ කරගන්න
0: ලොකු ඩිසයින්ස් තියෙන එහෙම එකට නම් ඒත් කමක් නෑ දම්රෝ එකේ ඔයා හිතන ඕන දෙයකට ඔප්ෂන් එකක් තියෙනවා මේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි යටි මේ ගෘහ විදුලි උපකරණත් ඔන්න දැන් දම්රෝ එකේ තියෙනවා Samsung Panasonic වගේ අර කිව්වහම නිකන් සමීපන්න හරි එහෙම බ්‍රෑන්ඩ්ස් හරිද ඔයාට ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනවා නම් ඔයාට පුළුවන් මාස 48ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
2: ඒකට 0 interest
0: වලට ඔන්න ගන්න පුළුවන් දැන් කොහෙද මේ ටික තියෙන්නේ දම්රෝ කොහෙද තියෙන්නේ හොයන්න නැචර අමාරු නෑ ඉතින්
2: හොයන්න අමාරු නෑ ඉතින් දිවයින පුරාම විහිදුණු 160කට වැඩි ප්‍රදර්ශනාගාර සංඛ්‍යාවක් තියෙනවා ෂෝරූම්ස් ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම තමයි වර්ග අඩි 50,000ට වැඩි මෙගා ප්‍රදර්ශනාගාරත් ඔන්න ලංකාව පුරාම තියෙනවා කොල්ලුපිටිය තියෙනවා නුගේගොඩ තියෙනවා කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ සහ කිරිබත්ගොඩ
0: රයිට් මේ ඕන තැනකින් ඔයාට ඔන්න පුළුවන් ඔයාගේ ගෙදරට ඕනේ ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ ටික ගෙදර අරගෙන යන්න
2: දම්රෝ එකෙම ගන්න
0: රයිට් ඊට පස්සේ අපි කොහෙටද දන්නවද යන්නේ
2: ඔයා කියන ඕන තැනකට
1: ඕන තැනකට යන්න අනේ
0: මහා ආදරයක්
1: මම කැමති සදා හරිත ලෝකයකට යන්න තියෙනවා
0: I like it මේ ඔය දෙන්න මේ මම කියන්නේ
1: Evergreen world එකට
0: එකක් යන්න පුළුවන් නේද
2: අනිවාර්යෙන්ම මට පුළුවන් සදා හරිත plantation එක එකතු වෙලා ඔයාගේ ආයෝජන අවස්ථා try කරලා බලන්න ඉතින් ආයෝජනය කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ලෝකයේ මේ වෙනකොට සාරි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් ලොකු ප්‍රමාණයක් තියෙනවා මෙතඩ් නෙමෙයි
0: මෙතඩ්ස්
2: ඒ කියන්නේ ක්‍රම ගොඩාක් තියෙනවා ඉතින් ඒ අතරින් සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අවුරුදු 24ක කාලයක් පුරාවට ලංකාවේ අපිට මේ වාණිජ වනවගා ශේෂ්ත්‍රේ කොහොමද ආයෝජනය කරන්නේ සහ ඒ හරහා කොහොමද ඉහළ ප්‍රතිලාභ දිනා ගන්න කියන එක ගැන උගන්වපු ආයතනයක් ඉතින් ලෝකයේ අගාවුඩ් වගාව ගත්තත් අංක 1 සමාගම් 10 අතර ඉස්සරහින් ඉන්න සමාගමක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් අගාවුඩ් විතරක් නෙමෙයි මැඩගස්කරේ වැනිලා වගාවන් තියෙනවා. තව ලංකාවෙන් එහා විවිධ රටවල් වල ඒගොල්ලෝ විවිධ වගාවන් කරගෙන යනවා. ලංකාව ඇතුළෙත් තියෙන වගේ ලොකු අගාවුඩ් වගාව බාන්න මායිනෝයි ගියා එකපාර. ඉතින් ඔයාලට බය නැතුව ආගේ ආයෝජනය කරන්න පුළුවන් ආයතනයක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද මේ වගේ ශේෂ්ත්‍රයකදී මේ විශ්වාසය ට්‍රස්ට් එක කියන එක සෑහෙන
0: වටිනවා.
2: ඉතින් අවුරුදු 24ක කාලයක් ආයතනයකට පවතින්න බෑ. ඒ විශ්වාසය පාරිභෝගික විශ්වාසය රැකගත්තේ නැත්තම්.

0: FM 94.8 Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9:00 විනාඩි 36යි දැන්.
3: රුපියල් 3000කට වැඩියෙන් ෆීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Feels එන්න. Spin කරන්න. Win කරන්න.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200 20A-LKA outcome stable ලියාපදි ජමුල සමකමකි.
6: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුක මාවත උදේ දහයිඉදන් දවල් එක වෙනකන්.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල්ලේරියාව ආරම්මල ගන මුලගම් පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9 විනාඩි 46යි අල්ගොටාමේ වෙලාව. අචී දැන් අපිට යන්න වෙලාව හරි.
1: යන්න වෙලාව හරි.
0: යන්න කලින් මට නිකන් හිතුණා මට එක ප්‍රශ්න එනවා නේලා.
1: ඔයාලට දැන් ওই ප්‍රශ්න ආවනේ අර මොකද හඳ වහලා සෝල පැනල ගහන්න ඒ වගේවත් ඇහුවනවා.
0: මේවා එනවා ඉතින්. එහෙම ප්‍රශ්න එනවා. මේ ඩිවලොප්මන්ට් ඩිවලොපින් අපි ඔය වචන ගොඩක් කියනවානේ. ඩිවලොප්මන්ට් මනින්න ඉන්ඩෙක්ස් කීයක් විතර තියෙනවද අපිට නිකන්?
1: අන්න කොර වෙන තැන. අපිට ඕක ඉස්සර අහනවා ඉකනොමික්ස් පේපර්ස් එහෙමද ඒ ලෙවල් වල එහෙම අහනවා.
0: ආ ඔය යන්න ඉන්නේ.
1: ඒක තියෙනවා මේ ඇත්තට නෑ සංවර්ධනය නැත්තම් ඩිවලොප්මන්ට් මනින්න හියුමන් ඩිවලොප්මන්ට් ඉන්ඩෙක්ස් එක තියෙනවා HDI කියලා එකක් තියෙනවා.
0: රයිට්.
1: ඊට පස්සේ අපිට හම්බ වෙනවා per capita income එක. මම නම් ඒක ගැන තමයි සැලකිලිමත් වෙන්නේ.
0: ඕකේ.
1: එහෙනම් මට අවුරුද්දකට කොච්චර ආදායමක් තියෙනවද කියන එක. තව එකක් තියෙනවා මේ ඔය බූතානේ තමයි ඒක හොයාගත්තේ. ඒ තමයි මේ happiness index කියලා කියන්නේ. කොච්චර සතුටෙන් ලෝකෙ මිනිස්සු ඉන්නත මොන දේ තිබ්බත් වැඩක් නෑ සතුටෙන් නැත්තම්.
0: අනිවාර්යයෙන්.
1: නේද නෝවා? ඒ කියන්නේ දැන්
2: මේ සාරා මෙහෙම කියනකොට අචී මට මතක් උනේ මේ ඇත්තටම අපි මේ ලෝකේ සංවර්ධනය මයින දත්තවල මේ ප්‍රවාහණය කියන එක ප්‍රධාන කාරණයක්
3: නේ. ඔව්.
2: ඇත්තටම මේ සුවපහසු ප්‍රවාහණය මගින් මිනිසුන්ගේ ඵලදායිතාවය වැඩි කරලා දෙනවා. දැන් පොදු ප්‍රවාහනේ අපේ රටේ දැන් ওই බස් 104ක් ඇවිල්ලා තියෙනවා. කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ?
3: චීනෙන්. චීනෙන්.
2: ඉතින් බස්වල එහෙම ප්‍රවාහන තත්ත්වයේ දියුණු වෙනකොට මහපාරේ මේ ගුණාත්මක ප්‍රවාහන තත්ත්වයත් ඉතාම සුවපහසු ප්‍රවාහන තත්ත්වයත් චීනයේ BYD සමාගම විසින් අපේ රට ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ රටේ රාජ්‍ය සේවකයෝ ඉතාමත් කාර්යක්ෂම සේවයක් දෙන්න නම් ඔවුන් සුවපහසුව තමන්ගේ රාජකාරියට එන්න ඕනේ.
1: එන්න ඕනේ.
2: ඉතින් ඒකින්ද තමයි රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක් BYD විසින් දීලා තියෙන්නේ. ඔවුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට මහජන බැංකුවත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඇත් එක්ක එකතු වෙලා BYD වාහනයක් අත්පත් කරගැනීමේ අවස්ථාව දැන් තියෙනවානේ.
1: අනිවාර්යයෙන්. ඉතින් BYD ගරුසරු ගැන තමයි අපි මේ විදිහට කතා කරන්නේ. ඔන්න දැන් රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාටත් පුළුවන්කම තියෙනවා. ඔයාගේ BYD එක ඔයාගේ කරගන්න මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් තමයි නුවා ගෙවන්න තියෙන්නේ. 68000ක් ගෙවලා ඕක මාසිකව ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තියෙන මේ විශේෂ දීමනාව දැම්ම ඔයා ට්‍රයි කරලා බලන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් කෝල් එකක් දෙන්න 01121125125 කියන නම්බර එකට 01121125125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ළඟම තියෙන BYD ෂෝරූම් එකට යන්න ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාලා ඔයාගේ වාහනය ගන්න පුළුවන්. මොකද වාහනේට අර monthly installment එක විතරක් නෙමෙයි අර නුවා කියපු කාරණා ඔක්කොම හම්බෙනවා. ඔයාලට ලංකා බැංකුවත් එක්ක ලීසින් එකට යන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක රක්ෂණාවරණයකට යන්න පුළුවන්. ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක නොමිලේම කරලා දෙනවා. වාහනේ හෝම් චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේම හම්බෙනවා. පළවෙනි සර්විසස් පහත් නොමිලේම කරලා දෙනවා. මේ ඔක්කොම ඉතින් රාජ්‍ය සේවක ඔයාට තමයි.
2: ඔව්. ඉතින් දැන් අපි විශේෂයෙන් BYD එකක් ගන්න යයි සාර.
0: ගොඩක් හේතු තියෙනවා.
2: මේ විශේෂයෙන් අපේ මුදල් ඉතුරු කර ගැනීමත් BYD එකක් ගැනීමේ ප්‍රධාන අරමුණක්නේ. මොකද අර තෙල් පිච්චෙන්නේ අපිට අඩු වියදමකින් අපේ ගමන යන්න පුළුවන්. ඉතින් අඩු වියදමින් අපේ මුදල් බොහොම පරිස්සමට අපේ පාරිභෝගික ද්‍රව්‍ය සඳහා වියදම් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු වටිනාකමක් තියෙන දෙයක්. ඒකින්ද තමයි කසාගල සුපර් මාකට් දැන් ලංකාව පුරාම විවෘත වෙමින් යන්නේ.
1: යන්නේ. ඉතින් ලංකාව පුරාම මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. ඉතින් වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, grocery items වෙන්න පුළුවන්. මේ දේවල් ගන්න නම් යන්න ළඟම තියෙන කසාගලයකට මේ වෙනකොට තියෙනවා තැන් කිහිපයකම. තැන් 6ක වගේ තමයි තියෙන්නේ. ඉස්සරහට තව තැන් කිහිපයකට එන්න ඔන්න සූදානමින් ඉන්නවා. ඉතින් ගම්පල තියෙනවා, නාරම්මල තියෙනවා, ගණේ මුල්ලේ තියෙනවා. ඒ වගේම තමයි මුල් ඒරියාව, අතුරුගිරිය වගේම මාතලෙත් දැන් ඔන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. ඉතින් යන්න කසාගලයකට. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් වාහන ගත්තා කසාගලයකට ගියා ඔය ගෙවල් දොරවල් හදද්දි. ඊට පස්සේ අපි දන්නවා අපේ වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ව්‍යාපාර ස්ථානයක් වෙන්න පුළුවන්. ඔය ගොඩනැගිලි ශක්තිමත්ව කල්බවතින්න හදා ගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මෙල්වා ස්ටීල් ගැන. මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර්. ඉතින් මෙල්වා ස්ටීල් එකතු වෙලා ඔන්නවට පුළුවන්කම තියෙනවා කල්පවතින විදිහට අනාගතේ එන්න පුළුවන් ඕනම ස්වාභාවික ආපදාවකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට වාගිදි කිරීම කරගන්න. ඉතින් මෙල්වා ස්ටීල් ගැන මතක් කරන්න ඕන ඇල්ගොටවුන් එකේ යන්න කලින්. මොකද ටවුන් ශක්තිමත්ව ගොඩනගෙන්න නන්නවා අනිවාර්යයෙන්ම හොඳ ස්ටීල් තියෙන්න
2: ඕනේ.
1: හරි. ඉතින් එහෙනම් අපි යනවා.
2: ඔව් යන්න කලින් මතක් කරන්න ඕනේ ඔය ඉදිකිරීම් ටැංග වල වගේම ගෙදර දොරෙත්.
3: ඔව්.
2: දැන් ඊයේ ලංකාවේ මේ මෑත කාලේ වාර්තා වෙච්ච වැඩිම ඩෙංගු රෝගීන් එක දිනකදී වාර්තා ප්‍රමාණය 10 ඉක්මවල වාර්තා වුණා. ඒක ඉතින් හොඳ තත්ත්වයක් නෙමෙයි. නිකරුණේ මේ පුංචි ලෝකේ අලි ගහලා නෙමෙයිනේ වැඩිපුර මිනිස්සු මැරෙන්නේ මදුරෝ කාලා.
1: මදුරෝ කාලා. ඈ පුංචි මදුරෝ.
2: අර අලියෙක් ගහලා මැරුණා තමයි කක් නැහැ කියන්න පුළුවන්. පුංචි මදුරෝ එක් කාලා තමයි ලෝකේ වැඩිම ජීවිත ප්‍රමාණයක් විනාශ වෙන්නේ. ඉතින් ඩෙන්ගු මදුරෝ කියන්නේ ඒ වගේ පුංචි එකෙක් වුණාට ලොකු විනාශයක් කරන එකෙක්. හැබැයි අපිට පුංචි කාලයක් ඒ වෙනුවෙන් වියදම් කරලා අපිට ඒක මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක එහෙනම් යන්න.
1: යමු. එහෙනම් ඉතින් ගිහිල් වෙනවා. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි අපි හෙට උදේ 7 වෙනිදා හම්බෙමු. මම ආචින්.
2: මම නුවා.
0: මම සාරා.

0: FM Anupaha, FM Anuhadrai Dashuma Ata, Net FM.
1: සිින්දරෙල්ල වගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
3: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250.
4: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්.
3: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
7: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
7: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: net fm Algo Town.
10: Brought to you by
7: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin.
11: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක.
13: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න.
15: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
16: සදා හරිත විවසායක සීනියට අත්වලක් සදාකාලික ආයෝජනයක්
17: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
18: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවධන්න 0112 200 200 LKA Outlook Stable ලියාපදිංචි මුලි සමගමකි
19: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
2: Good morning, වේලාව උදේ 10යි.

0: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම at news.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වැල්ලවාය අලුත්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජාහේන් දෙකක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සිය භාරයටගත් බවයි වැල්ලවාය පොලිසිය පැවසුවේ. ගංජාහේන් දෙකෙහි තිබූ ගංජාගස්වල වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික වනවා. එම ගංජාහේන් දෙක පොලිසිය විසින් ගින් තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වැල්ලවාය මහේශ්වරත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපෝ

අපි හැමෝම දැන් ඉතින් ගොඩාක් වෙලාවට බැංකුවට යන්නේ නැහැ මොකක් හරි ගණදෙනුවක් කරගන්න ඕනේ වුණා. අපි කරන්නේ ඉතින් බොහොම ලේසියෙන් ෆෝන් එක පාවිච්චි කරලා ඇප් එකට ගිහිල්ලා ඇප් එක හරහා තමයි ගණදෙනු ඔක්කොම කරගන්නේ. ඩිජිටල් මූල්‍යකරණය ගැන අපිට දැනුම තියෙන්න ඕනේ මේ දේවල් කරන්න ගියාට පස්සේ. නැත්තම් ඉතින් නොදන්න පාරවල් වල ගිහිල්ලා ගොඩාක් වෙලාවට සල්ලි ටිකක් නැති කරගන්න වෙන අවස්ථා වැඩි. ඒ හින්දා තමයි NSB Digital Drive ඔයා වෙනුවෙන් ලංකාව වටේම තියෙන නගරවලට එන්න සූදානමින් NSB Digital Drive ආරම්භ කරන්නේ. මේ වෙනකොට 3 වෙනි අදියර ක්‍රියාත්මක වෙනවා. හරියටම කිව්වොත් එහෙම අද දවසේදී කඩවත ශාඛාවසල, කඩවත තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවසල තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. අද සහ හෙට දවස් දෙකේම මෙතන තමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් අපේ වෙළඳ මහත්වරුන්ට ඒගොල්ලන්ගේ කඩේට එන අපේ පාරිභෝගිකයන්ගේ මුදල් අය කරගන්නකොට සල්ලි වලින්ම කෑෂ් වලින්ම මුදල් අය කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. QR ක්‍රමවේදය හරහා QR කෝඩ් එක ස්කෑන් කරලා ඩිජිටල් විදිහට මේ ගනුදෙනු කරගන්න අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දෙන්නත් පුළුවන් වෙළඳ මහත්වරුන්ට මහත්මීන්ට. ඒ ගැන දැනගන්න NSB Digital Drive කණ්ඩායම හම්බ වෙන්න ඔයාට පුළුවන්. අද දවසේදී කඩවත ශාඛාව ගාව තමයි, කඩවත NSB බැංක ගාව තමයි මේ කට්ටිය ඉන්නේ. එහෙම ගෙව්වට ඉතින් නගරේ වටේම ඒගොල්ලෝ එනවා ඔයාට වැඩේ කියලා දෙන්න බලාගෙන. ඒතරේ මතක් කරන්න ඕනේ ඉතින් අද කෑමට මොනාද එකතු කරගන්නේ දවල්ට? සැරට කන්න ෆ්‍රීලන් නිවසින් එන සෝයා මීට් පැකට් එකක් ගෙනල්ලා හදාගමු. අර ස්වභාවික අමුද්‍රව්‍යම පාවිච්චි කරන හන්දා රස වගේම තමයි ගුණයත් එමටයි. රස වර්ග 13කින් එන ෆ්‍රීලන් සෝයා මීට් එක දැන් ඉතින් බය නැතුව සති දෙකක් එක දිගට සෝයා මීට් මුණත් කන්න පුළුවන්. එක එක රස වර්ග වලින් එනවනේ කොහොමත්. අපි දන්න ඔය චිකන්, මිස්සෝ, දැල්ලෝ ඒ රස වර්ග ටික කොහොමත් තියෙන. හැබැයි ඉතින් ඊට අමතරව ෆ්‍රීලන් සෝයා මීට් අතරේ විතරක්ම තියෙනවා උම්බල කඩ රසයෙන් සෝයා මීට්, ඊට පස්සේ චීස් රසයෙන් සෝයා මීට්. බලන්නකෝ බයිට් එකට හැම කොහොමද චීස් රසයෙන් සෝයා මීට්. ඊළඟට හාල් මැසු රසයෙන් පවා සෝයා මීට් ඔයාලට ගන්න තියෙන්නේ ෆ්‍රීලන් නිවසින්ම තමයි. ඒක හන්දා ෆ්‍රීලන් සෝයා මීට් ගෙදර අරගෙන යන්න. හැබැයි ගෙදර ගෙනිච්චාට පස්සේ අර ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටනේ විසි කරන්න නම් එපා රජු. ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයෙන් මේ මාසේ 30 වෙනිදාට කලින් ෆ්‍රීලන් ආයතනයට යවුවොත් මාසෙකට මැති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. තෑගි දිනාගෙන ඒ හම්බ වෙන තෑගි මල්ල එකපාරට උස්ස ගන්න බැරි වෙනවා. ආගේ දනිස්වල අමාරුවක් එහෙම තිබුණොත්, අත්වල අමාරුවක් තිබුණත් එහෙමම තමයි. එහෙම ඉතින් කාලයක් තියෙන සුව කරන්න බැරි රෝග තියෙනවනම් ඔයා කරන්න තියෙන හොඳම වැඩේ තමයි සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුබා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා හම්බ වෙන්නේ. දනිස් සමාරු විතරක් නෙවෙයි, ගෑස්ට්‍රයිටිස්, ස්නායු රෝග, කැන්සර්ස්, ඊට පස්සේ වකුගඩු රෝග, ඩයබටික්, මේ වගේ ඕනි රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා ගාව. යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන්ම විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. හරි, සින්දු අහන්න යන්න කලින් අපිට අග්ගාල කට්ටියක් එකතු කරගමු. WhatsApp messages තියෙනවනේ බර ගාණක්. සුපුරුදු පරිදි පළවෙනි message එක අදත් අපිට දාලා තියෙන අපේ රෝසි නංග. රාගම රෝසි හිමාෂා. එයා ඉතින් කියනවා එයාගේ නයි කොච්චි කරල, එයා තමයි පොළොන්නරුවේ ජයන්තපුරේ ඉන්න චතුරංග, මේ දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නම්. ජනිමල්ලි ගුඩ් මෝර්නින් අනේ, ඔයා ට්‍රිප් ගිහිල්ලා අපිට මොනාද කියනවා? මම නම් ගියේ නෑ ට්‍රිප්. දේදුණු මාවතෙන් අපිවත් ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න. අන්න මං හිතලම හින්දි සින්දුවක් දාගත්තා මෙතන. එකතු කරගන්න කියලා කියන ඔෆිස් එකේ ඉන්න කුමාරි, මිස් දුල්මි, දිනිඳු, ගයන් එක ඔෆිස් එකේ වැඩ කරන හැමෝම ලක්මාලියක්ව එකතු කරගන්නවා මේ සින්දුව. ඊළඟට පැතුම් මුයන දෙක ඉෂිවර ආයතනයේ වැඩ කරන පද්මිනි, ලක්ෂ්මී, පුෂ්පකාන්ති, මුතු, සඳරේණු කට්ටියම එකතු කරගන්න කියලා අපිට හංසනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. කෝල් කරන්න බලුවන්, WhatsApp messages එවන්න බලුවන්. ඔළුවට සමනල් ගැටේ වැටෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා Facebook එකේ, ඒකට කමෙන්ට් එකක් දාලා උනත් මේ පැතර එන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Obabeta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna.
3: Velawa 10 vinadi 22 ay.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
5: Coca-Cola රසදෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම ජුනි 24 පරාක්‍රමපුර
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: කතා
7: කරන්න 0776 907 940

0: මහරජාණන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිත් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඒලවල් පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011-552-559-669.
3: වෙලාව 10:25.
4: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
4: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
5: අහහ
4: මොකද කරන්නේ ඔයා?
5: ඉතින් හොඳයිනේ, අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
4: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
5: පාරු පාලමෙන් කොළඹට යන්න කලින් මම යන්න හදන්නේ කඩවත පැත්තට ගිහිල්ලා එන්න. මොකද මං ඔයාට කලිනුත් මතක් කරා NSB බැංකුව ඔයා වෙනුවෙන් සංවිධානය කරපු NSB ඩිජිටල් ඩ්‍රයිව් 3 අදියරේ අද දවසේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. හරියටම කිව්වොත් කඩවත නගරය කේන්ද්‍ර කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ගැන ඉතින් මං කියනවට වඩා එතනම ඉන්න කෙනෙක්ගෙන් දැනගන්න එකනේ වටින්නේ නේද? මම සම්බන්ධ කරගත්තා NSB බැංකුවේ සහකාර අලවි කළමනාකාරතුමා සම්බන්ධ නවරත්න මහත්මයා. සුබ උදෑසනක් වේවා ඔබතුමාට.
7: සුබ උදෑසනක් ජනි.
5: අද දවසේ කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ?
7: ඇත්තටම ජනි කිව්වා වගේම අපි අද ඉන්නේ කඩවත නුවර පාරේ අපේ ජාතික ඉදිරි කිරීමේ බැංකු සහකාව තියෙනවා. සහකාව අසලම ලොකු බෝගහ තියෙනවා. බෝගහ යට බෝග සේවනේ තමයි අපි අද ඉන්නේ. ඇත්තටම කියන්න සන්තෝසයි ජනි. විශාල පිරිසක් පෝලිමේ ඉඳලා ඇප් එක දා ගන්නවා, තෑගි දා ගන්නවා, යනවා. ඉතාමත් සාර්ථකම වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඇප් එකේ ප්‍රයෝජන දැන් කට්ටිය දන්නවා.
5: දැන්
7: අපි කියන්න ඕනේ ජනි, ඉතර ඉඳලා හැමදේම කරගන්න පුළුවන් නම් කවුද අකමැති වෙන්නේ? බස් ගාස්තු ගෙවාගෙන ත්‍රීවිල් ගාස්තු සමහර අයගේ ලයිට් බිල රුපියල් 500යි ත්‍රීවිල් එකේ 600යි
5: ඊට වඩා දෙන්න
7: බැංකුවට.
5: සහ කාලය ඉතුරු වෙනවා.
7: මේ අත්දැකීම් කාලයේ මුදල මේ සියල්ල ඉතුරු වෙනවා. එතකොට ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ටෙලිෆෝන් බිල් ගෙවන්න, දඩකොල ගෙවන්න, ගවර්න්මන්ට් පේමන්ට් සියල්ලම කරන්න, මේ සියල්ලම එකම තැන ඉඳලා ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. NSB Pay app එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒ ඩවුන්ලෝඩ් කරගන්න හැමෝම ජනිත් අපි නිකයි යවන්නේ. එන හැමෝටම තෑගි දීලා තමයි යවන්නේ. ඒ හින්දා අපි කඩවත නෙත් ඇහෙන සීමාව ඉන්න හැමෝටම කියන්නේ පොඩ්ඩක් ඇවිල්ලා ගොඩ වෙලා බලන්න මේ නවුම් අත්දැකීම් විඳගන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම යන්ත අපි කියන්න කැමති වෙළඳ ව්‍යාපාරක මහතුන්ද QR චේතය හරහා NSB QR NSB කියලා කියන්නේ 100%ක් රාජ්‍ය ආරක්ෂාව තියෙන ලංකාවේ සුරක්ෂිතම බැංකුව. බැංකු අංක එකේ බැංකු සන්නාමය. එතකොට මේ සුරක්ෂිත බැංකුවත් එක්ක QR චේතය හරහා ගනුදෙනු කරන්න වෙළඳ මහතුන්ට නොමිලේම අවස්ථාව අපි උදා කරලා දෙනවා. අපි ප්‍රවර්ධන මහතුන් ඔබේ වෙළඳ සෑල්ට එනවාද? එතකොට සහයෝගය දෙන්න උන් එකතු වෙලා අපිත් එක්ක ගනුදෙනු කරන්න එකතු වෙන්න QR චේතය හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව අද ඔබ සියලු දෙනාටම අපි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ජාන.
5: මොකද දැන් අපි වුණත් ගොඩාක් වෙලාවට සල්ලි අතේ තියාගෙන යන්නේ නැහැ නේ. එකපාරට හදිස්සියට මොන හරි දෙයක් ගන්න ඕනොත් ඔය QR payment එකකින් වගේ වඩුවක් ගන්න දෙනවා හරි ලේසි.
7: ඔව් අතේ සල්ලි තිබ්බේ නැතුව අද account එකේ සල්ලි තියෙනවා නම් QR එක scan කරලා ගෙවුවා හරිම ලේසි. දැන් මේක ඉන්දියාවේ එහෙම ජයි. ඇත්තටම යාචකයෝ ළඟත්

0: දවසේ මේ තුන්වෙනි අධ්‍යයන නිමා කරනවා. ඊළඟට අපි හතරවෙනි අධ්‍යයන නොබෝ දිනකින් පටන් ගන්න. එතකොට අපි දැනුම් දෙන්නම් කොහොමද වැඩ පිළිවෙල යන්නේ කියන එක.
1: හරි, බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වෙලාවේ.
0: බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි.
1: හරි, ඒකන මතක් කරන ගමන් අපි යන්න හදන ඊළඟ සින්දුවට. හැබැයි ඊට කලින් මම ටග්ගාල කට්ටියක් එකතු කරගන්නවා. කෝල් කරපු කට්ටියට අමතරව මම එකතු කරගන්නේ අපේ WhatsApp messages වල තියෙන කට්ටිය. තංගල්ලට යන්න හදන්නේ අපේ අප්සරා මට message එකක් දාලා තිනවා. එයා ඉන්නන්නේ හෙක්ටර් ඩයස්ගි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. බැරි වෙන එකක් නෑ. ඉතින් වෙලාව තියෙනවනේ මම අනිවාර්යෙන් ඔයාලට දෙන්නම්. බැරි වුණොත් හෙට දෙනවා. හරිද? ආයි ජනි, මටත් සින්දුව කෝණි. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ කොට්ටාවේ කසුන්. එයා එකතු කරගන්න කියනවා. එයාගේ අම්මවයි තාත්තවයි වයිෆ්වයි පුතා ගගනවයි ඊට පස්සේ තරුල් පුතාව ඊට පස්සේ පබලු දුවව මේ කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හායි හායි පන වැරදිලාද මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි ආව මැසේජ් එකද මට එවලා තියෙන්නේ? මේ කවුද කියලා බැලුවොත් මේ අපේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එකනේ. ආදරෙන් එකතු කරගන්නවා පන.

අපි හැමෝම අපේ ඇස් වෙනුවෙන් අපේ ජීවිතේ වැඩි තැනක් වෙන් කරලා තියෙනවනේ. ඒ වගේම තමයි අපේ ඇස් ගැන අපිටත් වඩා හිතන කට්ටියක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ඒ හින්දම ඔන්න ඔයාලට විශේෂ ඔෆර්ස් ගණනාවක් විෂන් කෙයා වෙතින් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඔයාගේ දැක්ම පැහැදිලි කරගන්න දැන් විශේෂ අවස්ථාවක් විදිහට මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ. ජුනි මාසේ 22 වෙනිදාන් ජුනි මාසේ 28 වෙනිදා වෙනකම් මේ දවස් ටික පුරාම ලංකාව පුරාම තියෙන ඕනිම විෂන් කෙයා ශාඛාවකට යන්න ඔයා. ඔයා ගන්න ඇස් කණ්ණාඩි වලට, සන්ග්ලාසස් වලට, කමර්ෂල් බැංක් කාඩ් එකක්, එහෙම නැත්නම් BOC කාඩ් එකක්, එහෙම නැත්නම් පීපල්ස් බැංක් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක ඔයාට 15% වෙනකන් සුවිශේෂී වට්ටම් ලබා දෙන්න දැන් සූදානමින් ඉන්නවා විෂන් කෙයා ආයතනය. ඉතින් මේ අවස්ථාව මග හැර ගන්නම එපා. ලෝකේම තියෙන උසස්ම තත්වයේ අයිවයා එකතුවක් දැන් ඔයාලට ලංකාවේදී අරගන්නව නම් විෂන් කෙයා තමයි ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන. අලුත්ම විලාසිතාවලට විශ්වසනීයව ඔයාට ඇස් වෙනුවෙන් සේවාවක් ලබා ගන්න අවශ්‍යයි නම් ඔයා යන්න ඕනි හොඳම තැන තමයි ළඟම තියෙන විෂන් කෙයා ශාඛාව. මම මේ කිව්වේ ඔෆර්ස් ඩිස්කවුන්ට් හැම දෙයක්ම ලංකාව පුරාම තියෙන විෂන් කෙයා ඕනිම ශාඛාවකින් ඔයාට අරගන්න පුළුවන් කියලා උන ආයෙත් පාරක් මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා ඉතින් වගාවට හිත ඇති කෙනෙක් නම් ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ වැඩ කරනකොට ප්‍රශ්න ආවට පස්සේ වැඩපොලේ වැඩ කරනකොට බොස් බැන්නට පස්සේ අපිට හිතෙනවානේ මෙන්න මේ මගුල දමල ගහලා ගිහිල්ලා ගෙදරට වෙලා හේනක් කුඹුරක් කොටාගෙන හිටියා නම් කොච්චර හොඳයිද කියලා. හැබැයි ඉතින් එහෙම හිතුණට හිතුමනාපට ඒව කරන්නත් බෑ. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන්ම පටන් ගන්න වගා කරලා සල්ලි හොයන එක. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා ඉඩමක් තිබුණත් නැතත් වගාවක් හරහා කොහොමද සල්ලි හොයන්නේ කියලා ඔයාට කියලා දෙයි. කෝල් එකක් ගන්න 01 1 437 12 50. එහෙම නැත්නම් ඒ නම් එක තමයි 01 1 437 12 50. නම් එක ලියලා තියාගන්න අදම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන තග්ගාල මතක් කරන්නම්කෝ. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න ඔයාට හම්බ වෙන හොඳම අවස්ථාවක්. සාමාන්‍යයෙන් ගෙදරක් හදාගන්න ලොකු මුදලක් අතේ තියෙන්න ඕනිනේ. හැබැයි ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක සම්බන්ධ වුණොතින් ඔයාට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙන හන්ද. මුදලත් සෑහෙන අඩුවෙන් යන්නේ. සාමාන්යයෙන් කාමර දෙකක් තියෙන ගෙයක් වාඩ 150,000 වගේ ගොඩ දා ගන්න පුළුවන්. නිකමට ගෙවල් පැත්තේ ඔය ගෙවල් කොන්ත්‍රාත්තරන් හදන කෙනෙක්ගෙන් අහලා බලන්න එහෙම ගෙයක් 150,000 හදා ගන්න පුළුවන්ද කියලා. අඩු ගානේ 170,000-180,000 යනවම. කැදල් එන්ටර්ප්‍රයිසස් කොන්ත්‍රාත් කරුවන්ට මේක බාර දෙන්නේ නැතුව ඒගොල්ලොම තනියෙන් වැඩේට බැහැලා කරන හන්ද අඩු වියදමකින් ඒගොල්ලන්ට ගේ හදන දේ කරගන්න පුළුවන්. ඒ හින්දා ලංකාවේ කොතනක හිටියත් ඔයාට ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න අවශ්‍යයි නම් කතා කරන්න ඕනි එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. නම්බර්ස් දෙකක් තියෙනවා. හොන්න නම්බර්ස් ටික කියන්න හදන්න ලියාගන්න. 0744-390-3250. එහෙම නැත්නම් 0744-390-3251 තමයි නම්බර්ස් දෙක. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරලා වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. මේ මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටියක්. මං යන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම රිකිල්ල ගස්කඩ පැත්තට ගිහිල්ලා එන්න. රිකිල්ල ගස්කඩ පැත්තේ වගේම මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ගොඩ දෙනෙක් ඉන්නවා සැලෝන් දිනේෂ් ස්ත්‍රී එකේ. අම්මෝ නමත් පැටලුණා හැමදාම අහන කට්ටියක් වෙලා. එතන ඉන්නවනේ ඉතින් අපි වහගෙන මේ වෙලාවේ කට්ටිය අපේ සංදීපනී නංගි, ඊට පස්සේ නුවන්දිකා නංගි, මේ ශාමා විජේසිංහ අක්කා, මේ කට්ටියම අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සැලෝන් දිනේෂ් ස්ත්‍රී රිකිල්ල ගස්කඩ වගේම මයිල පිටියේ තියෙන සැලෝන් දිනේස්ත්‍රි ශාඛා දෙකක්. ওই දෙකේම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ සුබ දවසක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ මහරගම දුලාණියක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්මෝ මෙන්න අපේ කවුද මේ අකුරැසි යෂෝ? දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසන පතන්නම් ඔබට සුබම සුබ උදෑසනක් වේවා. මං හිතන්නේ යෂෝ ආයෙත් පාරක් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලාද කොයි. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දැන් 10යි විනාඩි 45යි.
3: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM. සදාහරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදාහරිත ප්ලාන්ටේෂන් වෙත
4: වට්ස්ඇප් කරන්න 0776441048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදාකාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
6: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
7: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ. දෙවිල විතර නෙවෙයි මේ ඇලිලා.
6: මම මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරිමාළු කරී.
8: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
9: අත්තම්නේ මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: ජාතික
11: ලොතරැයි මණ්ඩලය.
12: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: SLT Mobitel Fiber Nisa දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: වෙලාව 10යි විනාඩි 48යි.
6: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
6: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
5: නැතුව.
6: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද?
7: මනි මනි මේ
8: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
9: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 536 636

මේ ඔයාට මතක් කරන්න හදන්නේ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය ගැන. දැන් ඔයාට පහුගිය දවස් ටිකේම ඔයා කල්පනා කර කර හිටියේ කොහොමද පොසොන් එකට පින්කම් කරගන්නේ, කොහොමද නෙත් FM එකේ මොනාද කරන්න කියලානේ. දැන් ඒ විදිහටම නෙත් FM අපි මේ පාර බණ්ඩාර වෙලට තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය වගේම පොසොන් පොහොය වෙනුවෙන් අපි පවත්වන ලබන සියලුම වැඩසටහන් මේ පාර අපි සිද්ධ කරන්නේ බණ්ඩාර වෙල නගරයේ කේන්ද්‍ර කරගෙන. හරියටම කිව්වොතින් එහෙම බණ්ඩාරවෙල නගරයේම තියෙන තැනක් තමයි මේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය මෙවර පැවැත්වෙන්නේ එතන. හරියටම කිව්වොතින් ජුනි මාසේ 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. දන්සල් තියෙනවා, පහන් කෝඩු තියෙනවා, පොසොන් තොරණ තියෙනවා. පොසොන් කලාපයක ඔයාට දකින්න අවශ්‍ය කරන්නේ මොනවාද? ඒ හැමදේම සූදානම් කරලා තියෙන මේ වෙනකොටත්. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වුණු කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක නෙත් FM අපේ පූර්ණ අනුග්‍රහයෙන් අපි සංවිධානය කරනු ලබන තේපැන් දන්සල ජුනි මාසේ 28 29 කියන දවස් දෙකේම පවත්වන්නත් අපි සූදානමින් ඉන්නවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම පූජා භූමියේදී. ඒක හන්දා දවස වෙලාව වෙන් කරලා තියාගන්න. මේ පාර පොසොන් එකට අපි හැමෝම එකතු වෙලා බණ්ඩාරවිල යමු.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Atunu Lucky Namahubabana Ratapurama Rasa Ganayana. Aule Sama Rasa Karakana. Mother Freela Noodles. Taste ke trustika.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಲ ವೇದ ಪಹತ ಹಮುವನ್ನ ಬಿಂದು ಐ ಹತ್ಸಿ ಹತ್ತೆ ತುನೈ ದಿಸಿಯ ಹತ್ತೆ ತುನೈ ಪನ್ಸಿಯ ಹತಲಿಹಾ
4: ಸಿಲೋನ್ ಗ್ರೀನ್ ಲೈಫ್ ಪ್ಲಾಂಟೇಶನ್ ವಿತಿನ್ ಅನಾಗತೀಯ ಅಗನಾ ಆಯೋಜನೆಯಾಗ ದನ್ಮಮತನ್ನ ಬಿಂದು ಐಕೈ ಹಾರಸಿ ತಿಸತೈ ದೊಲಹೈ ಪನಹಾ
5: ವರ್ಣಕಾರಕ ರಸಕಾರಕ ಕಿಸಿವಕ್ ಅಡಂಗು ಕರನೆತಿ ಇಹಲ ಗುಣಾತ್ಮಕ ಭಾವೆಯನ್ ಯುತುವ ಒಬೇ ಕ್ಯಾಮವೆಲ್ ರಸಿನ್ ರಸಗನ್ಮನ ಮಾತರ ಫ್ರೀಲೆಂಡ್ ಡೆವಲ್ ಚಿಕನ್ ರಸ ಸೋಯಾ ಮೀಟ್
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදී නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
8: Mobitel 368 budget එකන set වෙන superima non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
9: Finishing වහලක් ලෙස color upflow වැජබෙන
10: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color up තමයි
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟವ ಸುವ ಕರಗಾನ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಲ ವಿದ ಮಹತ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ರೋಹಲ ಭೋಗ ಹಹಂದಿಯ ಕೆರೆ ಬಂಗಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ಸೆ ಹತ್ತೆ ಹತೈ ತುಳಸಿ ಐ ನವಸಿಯ ಹತಲಿಹ
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
16: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
15: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
14: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් update වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
1: Brought to you by
7: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: Prime Residences within Obavithata gena ena Kolamba navayehi idivana The Prime Colombo adama katha karanna 0710677333
19: sada harita vivasayika sineeta addalak sada kalika aayojanayak
5: damro within onema tanakata galapena aakarshaniya nimavin saha ihala pramithiyen yut plastic putu maadili rasak
20: Net FM Algo Town
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
22: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
23: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව උදේ 11යි

0: විශ්වාසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම at news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ලබුගම කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම් අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට පස්වරු 6 සිට අනිද්දා පස්වරු 6 දක්වා පැය 24ක කාලයක් ගලගෙදර හෝමාගම සහ කොට්ටාව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ. ඊට අමතරව පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලද ජල සැපයුම අත්හිටවනු ඇති. මෙමගින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කනගාටුව පළ කර සිටින අතර අර පිරිවැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස මණ්ඩලය ඉල්ලීමක් කරනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 11 විනාඩි 9යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ ජයග්‍රාහී දෙවෙනි පැයට. ඇයි දෙවෙනි පැයට විතරක් ජයග්‍රාහී කියන්නේ? පළවෙනි පැයයි තුන්වෙනි පැයයි ජයග්‍රාහී නැද්ද කියලා නිකන් මට හිතෙනවා. කවන්නයි ඉතින් මම්මනේ කිව්වේ කියලා මං හිත හදාගත්තා. හරි, මේ පැය පටන් ගන්නකොටම මං කරන්නේ ඉතින් මේ පැත්තට WhatsApp messages එවලා තියෙන කට්ටිය, call කරලා තියෙන කට්ටිය, මං අර සමනල් ගැටේ වැටෙනවනේ මොලේට අහලා තියෙන ප්‍රශ්නෙට අන්නේ ප්‍රශ්නට උත්තර දීලා තියෙන කට්ටිය, ඒ කට්ටිය එකතු කරගන්න එක තමයි. පොඩ්ඩක් ඉන්න, කොහෙටද යන්නේ කියලා බලන්න. මුලින්ම අහංගමට යන්නේ. අහංගම පාංචාලියේ ඉඳන් අපේ මැසේජ් එක දාලා තිනවා දිස්නක් අපිට සුබුරුදු පරිදි අදත්. ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ කට්ටියව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ ගම්පොළ ප්‍රියදර්ශිනිය අක්කා කොහොමද අමතක කරන්නේ? ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. කට්ටියම එකතු කරගන්න ඕනි. බොස් ඉන්නවා මනෝජ්, එතකොට දිමුතු, නවීන්, අමල්, පසින්දු, අමිල, නදුන්, බුද්ධික, පැතුම්, කෝසල, විහංග කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. දැන් ඉතින් කඩවත ඉන්න හන්දා මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එකට උනත් පුළුවන් NSB ඩිජිටල් ඩ්‍රයිව් එක ඒගොල්ලන්ගේ කණ්ඩායම හම්බ වෙලා ඒගොල්ලන්ගෙන් අර QR කේතය ඔස්සේ කොහොමද ඩිජිටල් ක්‍රමයෙන් ඕගොල්ලන්ගේ ගනුදෙනු කරගන්නේ අපේ පාරිභෝගික භවතුන්ට. මනෝජ් ෆයිබර් ග්ලාස් එකට විතරක් නෙමෙයි, කඩවතවට ඉන්න හැමෝටම පුළුවන් පාරිභෝගිකයන්ට බොහොම පහසුවෙන් ගෙවීම් කරන්නේ කොහොමද කියලා, QR කේතය ඔස්සේ ගෙවීම් කරගන්නේ කොහොමද කියලා NSB කණ්ඩායමෙන් අහලා දැනගන්න. අද දවසේ NSB ඩිජිටල් ඩ්‍රයිව් කණ්ඩායම කඩවත නගර. ඒ විතරක් නෙවෙයි, NSB Pay app එක හරහා ඩිජිටල් ගනුදෙනු ආරක්ෂාකාරීව කරන්න කොහොමද කියලාත් ඔයාලට දැනගන්න පුළුවන්. මේ හැමදේම අද දවසේ සිද්ධ වෙන්නේ කඩවත නගරයේ NSB ඩිජිටල් ඩ්‍රයිව් 3 වෙනි අදියරත් එක්ක. දැක්කද අපේ මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක අපිට මැසේජ් එක දැම්මයි, මට පණිවිඩයකුත් කියාගන්න පුළුවන් වුණා. මෙන්න අපිට සඳලි මැසේජ් එකක් දාලා දිනු අනුරාධපුරයේ ඉඳන්. සඳලි ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ කලවානේ පුෂ්පාක්කා මැසේජ් එකක් දාලා තිනවා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තව. ඊට පස්සේ අනේ මාවත් එකතු කරගෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. හයි ජනි, කොහොමද? වැස්ස ඉවරද? වැස්ස ඉවරයි කියන්නේ නිකන් වලාකුළු බර අහසක් තියෙන්නේ. කොයි වෙලේ වහීද දන්නේ නැහැ. ඉතින් අද කුඩයක් ගිනාවේ නැති හන්ද යනකොට වහීද දන්නේත් නැහැ. කෑගලු බත් කඩේ කට්ටිය තමයි එහෙම අහන්නේ. අපේ චම්මියක්, ශාන්ත අයියා, ටෝගා, සුදු, ඒ වගේම තමයි මොනදුවද මේ යූදුව වගේ දාලා තියෙන්නේ, හරිද දන්නේ නැහැ නම. ඊට පස්සේ සමුදුනි පොසිටිව් කඩේ මට තේරෙන්නේ නැහැ අප මොනාද මේ දාලා තියෙන්නේ කියලා. කොහොම හරි කෑගලු බත් කඩේ අපේ චම්මියක් ඇතුළු සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුබ උදෑසනක් වේවා ජනි, මම තව දේදුරු මාවත. net අහන හැමෝමත් එක්ක මාවත් සින්දුවකට එකතු කරගන්නකෝ. අපේ අටියන්තොට සුජීව මදුරංග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනුරාධපුරේ නිපුණි නංගිත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. එයාට හින්දි සින්දුවක් ලෝඩ්. මම මේ පැයේ තෝරගත්ත ටැමිල් සින්දුවක්. කමක් නැහැ, මේ ඊළඟ පැයේ දෙන හින්දි සින්දුවට ඔයාව එකතු කරගන්න. හරිද? අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දැරණියගල දෙමෙද ඉන්න අපේ මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. මයුමි, මම ඔයාවත් එකතු කරගන්න. හයි අයියේ, කොහොමද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ චාරු තමයි එහෙම මැසේජ් එක දාන්නේ. එයාගේ අම්මවයි, නිරෝෂක්කවයි, වැඩ කරන තැන ඉන්න හැමෝමයි එකතු කරගන්න කියලා මාතලේ දොඹවලින්දන් තමයි චාරු නංගි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. කෝල් කරේ නැද්ද තාම මට? එහෙනම් දැම්ම කෝල් එකක් ගන්න. 0112553 63 63. WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. මං අද වැඩි අවස්ථාව දෙනවා WhatsApp කරන කට්ටියට. Facebook post එක පැත්තට ගියෝතින් ඔළුවට සමනල් ගැටේ නෙවෙයි මොළේට සමනල් ගැටේ දාගන්න විදිහ ප්‍රශ්නයක් මං අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙටත් හරි උත්තරේ දෙන්න පුළුවන්ද කියලා බලන්නකෝ ගිහිල්ලා. ඔට්ටුයි උත්තරේ වැරදි ඔයගොල්ලෝ දෙන්න. හරි, අපි යමු සින්දුවට.

ඔය පපු ඉඩකඩ හොයනයට නැති ඉඩත් හොයල දෙන්න පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑමවේල රසවත් කරගත්තු. නිකං හිතන්නකො ඔයා ගෙදර හදන කෑම ටික ඔෆිස් එකට ගෙනහින් ඔෆිස් එකේ කට්ටියත් එක්ක කනකොට ඒ කෑම එකේ රස හිතාගන්න බැරි තරම් වැඩි රසයක් උනොත් එහෙම කාටද ආඩම්බර? ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන තමයි මේ වාට මතක් කරන්න හදන්නේ. ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණේ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. පාට තුනකින් එන ඔයා ගෙදර හදන කෑම වලට ගැළපෙන විදිහට. කොළපාටින් එන්නේ ග්‍රීන් කරි මසාලා. ඒක පාවිච්චි කරන්න ඕනි ඔයා හදන එළවලු වලට, පතෝල වලට, මෑකරල් වලට, බෝංචි වලට, තාමනද ඊට පස්සේ වට්ටක්කා, ඊට පස්සේ වැටකොළු, ඒ වගේ දේවල් වලට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලේ. රෙඩ් කරි මසාලා එක තියෙන්නේ මාළු ජාතිවල. ඕනි මාළුවෙකුට ඉතින් ෆ්‍රීලන් රෙඩ් කරි මසාලා තමයි. බ්ලැක් කරි මසාලා එක තියෙන්නේ මස් ජාතිවලට. මං ඉතින් මස් ජාතිවලට කියලා කිව්වට ඔයාට නිකන් උත්සාහ කරලා බලන්න පුළුවන් මෂ්රූම් වලට, ඊට පස්සේ පොලොස් වලට වගේ දාලා කොහොමද රස කියලා. අපි අර හැමදාම කැමතිනේ ඉන්දියාවේ රසට කන්න මසාලා රහට. ඒ රහට කැම ටික හදා ගන්නව නම් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් තමයි. වෙන ඔප්ෂන්ස් මුකුත්ම නැත. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. කමල් බන්දුල වීරප්පිනෝම් වෙද මහත්තයා කියලා කියන්නේ ඉතින් දැන් අර ගෙදර ඉන්න කෙනෙක් වගේ තමයි අපි. කමල් බන්දුල වීරප්පිනෝම් වෙද මහත්තයා ඉන්න සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඒ වගේම තමයි කමල් බන්දුල වීරප්පිනෝම් වෙද මහත්තයා ඔය ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර කරන්නේ. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒක හන්දා වෙලාවක් වෙන් කරගන්න ලංකාවේ හතර වටෙන්ම එන සෙනග අතර ඔයාගේ වෙලාව වෙන් කරගන්න නම් කලින් කෝල් එකක් දීලා යන තරමට වටිනවා. 0777 300 440 හරි 0773 273 540 හරි තමයි ඔයා කෝල් එකක් ගන්න ඕන. රයිට්, අපි කටියක් එකතු කරගමු. සඳ ලංකාවට යන්න හදද්දී පූර්ණිමා සෙව්වන්දී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට සද්දෙනම් මේ වෙලාවේ නෙත්තහන ගමන් ඉන්න කටුනායක චීෆ් එයා ගාමන්ට් එකේ සාම්පල් සෙක්ෂන් එකේ ඉන්න අපේ චාන්දනි එකතු කරගන්න ඕනි. අද ප්‍රසිලක්කගේ උපන්දිනේ. මේ පරණ මෙසේජ් එකක්ද කොයිදනේ ආයි පාරක් කියලා තියෙන්නේ. මට මතකයිනේ මමම අපේ ප්‍රසිලක්කට හැපි බර්ත්ඩේ කිව්වා. කොහොම හරි කමන්නේ ප්‍රසිලක්ක දවස් දෙක තුනක් ඉපදිලා අද්දන්නේ. මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජීව ඇතුළු කාර්යමණ්ඩලයේ හැමෝමත් මේ සින්දුවට බං එකතු කරගන්න. හයි, ගුඩ් මෝර්නින් ජනී, මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියන්නේ අලුත් ගම ඉන්න සන්ධ්‍යක්කා, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපේ උදේශිකා අක්කව එකතු කරගන්න ඕනිනේ. මේ ඇවිල්ලා කෑගල්ල යුඹුල් ගස් දෙනියේ ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා. මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊට පස්සේ ජනී, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බද්දේ ගම ඉඳන් අපේ මధు මෙසේජ් එකක් දාලා තියෙනවා. මధు, ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මේ සින්දුව කනට හුරු කරගන්න එක හොඳයි. ලබන මාසෙම දේදුණු මාවත හඬ ඔයාට මේ සින්දුව අහන්න සිද්ධ වෙනවා.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
4: ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
9: වේලාව දැන් 11 විනාඩි 25යි.
10: මේ හස්බ
11: මොකද වයි?
10: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
11: දන්නව.
10: මොකද්ද?
11: මගේ ඔළුව.
10: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: ලස්සන නිලියේ අහන්න යන්න හදන්නේ. ගොඩාක් වෙලාවට අපිට කවුරුහරි ලස්සන ගැහැළමෙක් හම්බුනාට පස්සේ මුලින්ම කියන්නේ වා නිලියක් වගේ ලස්සනයි කියලා. එහෙම තමයි ඉතින්. මේ දවස්වල අපේ කොකාකෝලා ටීම් එක net fm අපේ ටීම් එකත් එක්ක රට වටේම යනවනේ. අද මං හිතන්නේ කැබිති කොල්ලෑව පැත්තට ගිහිල්ලයි. කැබිති කොල්ලෑව පැත්තේ ওই ලස්සන මුදලාලි නෝනලා එහෙම දැක්කට පස්සේ අපේ දර්ශන කියන්නේ ගෙලින්. ඔයා නිලියක් වගේ ලස්සනයි කියලා. ඊට පස්සේ තමයි ඉල්ලන්නේ මේ කෝල් වීම එකක් දෙන්න කියලා. නේ දර්ශන?
14: ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ කොකා කෝලා සන්නාමය යටතේ නිෂ්පාදනයක් නම් කොකා කෝලයක් හරි එමන්ට ස්ප්‍රයිට් එකක් ෆැන්ටා ඔරෙන්ජ් එකක් ෆැන්ටා ක්‍රීම් සෝඩාවක් හරි හෝටල් එකක් හරි නම් ඔන්න ඉවලින්ම වටිනා කියන තෑග්ගක් ඔන්න ලබා දෙන්නට අපි මේ පැත්තේ සූදානම් නේ කොකා කෝලා ටීම් එක. ඉතින් ඊළඟටත් ඔන්න ගොඩවි ඔබේ ඉවෙන්සල්ට. ඉතින් ඒ වගේම මේ තවත් මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද අපි මේ යන ගමනේදී මේ පැත්තේ අපි අදනිය රසික හේතුවත් ගොඩක් පිරිසක් ඉන්නවා මේ කවදත් අලුත් කාගෙත් නෙත් අහන අපිට හමු වෙන මේ ගමන. ඉතින් මේ සමහරු නම් ඉතින් net එක අහගෙන ඉන්නකොට අපි ගොඩ වෙනවා. ඉතින් ඌල් බිම කියනකොට
13: දන්නවා ඉතින්
14: තියෙනවා මේ සූඩි. එමුදියා තොල්ල පොන්න මහත්තයා කියලා
13: කියන්නේ.
14: ඉතින් මේ වගේ අපිට අදනිය හේතුවත් මේ යන චාරිකාවදී හම් වෙනවා ජනිත්.
13: ඉතින්
14: කොහොම වුණත් අද දවසේදී කැපිටි ගොල්ලෑපුර රෑදදී මහත්තයා වෙළඳ මහතුන්ට වගේ මහත්මිය තමයි මේ විශේෂ චාන්ස් එක තියෙන්නේ. දවසේදී වටිනා කියන මුදල්ට එකක් දිනා ගන්න හැකියාව තියෙනවා. දැන් හැමදාමත් වගේ අපි ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ පොඩි දේවල් අපි ලබා දෙන්නේ. කඩේට ඇවිල්ලා ෆුල් බීමයක් ඉල්ලනකොට කොකා කොලා සන්නාමයට නිෂ්පාදනයක් ලබා දෙනවා නම් වටිනා කියන තෑග්ගක් කොන්න ඉවලෙම දිනා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අර අපි හැමදාම කියනවනේ කොකා කොලා නෝ කැමපා කියලා.
13: අනිවාර්යෙන්.
14: ඒක නිසා දැන් කොහමද ජනිත් මට හොරෙන් ගලින්දර පැත්තට ඇවිල්ලා හොරෙන්ම ගියා.
13: ඕ කොකා කොලා බීලා ගියා. දර්ශන එහෙම යනකොට මේ පැතර ඇවිලින්න කට්ටියව එකතු කරගන්න ඕනිනේ. හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි දේවල් තියෙනවා. ඒ තමයි නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය පිළිබඳව අපි වාට මතක් කරන්න ඕනි. මේ පාර බණ්ඩාරවෙල නගරයට තමයි net fm අපි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය අරගෙන ඉන්නේ. ජුනි මාසේ 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් මේ දින කිහිපයම බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගනිමින් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් ප්‍රදේශයේ පාසල්වල, රාජ්‍ය ආයතනවල, ඊට පස්සේ දහම් පාසල්වල අපේ කට්ටිය එකතු වෙලා

තන්සල ජුනිවාසේ 28-29 දවස් දෙක පුරාමත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ භූමියේදී පවත්වන්න අපි සූදානම් ඉදින්නවා. ඒක හන්දා මේ පොසොන් එකට අපි හැම වෙලේම මතක් කරනවා වගේ වෙන කොහෙවත් යන්නේ නැතුව අපි යමු බණ්ඩාරවිල.

පහුගිය ඉරිදා හොරණ නගරයේදී විෂන් කයා ශාඛාව සංවිධානය කරපු නොමිලේම පැවැත්වෙන අක්ෂිසායන මාලාවේ අක්ෂිසායනයක් පැවැතුණා වගේම තමයි මේ සතියේත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කරලා තියෙනවා නොමිලේම පවත්වන අක්ෂිසායනයක්. ජුනි මාසේ 28 වෙනිදා ඔයාට යන්න තියෙන්නේ කළුතර ප්‍රධාන ශාඛාවට. විෂන් කයා කළුතර ප්‍රධාන ශාඛාව මගින් සංවිධානය කරනු ලබන නොමිලේම පැවැත්වෙන අක්ෂි සහ ශ්‍රවණ සායනය මේ දවස පුරාම පැවැත්වෙනවා. ඉතින් පහුගිය සතිය වගේම තමයි ඔයාට වගේම ඔයාගේ දුවට පුතාටත් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ වැඩසටහනක් තමයි මේ දාට පැවැත්වෙන්නේ. ඉතින් මූලික අක්ෂි පරීක්ෂාවන්, අක්ෂි පීඩන පරීක්ෂාවන්, ශ්‍රවණ පරීක්ෂාවන් වගේම ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාවන් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් වගේම ඔබේ දුව පුතා වෙනුවෙනුත්, ඒ කියන්නේ පවුල පිටින්ම ගිහිල්ලා ඔයාගේ අක්ෂි තත්වයේ පරීක්ෂා කරගන්න, ශ්‍රවණ තත්වයේ පරීක්ෂා කරගන්න අවස්ථාව විෂන් කයා එතන ලබා දීලා තිනවා. විෂන් කයා කළුතර ප්‍රධාන ශාඛාව තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ. ඉතින් පොන්චි දුවල පුතාලා ගොඩක් එන හන්දා ඒගොල්ලන්ගේ විනෝදාස්වාදයේ වෙනුවෙනුත් VR බොක්ස් තියෙනවා, බවුන්සර්ස් තියෙනවා, ෆේස් පේන්ටින් තියෙනවා, මේ වගේ විනෝද ක්‍රීඩා රාශියකුත් කළුතර විෂන් කයා ප්‍රධාන ශාඛාව සංවිධානය කරලා තිනවා. හරියටම තැන කිව්වොත් නම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ලිපිණියේ තමයි විෂන් කයා කළුතර ප්‍රධාන ශාඛාව තියෙන්නේ. ඉතින් ජුනි මාසේ 28 වෙනිදා දවස වේලාව වෙන් කරලා තියාගන්න පවුලේම අක්ෂි සෞඛ්‍ය ශ්‍රවණ සෞඛ්‍ය වෙනුවෙන්. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ගොඩාක් වෙලාවට අපි වගාවට කැමති වගේම තමයි වගා කරන්න ගියාට පස්සේ ඒ වගාවෙන් ලැබෙන පළදාව විකුණ ගන්න වැඩි ලේසි වැඩක් නෙවෙයිනේ. ගොඩාක් වෙලාවට ඔය අනික් පළතුරු වගේ නෙවෙයි peer එහෙම විකුණ ගන්නවා කියලා කියන්නේ. දැන් ඔයා peer වගා කරන කෙනෙක් නම් ඔයාගේ peer වගාවේ අස්වැන්න හොඳම මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාට බලුවන් කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250. වගා කරන කෙනෙක්ම වෙන්න ඕනි නැහැ. ඔයා වගා කරන්න ආසාවෙන් ඉන්න, ඉඩමක් තියෙන, ඉඩමක් නැති ඕනම කෙනෙක් උනත් ඔයාටත් ඔයාට සුවිශේෂී වූ වගා සැලසුම් ලබා දෙන්න සූදානමින් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඒක හන්ද 011 437 1250 නම්බෙක. දැම්ම සේව් කරලා කෝල් එකක් දාලා බලන්න. සින්දු අහන්න බලාගෙන මේ පැත්තට WhatsApp message එක සේවපු කට්ටිය ගොඩ දෙනෙක් දැම්මට බනිනවා. නම් කිව්වේ නැහැ කියලා. මං දන්නවා ඒක. මං යන්න හදන්නේ මීගමුවට. මීගමුවේ අපේ ධනංජය බණ්ඩාර අයියා message එකක් දාලා තිනවා. එයා ඉන්නේ සෙන්නැන්තනිස් පාරේනේ. Good morning ජනි මල්ලි. අපිට ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. දංකොටුවේ ශ්‍රී සුමංගල පාරේ ඉන්න ඒගොල්ලන්ගේ ගෙදර අම්මා ඇතුළු කට්ටිය. ඒ කට්ටියවයි ඉතාලියේ මිලානෝ වල ඉන්නවා රිෂේන් පුතා, සුබෝධන පුතා, ඒ වගේම තමයි යාගේ නංගි චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව, දුබායි ඉන්නවා අංජු පුතා. මේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා ඔය දෙන්නවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් බලුවන් දෙන්නත් එක්ක අර කළුතර ප්‍රධාන ශාඛාවේ විෂන් කයා ප්‍රධාන ශාඛාවේ තියෙන අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණයට නොමිලේම පැවැත්වෙන පරීක්ෂණයට ඔගලන්ටත් සම්බන්ධ වෙන්න කළුතර ඉන්න හන්ද ජුනි මාසේ 28 දවස වෙන් කරලා තියාගන්න. සුබ දවසක්. නාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බරුදැල් පොළ ඉන්න SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි වැලිහිඳ උපාලි ටේලර්ස් එකේ කෙට්ට කට්ටිය අලව්වේනේ තියෙන්නේ වැලිහිඳ උපාලි ටේලර්ස් එක. එතන ඉන්නවා අනුරුද්ධ අයියා. එයා තමයි අපිට මැසේජ් එක දාන්නේ. උපාලි අයියා, සුසීමක්කා, දිල්මිදුව, නෙත්මිදුව මේ ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ අපේ මකුල් ඔළුව රංජිත් දිසානායක අයියා ඔයාවත් එකතු කරගන්න. ජනි අයියේ අපිත් ඔයාව සද්දෙටම අහන් ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න. ඔයා මං ඊළඟ සින්දු දෙන්නේ නෑනේ. ඒව කියන්නේ අපේ ෂෙසි. එයා කියනවා චමා අකිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්කෝ මේ සින්දුවට. ඊළඟ සින්දු අනිවාර්යෙන්ම දෙනවා. අද බැරි වුණොත් හෙට දෙනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දැන් 11 විනාඩි 45යි.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15% විශේෂ වට්ටමක් ලබා ගන්න අදම ඔබට ළඟම විෂන් කෑ ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළවේ.
4: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 347 940.
6: මේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
2: වෙලාව දැන් 11 විනාඩි 49යි. මේ වයිෆ්
10: මොකද හස්බන්ඩ්
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
10: ඇයියේ
2: රිස්ක් එක වැඩිනේ.
10: ඒ කිව්වේ
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
10: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලා?
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
6: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
12: Hi buddy and Santosh, this is

EMB style. වෙලාවේ 11 විනාඩි 50ක් වෙලා තියෙන වෙලාවේ අපි ඊළඟ පැයට යන්න කලින් ටග්ගල කට්ටියක් එකතු කරගන්න හදන්න. ජනේ කොල්ලෝ මාත් ඉන්නව ඔන්න මේ කොණි. එහෙම කියලා කියන්නේ අපේ දරණී කළ ශාන්ත අයියා. මොකද කොළන්ට වෙලා ඉන්නේ නැ මැද්දට. කලවාණ ඉදන් අපි දිලුක්ෂ මල්ලි මැසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්නම්. ඊට පස්සේ කොහොමද ජනී මැනික කියලා මට මේ බටර් ගාලා තින්නේ අපේ චීන කොරටු ඉන්න අපේ යමුනාල සන්ති අක්කා. හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාන් ඊට පස්සේ මුට්ටේ නැන්ද මොනාද මේ නං? පවුලේ හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට. එහෙනම් ඉතින් නිවුස් අහලා ඊළඟ පැය අපි ආයෙත් හම්බ වෙමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message කරන්න, Facebook post එකට ගිහලා comment දාන්න. ඊළඟ පැය හම්බ වෙමු.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන

0: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
1: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
2: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
1: මුළු තැන් ගෙටම
2: විජය තුන පහ අපේ රසය රටේ සැමට.

0: नेट न्यूज जनताव विश्वास करन सत्य नेट न्यूज ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.

0: ආයිබෝන් අද 2026 ජුනි 23 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා සිරස්තල ඩෙංගු රෝගීන් 47,500 පණි මරණ 29යි ඉන්ෆ්ලුවෙන්සා අවධානමත් ඉහළට ඥානසාර හිමිගේ සිරතඩුවම මහාධිකරණය තහවුරු කරයි විපක්ෂය හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා කතා නායකට ලිපියක් කැනඩාවේ වෙඩි තැබීමක් තිදෙනෙකු මරුට
1: The truth people we trust.
0: මේ දවස්වල ගොඩක් අයගේ නඩු එක දිගට අහනවා. ඒ අතරේ රටේ බොහෝ අධිකරණවල නඩු ගොඩ ගැහිලා. ඒකන හදිසියේම පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මතක් වෙලා තියෙනවා. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ පළමු සත්‍ය අනාවරණය මෙතන සිට.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ වන විට ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයේ මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 13,689ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නවතම වාර්තාවල දැක්වුණේ. ඉකුත් මැයි මාසයේදී වාර්තා වූ රෝගීන් ගණන 8,590ක්. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.9% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දකුණු පළාතෙන් 16.18% වාර්තා වනවා. දිස්ත්‍රික් වශයෙන් සැලකීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම ප්‍රමාණය 9,983ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 8,809ක් සහ මාතර දිස්ත්‍රික්කෙන් රෝගීන් 3,446ක් ලෙස වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු අති අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් මෙවැනි විට හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සංස්කාරක අනුර තිලකසිරි මහතා සඳහන් කළේ රෝගය පැතිරීම පහසු කිරීම සඳහා අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
2: රෝගීන් දහස් ගන්නත් මෙවැනිට වාර්තා වෙනවා. ඒ වගේම මරණ වාර්තා වෙනවා. කුඩා දරුවන්ගේ මරණ වාර්තා වෙනවා. එතකොට ඒ දහස් ගන්නගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සුළු පිරිසක් අක්‍රමවත්ව කසල බෑරලීම ඩෙංගු මදුරුවන් බොහොම ස්ථාන පවත්වා ගනිමින් ඔවුන්ගේ වගකීම් විරහිතව කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. දහස් ගන්නක් ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම බාර ගන්නා නිලධාරීන් කණ්ඩායමක් විදිහට. අපගේ අක්‍රමවත් කසල බෑරලීම බොහෝ පිරිස් ටොපිකොලයක් ඊළඟට ලංචීට් එකක් ප්ලාස්ටික් බෝතලයක් ඕනම් තැනක දානවා. අපි දැක්ක රාජ්‍ය ආයතනවල පෞද්ගල ස්ථානවල ඇලවල්වල මේ කාණු අවහිර වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් වලින් පොලිතින් වලින්. ඒ නිසා ඔබගේ ජාතික වගකීමක් මේ අවස්ථාවේදී ඔබගේ පරිසරය සුද්ධ පවිත්‍ර තියාගන්න සුන්දරව තියාගන්න ආරක්ෂිතව තියාගන්න මේ කසල බැහැරලීම අදාළ කසල බඳුන් වලට පමණක් දාන්න විධිමත් බැහැරලන්න කියන ඉල්ලීම ඉතාමත් කාරණිකව සහ ආදරෙන් ඉල්ලා සිටිනවා.
0: ඩෙංගු රෝගීන්ට අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වාර්තා වන බවයි අනුර තිලකසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
2: රෝහල්වල මේ වන විට ඩෙංගුත් සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් එවාගේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයන්ද වාර්තා වෙනවා. එතකොට අපිට ඩෙංගු වලට ප්‍රතිකාර කිරීම අවධානය යොමු කරන සේම අනිකුත් රෝග වලටත් අවධානය යොමු කරන සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ හොඳ සෞඛ්‍ය පුරුදු මේ අවස්ථාවේ අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබ අත් සබන්දා සේදීම නිතරම අත් සබන්දාල සේදීම කරන්න ඕනේ. ඔබ කොහරි ගමනක් ගිහින් ආපුවාම එවගේම ඔබ යම් කිසි දෙයක් අතපත ගාපුවාම ඒ තුළ වෛරස් තියෙන්න පුළුවන් රෝගකාරක තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අත්සබන් යොදා හොඳින් සේදීම සම්බන්ධව ඉතාම වැදගත් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ කිවිසින විට ඔබ රෝගී තත්ත්වෙන් සිටිනවා නම් මුව වැස්මක් පළඳින එක. එතකොට ඔබ රෝගී තත්ත්වෙන් සිටිනවා නම් අනිකුත් ජන කණ්ඩායම එක් රැස් වෙන ස්ථාන වලින් ඈත් වී සිටින එක. ඒ වගේම කිවිසින යනවා නම් ලෙන්සුවක් හෝ ඔබගේ අතින් ආවරණය කර ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඉතාමත්ම හොඳින් පිළිපදින්න ඕන අවස්ථාවක විදිහට මේ අවස්ථාව සල්කන්න පුළුවන්.
0: ඉස්ලාම් දහමට අපහාසාත්මක වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙලීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බුදුබල සිනහ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුරත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නියම කරනු ලැබූ මාස 9ක සිරදරුවම කොළඹ මහඅධිකරණයේ විසින් අද තහවුරු කළා. එම සිරදරුවමින් තමන් වහන්සේව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහඅධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. 2016 වසරේ කිරුළුපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහ යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා. නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් මෙම දඬුවම නියම කර තිබුණා. යුත්තිය පසින්දලන ආයතනවල පවතින පුරපාඩු හා ඒවා හරහා සිදුවන නඩු ප්‍රමාදයෙන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කල්තැමීමේ විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයාට ලිපියක් බහර දුන්නා. අධිකරණ ශේෂ්ත්‍රයේ පැන නැගී ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට පාර්ලිමේන්තුව වහා මැදිහත් විය යුතු බවයි ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ. යුක්තිය පසුඳිලන ආයතනවල පවතින පුරපාඩු හේතුවෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් බරපතල ප්‍රායෝගික ගැටලු රැසක් මතුවේ තිබෙනවා. නඩු ගොඩ ගැසීම හා නඩු ප්‍රමාදයින් ප්‍රධානයි. ජනතාවට සාධාරණීය හා යුක්තිය ඉටුවීමද මේ හරහා ප්‍රමාද වෙන බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලබා දුන් ලිපියේ දැක්වෙන්නේ. එබැවින් හදිසි ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම තත්ත්වයේ සාකච්ඡා කිරීමට අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්තැමීමේ විවාදයක් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා තිබෙන්නේ. දයසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, ජේ.සී. අලවතුවල, චිත්‍රාල් ෆර්නෑන්ඩෝ, සුජීව සේනසිංහ, මුජිබ රහුමාන්, හෙක්ට අපුවාමි හා රෝහිණි විජයරත්න ඇතුළු පාර්ලිමේන්තී මන්ත්‍රීවරුන් 11 දෙනෙකු මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා. මේ අතර කථානායකවරයාට බහර දුන් මෙම ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද කරුණු දැක්වීමට උත්සාහ කිරීමත් සමග සභාවේ නොසන්සුන්තාවක් ඇති වුණා. එහිදී කථානායකවරයා සභාව විනාඩි 10කට කල්තැවීමට තීරණය කළා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙට් නිවුස් වෙනුවෙන් චිරන් ජීවන්ත ධර්මසේන. අයිබෝන් චිරන්.
3: අයිබෝන් සචිනි, ඔබ සඳහන් කරපු ආකාරයටම අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඔවුන් අද උදෑසන කාලයේදී කථානායකවරයාට ලබා දුන්නු ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම නැගී සිටියා. එහිදී අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේක ජාතික අවශ්‍යතාවයක් සහිත මාතෘකාවක් බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සභාවේ නැගී සිට හදිසි අවශ්‍යතාවයක් සේ සලකා අද දිනයේදීම මේ අධිකරණ ශේෂ්ත්‍රයේ පවතින අඩුපාඩු නඩු ප්‍රමාදයන් විනිසුරුකරුවන් විනිසුරුවරුන්ගේ නිලකාලයන් අවසන් වීම සම්බන්ධයෙන් මේ සියලු කාරණා පිළිබඳව විවාද කරන්න යෝජනා ඉදිරිපත් කරන්න අද දවසේදී විවාදය ලබා දෙන ලෙස තමයි අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේ. ඉන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් සභානායක අමාත්‍ය විමල් රත්නායක මහතා නැගිට අදහස් කිරීමක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද දවසේදී පාර්ලිමේන්තුවේ ന്യാයපත්‍රයට අනුව සැලසුම් කරපු විවාදයක් යෝජනා කරලා තියෙනවා, නම් කරලා තිබෙනවා. ඒ නිසා අද දවසේදී මෙම විවාදයේ පැවැත්වීමට මෙම යෝජනාව ගෙනීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ස්ථාවර ලෙස සඳහන් කළා. ඉන් අනතුරුව දයාසිරි ජයසේකර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසන මහතුරු දෙදෙනාම පාර්ලිමේන්තුව අදහස් දැක්වීමක් කළා. ඔවුන් සියලු දෙනාගේම විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වුණේ හදිසි ප්‍රමුඛතාවයක් සිය සලකා අද දවසේදී මේ අධිකරණ පද්ධතිය තුළ ඇති වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් කථානායකවරයා සඳහන් කර සිටියේ මෙම ඉල්ලීම නීති විරෝධී බැවින් එම ඉල්ලීම පසෙක දමා අද දවසේ ന്യാයපත්‍රයට අනුව සභාවේ කටයුතු ආරම්භ කරන බව ඒ අනුව කථානායකවරයා නිවේදනය කළා. එකතු කළ අගේ මත බදු පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කර ලෙස කථානායකවරයාගේ මෙම දැනුම් දීමත් සමගම මුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ විරෝධතාව පළ කරන්න කථානායකවරයාට තමන්ගේ විරෝධය පළ කරන්න කටයුතු කළා. එම අවස්ථාවේදී කථානායකවරයා තීරණය කළේ සභාව විනාඩි 10කට කල් තබන්න යනුව දැන් පාර්ලිමේන්තුව කල් තිබලා තියෙන්නේ. ඉන් අනතුරුව රැස්වීමේ පසු යම් තීරණයක් ගනිවි ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න අපි ස්තුතිවන්ත සිටිනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට.
0: ස්තුතියි චරන්. කැනඩාවේ මොන්ට්‍රියල් හි සිදු වූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තැවෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අවන්හල් හා සුපිරි වෙළඳසල් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩිතැබීම සිදු ඇති බවයි. වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකු හා සිවිල් වැසියෙකු මියගොස් තැවෙනවා. වෙඩිතැබීම සිදු කළ තුවක්කුකරුද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පුද්ගලයන් තිදෙනෙකු විසින් මොරකාහේන කෝර්ලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේපුවක් කඩා ඒ තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලා ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ අද අලියුම එකට පමණ මෙම සොරකම සිදු ඇති බවයි. කොල්ලකරුවන් බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයක් කඩා බැංකුවට ඇතුළු වී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් එහි මුරකරු බැඳ දමා බැංකුවේ සේපුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන පලා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. සැකකරුවන් ආරක්ෂිත කැමරා පද්ධතියේ කොටස්ද ගලවාගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් තිදෙනා තරංකුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ලබුගම කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපියුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපියුම අත්හිටවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනුව හෙට පස්වරු 6 සිට අනිද්දා පස්වරු 6 දක්වා පැය 24ක කාලයක් ගලගෙදර හුවමාගම සහ කොට්ටාව යන ප්‍රදේශවල ජල සැපීම අත්හිටවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිවේදනය කළේ. ඊට අමතරව පන්නිපිටිය පැලන්වත්ත හා මහරගම යන ප්‍රදේශවලද ජල සැපීම අත්හිටවනු ඇති. මෙමගින් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර සිටින අතර අර පිරිමැස්මින් ජලය පරිභෝජනය කරන ලෙස මණ්ඩලය ඉල්ලීමක් කරනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
7: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
9: ජනී එක්ක

වෙලාව 12යි විනාඩි 21යි. අපි දේදනුමාවතේ අවසාන පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැය ඉතින් අර උසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. මොකද අපිට යන්න වෙලාව ඉන්න ඉන්නම කිට්ටු වෙන හන්දා. කටිය ඉන්නවා ඉතින් එකතු කරගන්න සුපුරුදු පරිදි. මම යනවා දිල්හානිව එකතු කරගන්න. දිල්හානි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා නම් මං හිතන්නේ මට හොයාගන්න බැරි වෙයි. හැබැයි එයාගේ දුව හෂිනිවයි පවන් පුතාවයි හස්බන්ඩ්වයි තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. අන්න ඒ කට්ටියව ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට කුවේට් වලට යන්න හදන්නේ. කුවේට් ඉඳන් අපිට ප්‍රියන්ත අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං එකතු කරගන්න. ඊළඟට කැන්ඩි වලට යමු. කැන්ඩි වලටත් ගිහිල්ලා මං නවතින්නේ නැහැ. මං යනවා අම්පිටියට වෙනකම්. අම්පිටියට ගියාට පස්සේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා ඊට පස්සේ ආදිත්‍ය මල්ලි මේ කට්ටියව එකතු කරගන්නවා. ඊට පස්සේ කටානට යන්න හදන්නේ. කටානට කිව්වම අපිට මතක් වෙන්නේ අර කෝංගස් හන්දියේ තියෙන අරෝස් ටේලර්ස් එක තමයි. එතෙන්ද ගියාට පස්සේ අපේ ප්‍රසන්න අයියා ඉන්නවා, ධම්මිකා ඉන්නවා, ෂෙවෝන් ඉන්නවා, තාරුක ඉන්නවා, බෙවෝන් ඉන්නවා, අරෝෂ් ඉන්නවා. කටිය මං එකතු කරගන්නවා. ඊළඟට සුබ දවසක් ජනි. අපිවත් දේදුණු මාවත අහන හැමෝමත් එකතු කරගන්න කියලා කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ අපිට විනීත අක්කා මැසේජ් එක දාලා තියෙනවා. එතන වැඩ කරන කට්ටිය ගොඩාක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ පස්සරට ගිහිල්ලා එන්න. පස්සරට ගියාට පස්සේ අපේ රමණී අක්කා මැසේජ් එකක් දාලා දිනවා. රමණී සොමේද අක්කා එකතු කරගන්න කියනවා. ඉතින් කැනඩාවේ ඉන්න චන්, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් ඊට පස්සේ පුංචි සොෆියා මේ කට්ටියම මම එකතු කරගන්නවා. ඊළඟට අයියේ අදවත් චන්දන නිලියරාජ්ජි මහත්තයාගේ සින්දුවක් දෙනවද? මේ අපේ කුරුණෑගල පුන්සිසි. එයා ඒක දුන්නොත් මට බීම වීදුරුවක් දෙනවා කියලා බීම වීදුරුවක ෆොටෝ එකකුත් එවලා තියෙනවා. මං හිතන්නේ මට අද බීම බොන්න වෙන එකක් නැහැ. මං හිතන්නේ හෙට වගේ මට බීම බොන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ජනී අයියේ ඔයා දෙන සින්දුව මොකක් වුණත් මං සතුටින් අහනවා කියලා අපේ අනුරාධපුරේ ඉන්න නිපුණි නංගේ මැසේජ් එකක් දාලා තිබ්බා. බලන්න නිපුණි වගේ තමයි අනික් අය හැදෙන්න ඕන. ඊට පස්සේ මං යනවා මඩපාතට ගිහිල්ලා ඉන්න අපේ ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිශානී, චේතනා, තේජ, අවෝර් ඊට පස්සේ පුංචි පුතා ඉන්නවා භාග්‍යවිෂ්ක. ඒ වගේම තමයි සේරුවාවිල ඉන්නවා KDA සමරසිංහ. මේ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ අතරේ ඉතින් මතක් කරන්න ඕනි අපි S ගැන හිතනවා නම් S ගැන අපිටත් වඩා හිතන තැනකට තමයි යන්න ඕනි S වෙනුවෙන් සේවාවන් ලබා. ඒ හින්දා තමයි විෂන් කෙයා ගැන මම ඔයාට මතක් කරන්නේ. දැන් ඉතින් ඔයා ලංකාවේ කොතනක තියෙන විෂන් කෙයා ශාඛාවකට ගියත් ඔයා ගාව තියෙනවා නම් කමර්ෂල් බැංක් එකේ, එහෙම නැත්නම් BOC එකේ, එහෙම නැත්නම් පීපල්ස් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයාට 15%ක සුවිශේෂී වට්ටම් ලබා ගන්න පුළුවන්. ඔයා ගන්න S කණ්ණාඩි වලට, සන්ග්ලාසස් වලට. කොහොමත් ඉතින් ඔයා දන්නවනේ ලංකාවේ උසස්ම තත්වයේ අයිවෙයා අරගන්නවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ක්වලිටි එක විතරක් නෙවෙයිනි, අලුත්ම විලාසිතාවලින් විශ්වසනීය ඇස් අත්කාර ඔයා ලබා ගන්නවා නම් ඒ විෂන් කෙයා විතරමයි. අලුත්ම පෙනුමක්, පැහැදිලි දැක්මක්, විශ්වසනීය අයවැය තේරීමක් නම් ඒ විෂන් කෙයා තමයි. ඔන්න ජුනි මාසේ 22 වෙනිදාන් 28 වෙනිදා වෙනකන් ඔයාට ලැබෙන මේ වට්ටම ලබා ගන්න ළඟම තියෙන විෂන් කෙයා ශාඛාවට ඔයාගේ අක්ෂි සේවාවන් ලබා ගන්න යන්න කියලා මම ඔයාට මතක් කරනවා.

ඔය ගෑල්ලමයින්ගේ ශෝභනීයයි කියන මායාවක් තමයි කෑම. රහට කෑම හදලා දුන්නා කියලා කියන්නේ කොල්ලො පිස්සු වැටෙනවානේ. ඉතින් පිස්සු වැටෙන විදිහ කෑම හදන්න නම් ෆ්‍රීලන් නිෂ්පාදන තමයි. දැන් ඉතින් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙනවා ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණේ. ඉතින් ගෑල්ලමයින්ට විතරක් නෙවෙයි අපේ අම්මලට ආච්චි අම්මලට උනත් කිසිම බයක් නැතුව භාවිතා කරන්න පුළුවන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය. මොකද අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න හොඳම සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය හදන්නේ. දැන් ඉතින් ඉන්දියාප හදනකොට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් විසඳලා තියෙන්නේ ෆ්‍රීලන්. මොකද පිටි කොටන්න අරව මේව කරන්න නැහැ. පිටි හලන්න නැහැ. ඒ කියන්නේ හස්බන්ඩ් ලාගේ ප්‍රශ්නනේ විසඳලා තියෙන්නේ. මොකද වයිෆ්ලා ඉතින් පිටි කොටන වගේ වැඩ කරන්නේ නැහැ නේ හස්බන්ඩ්ට කියලා නෝ දේවල් කරගන්න. හැබැයි ඉතින් ඉන්දියාප හදන්න ගියාට පස්සේ වයිෆ්ලාට තියෙන ප්‍රශ්නේ තමයි ගෑල් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි එක්කෝ ඉන්දියාපටි කැලෙන. එහෙම නැත්නම් ඉන්දියාපටික බෙරි වෙනවා. එහෙම නැත්නම් හැදුවට පස්සේ කැඩෙනවා. ওই ප්‍රශ්න මොකුත්ම නැහැ ඔය අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නම් කිසිම ප්‍රශ්නයක් නැතුව නිකන් පරිපෝට් එකක් හදාගෙන පොල් සම්බෝලයක් හදාගෙන චිකන් හොබ්දක් හරි මාළු හොබ්දක් හරි හදාගත්තා කියලා කියන්නේ මටත් බඩගිනි දැනුණා අප්පා එක කිව්වට පස්සේ. ගන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණේ. දැන් ඔයාට සුදු පාටින් ඕයි නම් සුදු පාටින්, රතු පාටින් ඕයි නම් රතු පාටින් ඉන්දියාප හදන්න. සුදු කැකුළු සහල් වලින් වගේම රතු කැකුළු සහල් වලින් හදපු ෆ්‍රීලන් ඉන්දියාප පිටි ළඟම තියෙන කඩේට ගියා තරගන්න බලු. සල්ලි ප්‍රශ්න තියෙනවද? සල්ලි ප්‍රශ්න කාටද නැත්තේ යන්නේ? සල්ලි තියෙන වෙලාවටත් ප්‍රශ්න තියෙනවනේ. බැංකුවේ සල්ලි තියෙනවා. ඔය බැංකුවේ තියෙන සල්ලි ටික එහාට මෙහාට ට්‍රාන්ස්ෆර් කරගන්න අරෝමේව කරගන්න ගියාට පස්සේ යන්න මොණි බැංකුවට කියලා දුවා හිතාගනි. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඩිජිටල් ක්‍රමයෙන් ඔය ගනුදෙනු ඔක්කොම කරගන්න පුළුවන්. කඩේකට ගියාම උනත් දැන් සල්ලි අතේ අරගෙන යන්න ඕනි නැහැ නේ. අර QR එක ස්කෑන් කරලා පේමන්ට් කරන්න දැන් අපේ කඩවල් වල ඉන්න අපේ වෙළඳ මහත්වරු මහත්මීනුත් පුරුදු වෙලා තියෙනවා. එහෙම පුරුදු වෙලා නැති කට්ටියට මේ දේවල් පුරුදු කරන්න තමයි NSD Digital Drive ඔයා වෙනුවෙන් ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ

වයුරේද වේද මැදුරකටත් මතක් කරන්න ඕනිනේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘත. දැන් නිතහන ඔයාට නිතර දෙවේලේ හන්න හම්බ වෙනවනේ. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා හම්බ වෙලා සනීප වුණු අපේ අම්මල තාත්තලා කියන කතා. සමහර වෙලාවට ගෙදරින් එළියට බැහැගන්න බැරුව හිටිපු අපේ අම්මල තාත්තලා සුවපත් වුණාට පස්සේ සිරීපාද නගිනව, දඹුලු ගල නගිනව. ඉතින් මොකටද එක තැනට වෙලා ඉන්නේ? බෙහෙත් අරගන්න කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා හම්බ වෙන්න. හැබැයි ඊට කලින් වෙලාවක් වෙන් කරගන්න. 0777 347 340 හරි කතා කරාන වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. හයි ජනිත් අයියේ, අපි අක්කරේ පත්තු ඉඳන් කොළඹ යන ගමන් ඉන්නේ. ජේස් කුමාර තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඩ්‍රයිවර් මහත්තයා ඉන්නවා රන්දික පුතා. මේ කට්ටිය එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. පරිස්සමට ගමන එන්න ඕනේ. ජනි මංගඩ් බදුල්ලේ කැටවල සමන්ත සැලොන් එකේ අපේ සමන්ත. මල්ලි ඉන්නවා කේෂාන්. හිරුතරු ස්ටෝස් එකේ අද අම්මා ඉන්නවා. ඊට පස්සේ නෝනා ඉන්නවා නිසංසලා. දුවල දෙන්නුනා තරින්දු එරන්දි කට්ටියම එකතු කරගන්නවා. හෙටි මුල්ල කෑගල්ලේ 18 වෙනි උපන්දිනයේ සමරන රිද්මි සංජනාට අම්මයි තාත්තයි අක්කයි පවුලේ හැමෝමයි සුබපතනවා කියලා අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. රිද්මි නංගි, මෙතෙෆෙම අපිත් ඔයාට සුබපතනවා. හැබැයි මෙහෙම කේක් කෑල්ලක් කෝණි පුතු. හැමදාම මැසේජ් කරන්න බැරි වුණාට අපිත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියන්නේ ගහල්ලේ නෙළුවේ ඉන්න අපේ සඳමාලි. එයා කියනවා ඉතින් පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. වැඩ කරන තැන ඉන්න ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගමු. සඳමාලි මැඩම්ට සුදු සුබ උපන්දිනයක් කියන්න. එහෙම කියන්නේ ඇහැලියකට හොස්පිටල් එකේ ඉඳන් අපිට මැසේජ් කරන අපේ ලාලනිය. එයාගේ ස්ටාෆ් එකේ ඉන්න යාළුවෝ හැමෝමත් එකතු කරගෙන අපේ සඳමාලි මැඩම්ට විෂ් කරන සුබ උපන්දිනයක් වෙන්න කියලා. කරන්නාගොඩ තියෙනවානේ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එක. අන්න එතන ඉන්නවා රබර් බුෂ් හදන ගමන් අපේ සමන් අයියා යජිත් අයියා. ගොඩාක් ආදරෙන් දෙන්නවත් එකතු කරගන්නවා. ඊළඟට අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මේ අපි දන්න තැන න්‍යායත් පාරක් මැසේජ් කරලා තියෙන්නේ. අර කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක දෙවනි පාරටත් මැසේජ් එකක් දෙනවා. දෙවනි පාරටත් නම කිව්ව හන්ද මොනා හරි ඉල්ල ගන්න බැරි වෙයිද? යටියන්තොට ජයවින්දාගම ඉඳන් අපේ තෙනුග මල්ලි මැසේජ් එකක් දාලා. ජයවින්දාගම ඉන්න කට්ටිය පරාජය විඳලම නෑනේ. අම්මා ඉන්නවා නදීෂා, තාත්තා ඉන්නවා අමිල, අයියා තිසඟ. එයාට ආදරයට කියන්නේ බුසුබුසු කියලා. මට තේරෙන්නේ නෑ ඔයගොල්ලෝ නම් කොහොම දානවද කියලා. බුසුබුසුවත් එකතු කරගන්නවා මේ.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
3: වේලාව දැන් 10යි විනාඩි වේලාව 12යි විනාඩි 37යි
1: අනුත්තන කඩුම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
6: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
5: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
6: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ සර්
4: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: ජූනි 22 සිට 28 දක්වා vision care with spectacle සහ sunglasses මිලදී ගන්න ඔබට commercial bank BOC සහ people's bank credit card සමග 15%ක විශේෂ වට්ටමක්. අද ඔබට ළඟම vision care ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
8: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112559669.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: මෙලව 12යි විනාඩි 41යි
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: හදන්න ඕන තේද කෝපිද
14: දේදුණු මාවත
13: තම කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
14: දේදුණු මාවත
13: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කාගා

நன்னத்து வாகன் சனி எக்க தேதுனு மாவத வேலாவ ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වෙලාව 12:42 යන්න වෙලාව කිට්ටු වෙනවා. ඉතින් යන්න කලින් හැබැයි ඔයාලට මතක් කරන්න දේවල් තියෙනවා. ඒ වගේම තමයි අපිට කට්ටියගේ නම් කියන්න තියෙනවා. ඒකනේ වැදගත්ම වැඩේ නේද කරන්න තියෙන. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේ පොසොන් එක වෙනුවෙන් නෙතෙෆෙම් අපි සම්විධානය කරන නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාරය වගේම නෙතෙෆෙම් අපි සංවිධානය කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදාණය මෙවර අපි අරගෙන ඉන්නේ බණ්ඩාරවෙල නගරයට. ජුනි මාසේ 26 වෙනිදා ඉඳන් ජුනි මාසේ 30 වෙනිදා වෙනකම් මේ දින කිහිපය පුරාම බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගනිමින් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ වැදගත්කම මේ වැඩසටහන් ටික පැවැත්වෙන්නේ. මේ අතර දින වැදගත්ම දේ තමයි නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාර. ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා කොහොමත් පොසොන් එකට යනවනේ අපි ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න, පොසොන් කලාප නරඹන්න. මේ අවශ්‍ය කරන හැම දෙයක්ම අපි සංවිධානය කරලා තියෙන්නේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන. භක්ති ගීත තියෙනවා, ඊට පස්සේ පොසොන් තොරණ, දන්සැල්, පහන් කෝඩු මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි නෙතෙෆෙම් අපි කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා සංවිධානය කරන තේ පැන් දන්සල ජුනි මාසේ 28-29 කියන දවස් දෙක පුරාම බණ්ඩාරවෙල පුෂ්පාරාම පූජා භූමිය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඉතින් මෙවර පොසොන් එකට අපි හැමෝ බණ්ඩාරවෙල යමු. ඒ ගැනත් මතක් කරන ගමන් කට්ටිය එකතු කරගන්න ඕනි. හයි ජනි අයියේ, අපිත් සද්දෙටම දේදුරු මාවත අහගෙන ඉන්නේ. වැලිමඩ ලුණු අත්තේ ඉඳන් අපේ සරත් අයියා මෙසේජ් එක දාලා තිනවා. එයාගේ පුතා, පුතාගේ නම ලාස්සන, දුව ජිගීෂා, මං හරිදප්ප නම් කියනවා. ඊට පස්සේ වයිෆ්ගේ නම සඳමාලි. මල්ලි ඔයත් නෙත් FM කාර්ය මණ්ඩලේ හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි සරත් අයියා කියලා තියෙන්නේ. මං දන්නේ නැහැ නම් කිව්වා හරිද කියලා අපේ පුතාගේ දුවගේ. ඊට පස්සේ අපිට මෙසේජ් එකක් දාලා තිනවා විභව විස්කම් එකේ වැඩ කරන ප්‍රසාද්ට කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම පිස්සු වැටිලාලු ඉන්නේ. එයාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං හිතන්නේ අපේ ප්‍රසාද් කොළුවට හොඳ බයිට් එකක් දීලා තිනවා වැඩ කරන කට්ටියට. දේදුරු මාවත අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ නෙතූ බබා තමයි මෙසේජ් එක දාලා තින්නේ. යාට බ්‍රෝකන් ඒන්ජල් සින්දුව ඕනිලු. අද නම් බැරි වෙයි නෙතූ බබෝ දෙන්න, හෙට අනිවාර්යෙන් දෙන්නම්. හරිද? හයි ජනි, අපි පල්ලේ බැද්දේ පద్මසිරි මෝටර්ස් එකේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අර මේ මට ඉවර දෙමුණනේ අර බීම කෝප් එක වීදුරුවක මේ ෆොටෝ එක පුන්සිසි ගුරුනෑගල ඉඳන් බීම නෙවෙයිලු පැෂන්ලු. එවන්න බෑ නේ පැෂන් මල්ලක් අපිට. මාත් ඉන්නවා ජනි හෝකන්දර ඉඳන්. රුක්මණී තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දයාසේන අංකල්, ඒ වගේම තමයි පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අද දුවත් ගෙදර ඇවිල්ලා, ඒකන්ද සතුට වැඩි ඇති ගෙදර. ඒ වගේම තමයි මං යනවා නිලන්ත උල්ලුසු හේවාගේ අයියව හොයාගෙන. එයා ඉන්නේ උහන තිස්සපුරේ. එයාගේ දුව ඉන්නවා ඉසුරි ශානිකා, වයිෆ් ඉන්නවා සුමිත්‍රා. මේ කට්ටියව එකතු කරගන්න ඕනි. මල්ලි මටත් සින්දුවක් දෙන්න හොඳේ. ගම්පොළ ඉඳන් කුමාරියක්ක තමයි මෙසේජ් එක දාලා තින්නේ. එයාගේ හස්බන්ඩ් වයි පුතාල 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාවයි මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තින්නේ. හයි ජනි, ගුඩ් ආෆ්ටර්නූන්. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ උදයන්ගියක්ක මෙසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ අපි මොකද්ද මේ දාලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ අප්පා. මම අර මේ ඉන්දියාප්ප ගැන කතාව කියනකොට ඒගොල්ලන්ට බඩගිනියාවා කියලා අපේ සයිප්‍රස් ඉන්න සුජීවක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

වෙලාව 12 විනාඩි 52යි. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර වගේ කෙල්ල ඇවිල්ලා ඉන්නේ මැදිරියට. යන්න කලින් ඉතින් මේ පැත්තට WhatsApp message එකක් දාලා දිනවනේ. තව එක්කෙනෙක් යන්න එපා කියලා එයාගේ නම කියන්න කලින්. එයාව එකතු කරගෙන යන්න ඕන. අපිට message එකක් දාලා තිනවා ශාලාව ඉඳන්. ශාලාව නෙමෙයි ශාලාව. ශාලාව ඉඳන් චතුණංගි message එකක් දාලා තිනවා. එයාගේ චූටි පුතා සිහෙනුව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. චතුණංගිවයි සිහෙනුව මල්ලිවයි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න ඕන. බලන්නකො ඉතින් මොනාද ඉන්නේ දැකම් මං කියපු. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්න මේ පැතර WhatsApp messages සේවපු call කරපු මොලේට සමනල් ගැටේ දාගන්නේ නැතුව අපි WhatsApp මේ Facebook post එකට comment කරමු. හැමෝටම ස්තුතියි. හෙටත් උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Rakapurama Rasaganayana Aulesama Rasakarakana Mater Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336. අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව නෙත් FM.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: හොඳම මිලට කොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
4: Hi, වේලාවේ කයි?

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඩෙංගු මර්ධන කටයුතු කඩනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවධානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එළඹී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් ඊට ඇතුළත්. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේහි මාර්ගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලස්කම් වූ දෙහිවල, එගඩු උයන සහ ගෝතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස රසක ග්‍රාම නිලධාරී වසම් අධි අවධානම් සහිත බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අතනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මේගමුව, බියගම, වත්තල, කටාන සහ මාතර ඇතුළු මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම්ද මෙම අවධානම් ලයිස්තුවට ඇතුළත්. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, කළුතර සහ පයාගල යන ප්‍රදේශවල වසම්ද අධි අවධානම් ලෙසට නම් කර තිබෙනවා. මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මඩකලප යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම්ද මෙම අධි අවධානම් ලයිස්තුවට ඇතුළත්. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: වැඩියුණු ලීසිං බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,469.97 කතා කරන්න.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: FM 95 94.8.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂේ.
1: She likes to drop it low, man.
2: දවල් එකයි විනාඩි 9යි වෙලාව. ඉතින් ළමයි කොහොමද? අද අඟහරුවාද දවස. තව සතියක අඟහරුවාද දවසකට අපි ඇවිල්ලා
1: දෙන්නා.
2: ඉතින් මේ වෙලාවේ ඔය කොතර හිටියත් මොන වැඩේ කරත් අන්දන චූටි බෝරින්ග් ගතියක් ඇතිනේ. ඕකේ රෙඩි එව නැති කරලා දාන්න. හවස 4 වෙනකම්ම මගේ කච කචේ ලස්සන සින්දුවේ විතරක්ම අහගෙන එහෙනම් ගිමු අහන්න. ඔය ඉන්න ගමන් හිතේ ඉන්න ඔක්කොම ලටම සින්දුවක් ඩෙඩිකේට් කරනවා නම් ගන්න පුතා කෝල් එකක් 0112553263 ඉගාවට WhatsApp එකේ chat එකට set වෙන 0715 95 95 95 message එකක් එවන්න. මම ලෑස්ති වගේ message එකක් කියවන්න. අහන්න. මුලින්ම වැඩි පටන් ගන්න WhatsApp එකේ පැතෙන් hi bashi ගින්දර සින්දු දෙනවාට අති ජය වේවා මීගමෝරලෝස කනුව ගාව ජය ශ්‍රී බතික් shop එකේ staff එක තමයි message එකේ වෙලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න. සුන්දර දවසක් අද තහගෙන ඉන්නෝ ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්නෝනි උතුරන්න හරියන්න ඕනේ. අනේ අයියේ ආදරෙන් එකතු කරගන්න අන්තිමට කියලා තියෙනවා මගේ නම කියන්න ඕනිත් නෑ කියලා. දමිත අයියා දෙකක් ආදරේ ඉතින් ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ඉගාවට ගාල උඩල මත සමන් ස්ටෝස් එකේ සමන් අය ආදරෙන් එකතු කරගන්න ඕනේ. වයිෆ් ගීතානි දුව නිමේෂිකා පුතා දනුදර මාටින අය සහන් පුතා ඒ වගේම මුවන් පැලස්ස ලියන රචි අයවයි. හැමෝමත් එකතු කරගන්න කියලා කියන හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනි උතුරම් හරියන්න ඕනි. අන්න එහෙම ඉන්න ඕන. දැන් ඔයගලන්ට මගේ වචන බඩේ වත් වෙලා තියෙන්නේ. අසංක ප්‍රියමන්ත පිරිස් මාතයගේ සිංදුවක් හමුයි කියලා කියන අනිවා හම හරිද. Thank you so much මහඟ අහන් ඉන්නවට ආදරෙන් එකතු කරගන්න. ඊය හරි ෂෝක් දවසක්. ඒ ගැන කියලම අද වැඩේ පටන් ගන්නවා කියලා හිතුවා. ඊයේ උදේ මම කිව්වනේ 10:00 11:00 විතර නෝරා පැටියයි නෝරාගේ අම්මයි මාව බලන්න ආවා කියලා. ඊට පස්සේ මං හවස 4:00 ඉවර වෙලා එළියට යනකොට චූටි ලස්සන පුරතල් රෝස මල් දෙකක් වගේ ඉන්න පැටව දෙන්නෙක් එක්ක අම්මිකුයි තාත්තිකුයි ඇවිල්ලා හිටියා. අපේ අසංක අයියයි අසංක අයියගේ ආදර බිරින්දයි වත්සලාකයි. අනේ හරිම ආදරේ. අනේ මං ඔගලන්ට ඒත් එක්කම තව කෙනෙක් හිටියා. කවුද කියලා ටිකක් අඳුරගන්න බැරිකමට මං ඉතින් ඇහුවා එතකොට මේ කියා කවුද කියලා. ඊට පස්සේ ඔන්නේ කියනවා පානදුර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්ද අයිය කියලා. අනේ ඔගොල්ලෝ කොහොම මාවියේ හරියට පුදුම කළා. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඉද්දිම අපිට ආදරේ කරන මිනිස්සු ඇවිල්ලා ලොබි ඒරියා එකේ ඉන්නවා කියලා කියන්නේ අපිව හම්බ වෙන්න නේද? දෙකක් ආදරේ දෙකක්. ඉතින් thank you so much. එක එක ජාති අරගෙන ඇවිල්ලා තිබ්බම උන් බලන්න ඔගොල්ලෝ කොමලාවත් ආදරේ නිකුත් කරගන්න. අර වට ලප්පන් එකයි කේක් එකයි ඔක්කොම රහයි හොඳේ. චමින්දයි ඔයා දුන්න තැගෙන මුඹුදු පහන ගාවෙන් තියාගත්තා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
1: දැන් වෙලාවතවල් එකයි විනාඩි 15යි. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
10: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
0: ඔබ වෙත ගෙන එන්නේ
11: A-level වන් ජංෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
1: දැන් වෙලාව දවල් 1:17

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011 2 536 636.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විත් භාෂේ.
1: දවල් එකයි විනාඩි 21යි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්න මට කෝල් කරන ඔන්න ඔයාව තමයි මතක් කරන්න හදන්නේ. යටියන්තුට ටයිටනික් සලෝනිකේ මගේ තුෂාරයි කෝල් කළා. අද මාස්ටර් අයයි රොහන අයයි විතරයිලෝ වැඩ එයත් එක්ක. සුන්දරමයි එහෙම ගෙවල් හදනවල. අනේ ආදරේ අනේ ඉන්න තැනක පරිස්සමට ඔගොල්ලෝ ඉන්න ලස්සනට වැඩ ටික කරගන්න. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාර්ක් එකේ ලස්සනට අය ඇතුළු. පාර්ක් එකේ ඉන්න කොල්ලෝ සේරමයි, පැලන් පිටේ හිරානියක වයාගේ ෆොමලිකේ ඔක්කොමයි, කම්බුරු මුල්ල රොටි කඩේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා! දෙකක් ආදරේ ඉතින් ඈ. ඉගාවට බලංගොඩ LNG හෝල්ඩින්ග්ස් එකේ මගේ මහේෂය කතා කළා. බස් ලොයිඩ් ඒ වගේම මේරියා කැතලු LNG හෝල්ඩින්ග්ස් එකේ වැඩ කරන ස්ටාෆ් එකේ කොහොමලම එකතු කරගන්න කියලා කිව්ව සින්දු ටිකක් අහන්න. අද නිකන් හින්දි සින්දු ටිකක් අහන්න මොණී වගේ හිතනවලු. මම දැන් ටිකකට කලින් දුන්නා. බලමු අය මේ පැය ඇතුළත එකක් දෙන්න පුළුවන් වෙයිද කියලා. කොහොම හරි කොහොමලම එකතු කරගන්න වැඩ කරන ජනතාවට ජය වේවා! හරි ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට. Good afternoon Bashi. අපි කන්නන්තට ඉහළගම බේකරියෙන් රසිකය තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. අද ඔන්න රාජාය වැඩලේ වගේම නිලුගම්ටිකේ පැත්ත ඇතුළු සෙට් එක පැලන්පිටි හිරානියක කෙලිමඩලි රේනුවක මත්තමුගඩ සුනිල් කඩේ අයියක වගේම අපේ ටයිටනික් සලෝනිකේ කොමලම එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා! ඊට පස්සේ හංගම පංචාලි ඉරේෂ සමන්ති නිලන්ති සමනන්ද අයියා දිස්නකා කටිය ආදරෙන් එකතු කරගන්න. මේක ඔගොල්ලෝ කෝටම දෙක කාදරේ හරිද? අරමට කියලා තියෙනවා නේද යක්? එහෙම ඉන්න ඔට්ටු නෑ හරිද? ඉන්න මම රිප්ලයි එකක් දාන්නම් ඔගලගේ මෙසේජ් එකට. කෑගල්ලේ මාකර සෙහන්සා කේක් ආයතනය අපි ඔක්කොම හරිම ආදරේලෝ මට. අනේ මම හරිම ආදරේ ඔගලෝ කෝටම. එතන ඉන්නවලු 29 දෙනෙක්. අනේ නේ නේ නේ ඒගොල්ලෝ 29 දන්සලක් දෙනවලු. කේක් එක සිසිල් පෑන් ෂා නියමයි නියා. අනේ කොච්චර ෂෝක් දනේ. ඇත ඇත ඇත ඇත කියලා තියෙන කතාව නම් සාතික ඇත තමයි. කොහොම හරි ඇගල මකර සෙහන්සා කේක ආයතනය වැඩ කරන ඔක්කොම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ජය වේවා! නාරම්මල අඹගම්මන කැඳකඩේ මගේ නිමල් අයයි දම්මියකයි දුවල දෙන්නයි ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම නිකවැරටෙන් අම්මා තා මාව අහගෙන ඉන්නවා. අම්මයි තාතයි දෙන්නම එකතු කරගන්න කියලා කියනවා. මෙගොල්ලෝ කෝටම දිග උම්ම එකක් ඕනීලු. ජෝතිපාල මහත්තයාගේ සිංදුවකුත් එක්ක ඔන්න මම දැන් ටිකකට කලින් දුන්න ජෝතිපාල මහත්තයාගේ සිංදුව උම්ම එක නම් දෙන්නයි. ඔය දිග ඇති පිරිමහ ගන්න හා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව දවල් 1යි විනාඩි 29යි.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: විෂන් කියා කලුතර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන් කියා කලුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම, ඇස් කණ්ණාඩි සඳහා සූෂි ශිබීමනා නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර අමතන 076-591-2365.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
8: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් කලර් අප් තමයි.

ने अम्मे दापु सद्द तो गया अने आदरे अखवाई ओयावाई वागे व देहां सपैटियावाई अरे चूटियावाई हे शनमली नवे नया स्पेशली ओयावाद ආදරෙන් එකතු කරගන්නව කියලා කියනවා කෙල්ලට උතුරන්න හරියන්නේ නෝනිලෝ අනේ මා වහන කොල්ල කෙල්ල කොටමත් උතුරන්න හරියන්නේ ඩෝරි මහතයෝ ජය වේවා ආදරණීය දවසක් වාසි උහන තිස්ස පුර අපි තින්නවා කියලා කියනවා මගේ නිලන්ත අයවයි ඉසුරි පැටියවයි ගමට සුමිත්‍රක්කවයි කටිය මේකතු කරගන්නවා කලිතර පනාපිටි චාමුරු ස්ටෝස් එකේ කටියවත් එකතු කරගන්නවා ඒ වගේම අපේ මේ NSD ටේලර් ෂොප් එකේ සෙට් එක ගින්දර හැන්දාවට අපි තිනවා ලස්සන උම්ම දෙක දෙන්න ආදරේ හතරක් මං ගොඩක් ඔයාට ආදරේ කියලා කියනවා මං දෙකම දෙකම දෙකම දෙකක් ආදරේ මා දෙක නෙමෙයි අද උම්ම වැලක් දෙනවා එපාය පිරිමහ ගන්න ඕනේ ඉතින් හරිද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වෙලාව දවල් එකයි විනාඩි 45යි. අපි ලගේ ගෙදර හන්දාව ගොඩ දෙනෙක් අහනවනේ. ඉතින් ඒගොල්ලෝ කෝල් කරාම මාත් එක්ක කතා කරන්න ඒගොල්ලන්ට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල කෝල් සෑහෙන දිගයි. එක කෝල් එකක් සමහර වෙලාවට විනාඩි 3-4-5. ඉතින් ඒ නිසා සමා වෙන අනිත් කට්ටිය පුළුවන් උපරිම මම කෝල් සාංශ කරලා වල්පිටුමලේ දිනුෂක්ක කතා කළා. වල්පිටුමලේ උපාලිය අයලා දිනුෂක්කලයි ගෙවල් එක ළඟල තියෙන්නේ. සමහර වෙලාවට උපාලියයි කඩේට ආවයින් පස්සේ දෙන්නගේ මාතෘකාව වෙන්නේ මමලු මංගෙන කතා කර කර ඉන්නවලු. අනේ ආදරේ කොලම් මලු දෙකටම. ඉතින් උපාලියයි වයි දම්මියක් වයි ගාවට අපේ මිහිරංග තුෂාන් ඔක්කොමලම ආදරෙන් එකතු කරගන්න උපාලියගේ ෆැමිලියකින්. ඒ වගේම තමයි දිනුෂාක කඩේ බිස්නස් සරු වෙන්න ඕනි, ජය වෙන්න ඕනි, උතු රන්න හරියන්න ඕනි. ආදරෙන් එකතු කරගන්න තැන්ක්යූ. ඉතින් හැමදාම වැඩ පාඩු කරගෙන බිස්නස් කරන අතරෙම මටත් කතා කරනවට හරිද? ඉතින් මාව ආදරෙන් අහන හැමෝටම මම කියනවා 29 වෙනිදා පොසොන් පොහොය එනවා නේද? ඒ වෙනුවෙන් 26 වෙනිද ඉඳන් 30 වෙනිද වෙනකම් අපි ඔන්න පටන් ගන්නවා නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය. මේ පාර සීතල බණ්ඩාර වෙලට තමයි අපි යන්නේ. ඉතින් ඒ නිසා මේ තහන නෙත් හිත ඇති ඔගල හැමෝටම දෙකම දෙකක් ආදරෙන් ආරාධනා කරනවා එන්න බණ්ඩාර වෙල යන්න. විශේෂයෙන් කියනෝනි මේ පාර බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය, බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය දායක සභාව, ස්වාමින් වහන්සේලා, ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මේ සියලු දෙනා එක ආසු කරගෙන සියලු දෙනාගේ අදහස් වලට ගරු කරන ගමන් තමයි අපි නේත්‍රාලෝක ධර්ම විජයම් පොසොන් උදානය සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන් කියනෝනි ටවුන් එකේම තියෙන පන්සල කිව්වහම හැමෝම දන්නවා, සහ හැමෝටම යන්න එන්න ලේසිම තැන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගනිමින් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ පැවැත්වෙන්නේ. මීට සමගම ඉව නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ තියෙනවා හුතුම් බකුල සෑය වැඩම වාසය කරන සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේ වඳින්න පුදන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ශ්වේත පූජා පොහෝදා වැඩසටහන පැවැත්වෙනවා. බැතිගේ සරණිය, පොසොන් තොරණ, දන්සල් පහන් කෝඩු මේ සියල්ල දකින්න ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් දෙල්කාරෙන්ම මුනිදු පුදන්න හැමෝටම ආරාධනා කරනවා බණ්ඩාරවිල නේත්‍රාලෝක පොසොන් උදානයට එකතු වෙන්න. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් නිත FM එක සංවිධානය කරන තේපැන් දන්සල 28-29 කියන දවස් දෙක පුරාවටම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පවත්වන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් වෙහෙසක් මහන්සියක් දැනෙන්නේ නැතුව හිතේ හැටියට වැඳ පුදා ගන්න ඉන්න කියලා තමයි ආරාධනා කරන්නේ. මං හිතන්නේ අපිට මේ පැයේ අහන්න පුළුවන් වෙන අන්තිම සිංදු ඒක අහන්න තමයි යන්න හදන්නේ. ඒ නිසා යන්න කලින් මේ සිංදු අහන්න කලින් මම ඕගලන්ට මතක් කරන්න ඕනි KD රයිස් ගැන. දැන් ජපානයේ තියෙන ටොයෝටා, ඉන්දියාවට ටාටා, ජර්මනියට බෙන්ස්, ඔහොම මේ ලොකි රටවල් මතක් කරාම ඒ රටවල් වල බ්‍රෑන්ඩ් එකක් ඇච්ච ඒ රටේ කියපු ගමන් මතක් වෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා අපිටනේ. හැබැයි අපිට එහෙම බ්‍රෑන්ඩ්ස් හැදුන්නේ ඇයිද කියන්න දන්නේ. අපි හැමදාම එකම විදිහට හිතුවා අනේ මන්ද නේද මේකට කාටවත් වැරද්දක් කියලා ඉන්න බෑ. අපි හැමෝගෙම තින්කින් එක අපි හිතන පතන විදිහත් මේකට බලපාන්න ඇති. ඉතින් කොහොම හරි අපේ දරු පැටවුන්ට හරි නේද තවමත් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා තව පරම්පරා ගානකට කියන්න ඉඩ තියන්නේ නැතුව අපිට දැන් කාලය ඇවිල්ලා අපි හිතන පතන විදිහ වෙනස් කරන්න, අපේ දේ අගය කරන්න, සහ අපේ සල්ලි අපේ රටේ මිතුරු කරන්න. ඉතින් ඒ නිසා තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා මහතයෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් ඉන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ හැදෙන්නේ KD රයිස් නමින්. KD රයිස් ඉලෙක්ට්‍රික් බයික්, KD රයිස් පෙට්‍රල් බයික්, KD රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන එකම සහ ප්‍රථම ආයතනය තමයි KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල යනවා ලක්ෂික ඩිස්කවුන්ට් එකක් ඒ KD රයිස් ලීඩර් 15 පෙට්‍රල් බයික් එකට. මේක ගන්න ගොඩක් දෙනෙක් කැමති වෙන හේතුවක් තියෙනවා, ලොකුම හේතුවක්. මොකද දන්නවද 15cc අධිබලිත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තියෙනවා. පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ කාරණා නිසා පෙට්‍රල් සූඳට පවා මේ බයික් එකට දුවන්න පුළුවන්. පෙට්‍රල් ක්‍රයිසිස් එකක් නේ තියෙන්නේ නේද? රුපියල් 1000ක් දුන්නහම යාන්තම් ලීටර් 2යි. ඉතින් ඒ වගේ කාලෙක අපිට ගැලපෙන බයික් එක තමයි KD Rice Lead 125 කියලා කියන්නේ. 796500 බයික් එක ලක්ෂක මිලාඩුවක් එක යනවා කිව්වහම ඔගලන්ට ලැබෙනවා 6,96,500. ඒ වගේම තමයි ඔය ලීස් එකක් දාලා බයික් එකක් ගන්නවනะ. ඔයා දන්නවා දැන් විස්තර හොයලා බලවනම් ඩවුන් පේමන්ට් එහෙම කොහොම වැඩි වෙලා තියෙන්නේ ලීස් කරලා බයික් එකක් ගන්නකොට නේද? ඉතින් ඒ නිසා ඒ වැඩි වෙච්ච ලීසින් බර සහැල්ලු කරගන්න KD Rice Motor Company Private Limited දෙනවා ඔයාට හිතා ගන්න බැරි සුවිශේෂී සහන වාසි ගොඩක්. ඉතින් ඒ නිසා මේ ඔක්කොම වාසි ටිකත් එක්ක දිවයින ප්‍රමාල විචාලයක් ඉන්න සේවා නියෝජිතයනි නමතුරු කොටස් ඕන තරම් තේන KD Rice Motor Company Private Limited එකෙන් තොග අවසන් වෙන්න කලින් ඔයාගේ බයික් එකත් වෙන් කරගන්න. මෙන්න කතා කරන නම්බර එක 077 406 43 97 077 406 43 97 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේ කටියව දාගමු. හයි අක්කා, මම බලංගොඩ දිල්හානේ. අපිට සිංදුවක් දෙන්න. දුව හෂි එක පුතා පවන් ඉනෝලු හස්බන්ඩ් රුක්මනුත් එකතු කරගන්න කියලා කියන චූඩි පවුලට ජය වේවා. හයි මගේ වස්වේ, ගුඩ් ආෆ්ටර්නූන්. ඊයේ ඔයා මගේ මෙසේජ් නොකියම ගියානේ. හරි හරි, කමක් නෑ, අදවත් මට දෙන්න සිංදුවක්. Thank you වෙනද ඊයේ. ඊයේ කියවන්න බැරි වුණා ගොඩක් මෙසේජස්. එහෙම වුණා නම් මට සමාව වෙන්න. කොහොම වුණත් ආදරෙන් එකතු කරගන්නවා මෙන්න මේ කට්ටියව. ශම්මි තෙපලේ, දෙවලේ, ශශි, බාධි, දනික, රංජි, මාලියා කියන එක සුබේදක්. ඒ වගේම කළුතරින් තුසිත, කල්හරියක එවින්, කැනඩා වලින් චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා තින්නවලු. දැන් අපිට හැමදාම මෙන්න මේක නම් කියනවා. මෙන්න මේක කියන නිසාම මට මතකයි මං ඊයේත් මේ මෙසේජ් එක කියෙව්වා කියලා. දැන් අපිට උම්ම නෑනේ, ඉල්ලුවක් දැක්කේ නෑ වගේ ඉන්නවලු. ආදරේ අනේ කුමහරි, දෙකම දෙකක් ආදරේ නොගල කොම එකතු කරගන්න. ඊ ගාට බාෂි කොමද මාත හගෙන ඉන්නේ ගින්දර සිංදු ටික ලලිත අංකල් අනේ ආදරෙන් ඔමත් එකතු කරගන්න. ඇහලිය ගුඩ චමින්ද මෝටර්සගේ සෙට් එක මාත දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. චමින්ද මෝටර්සගේ බොස් චමින්ද ගාවට සනත් රසිඳු ඇතුළු කොල්ලෝ කොමලම ආදරෙන් දාගන්නෝ. හරියා

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
9: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
13: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
9: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: Prime Residences වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
19: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
1: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
0: DFM Algo Town.
8: ගින්දර හැන්දෑවා.
16: Brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: ආ පැටියෝ කොහොමද?
9: සින්දුවක් අහනවද?
15: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
9: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
6: අපි ලගේ ගින්දර හඳවහන දෙවෙනි පැය වේලාව හවස 2යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
1: බෑම් පෑ අලුත් වන අලුත් පෑ

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පතට රාජ්‍යයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද් සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ කමිටු වාරයේදී කොන්දේස කිහිපයකට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වුණේ. මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කෞශල්‍ය ආරියරත්න, නිශාන්ත ජයවිර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, හර්ෂන් රාජකරුණා යන මහත්මීන් සහභාගී වූ අතර මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක, නීතිඥ චිත්‍රාල් ප්‍රනන්දු සහ නිමල් පලිහේන යන මන්ත්‍රීවරුන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා. 2 අංක 14 දරන වැඩබදු පනත සංශෝධනය කිරීමේදී සැපයම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සැපයම් ලබන සේවා සඳහා බදු පැනවීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු ඇති බව සඳහන්. දේශීය සහ විදේශීය වශයෙන් ලියාපදිංචිවි මෙරට ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා සමාගම් දෙකක් සංසන්දනය කරමින් කාර්ක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ බදු සංශෝධනයෙන් පසුවද දේශීය සහ විදේශීය සමාගම් අතර යම් අසමානත්මතාවයක් පවතින බවයි. මිලගල් net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කැපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ගින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: වැඩියට ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: FM 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: වේලාව 2:23.
3: සුබ දවස.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
10: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
11: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
1: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
13: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
14: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669

0: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: දෙකයි 28යි විලව කඩවතටත් ඒ දවස්සෙම වැහලා රංජනී අම්මා හරි සංඛාවෙන් ඉඳලා යෙමට ගන්න බැරි වුණා කියලා මං ඉතින් ඔයාට ඔය කතා කරත් නැතත් දෙකම දෙක කාදරේ හදද දැන් ගිහිල්ල බයි චුට්ටක් කන්න හොඳයිද ඔහොම බඩගෙන ඉන්න මුණුබුරෝල මිනිබිරේල හිනා වෙනවා ඇති අනේ මේ අත්තම්ම දවස තිස්සේම ෆෝන් එක ඔබෝ ඔබෝ ඔබෝ ඔබෝ අර ගින්දරීට කෝල් ගන්න ට්‍රයි කරනවා අපිට තමයි බොරුවට බනින්න ෆෝන් බදාගෙන ඉන්නවා කියලා එයා තමයි ෆෝන් එක බදාගෙන ඉන්නේ කියලා හිනා වෙයි ළමයි අනේ ආදරෙන් එකතු කරගන්නවා මගේ රංජනී අම්මවා හරිද වාගේ අර ලකෝ ෆැමිලිකත් එක්ක නිරෝධ පබෝදට හන්සා නයනා රූපිකා රසුනාදේ ඉගාවට තා කවුද අප්පා ජයිනි මංජලා ප්‍රියන්ත සමරනායක හිමේෂ් සමන් අයිරංගිනි අම්මා ලේලි අයිරංගිනි රොහාන් පුතා මේ කට්ටියම දෙකෝ දෙකක් ආදරෙන් ඔබා ගන්න සින්දු ටික කොමහන් ඉගාවට මට කෝල් කළා කලුතර රොබර්ට් අංක වයිෆ් ලීලාවතිවත් එකතු කරගන්නලු සින්දුවක් අහන්න ඉතිරි ඔක්කොම ටිකම අහන්න ඔය දෙන්නව දාගන්න ඕ හරියා වේයන්ගොඩ සඳුනි කතා කළා එයා ලියුමක් ලියන ගමන් මට ලියන්න ලියන්න ලියන්න ඉක්මනට ඔක තැපැල් කරන්න හරම ඉගාවට බදුරලි අශෝක අක්කා ඔයාවත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න හරි ඊට පස්සේ වට්ස්ඇප් එකෙත් සෑහෙන කට්ටියක් ඉන්නවා ඒ අතරේ අපේ අර මේ නිරෝ ගමන් ටිකේ පැත්ත ඉන්නව නේද ඔන්න මට අලුතෙන් නමක් දාලා ආ බන්ටුලු වන්දෙන් බන්ටු එලාද හොඳයි බන්ටි කිව්වේ නැති එක හොඳයි අපේ ගෙදරට හා ගෙදර බල්ලගෙනමත් බන්ටි හැබැයි ගෙදර මිනිස්සු අදරේ වැඩි වුණාම බන්ටිට බන්ටු කියලා තමයි කතා කරන්නේ ඔබ පල්ලට දැම්ම නේද පැත්තා මන් තරහයි යනේ ඔත් එක්ක හයි වාෂි අපිටත් සින්දුවක් දෙන්න හස්බන්ඩ් මංජු ලොකු පුතා හිමරු දෙවෙනි පුතාගේ සඳු චූටියා ජිත්මා මේ කටිය මේකට කරගන්න කියන්නේ හිඟුර හිඟුරංගුඩ සඳරේෂාකා ආදරෙන් එකතු කරගන්නවා ජයම වෙන්න ඕනේ ඉතින් හරිය ඒ අතරම මම ඔයගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ලගෙන මතක් කරගෙන යන්න මොකෝ කියන්නේ ගේ හදමු ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඔය කිරීතරවන්න ඕනි ඔයගෙම ගෙදරක සමහර වෙලාවට අපි හදාගන්නවනේ ටාගට්ස් හදාගන්නවා ලයිෆ් ගෝල්ස් ඇචීව් කරන්න මම මෙන්න මේ කාලෙදි මේක කරනවා මේ කාලෙදි මේක කරනවා හැබැයි අපරාධ කියන්න බෑ මමත් ලියලා ඇඳලා තියාගෙන තියෙනවා අර දැන් ඔය විෂන් බෝඩ් කියලා ට්‍රෙන්ඩ් එකට කට්ටිය කරනවා නේද එව්වා විෂන් බෝඩ් කියලා එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබ්බේ නැති කාලේ මගේ ඇඳුම් තියෙන අල්මාරිය අරින හැම වෙලාවකම මට පේනවා මෙහෙම දොරේ මං අලවල තියාගත්ත මම මේ කාලේ මේක කරනවා මේ කාලේ මේක කරනවා එහෙම කියලා හැබැයි ඇත්තටම එහෙම විෂන් බෝඩ් එකක් ඇඳගෙන තියාගත්තාම ඒ ටාගට්ස් වලට යන්න නිතර නිතර ඔලුවට මතක් කරනවා ඔන්න බාෂි තව චුට්ට කාලයයි ඔයා මේ කාලේ මේක ඇචීව් කරන්න ඕනි එහෙම කියලා ඔලුවට ඒක මතක් කරනවා ඒක හොඳ වැඩක් හැබැයි විෂන් බෝඩ් නෙමෙයි ඔයා මුණ බෝඩ් එක ඇඳලා තියාගත්තත් අමුවාගේ නිවාස සිහිනේ හැබවක් කරගන්න බැරි වුණා නෑ මම්මි කියන නම්බේකට දැම්ම කෝල් එකක් ගන්න. ඔයාට මේ වෙනකොටත් ලංකාවේ කොහෙම හරි තැනක බිම් කොටසක් තේනවනම් ඉඩමක් තේනවනම් ඔයාගේ කියලා කියන්න. ආන් ඒකේ ඔයාගේ අතේ තියෙන ගාන්ටුවගේ බජට් එකේ හැටියට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගයක් හදාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා උදව් කරනවා. දැන් සල්ලි තේනවනම් දන්න බාසුන් එහෙම හත්ෙක්ට කියලා ඔය වැඩේ කරගන්න පුළුවන් නේද? හැබැයි මහත්තයෝ 150,000 එකපාර අපේ අතේ නැත්තම් මොකෝ කරන්නේ? බැංක් ලෝන් බැංකු වලින්නත් ලෝන් දෙනවා හැබැයි බර පොලියක් ගහනවනේ නේද එතකොට ඉතින් ඕවා ගෙවිලා ඉවර වෙද්දී හරි හැබැයි 7-5ක පොලියක් නැතුව 150,000 නම් ගේ වටිනාකම තියෙන ගානේ ඉගලන්ට දීලා ඉතිරි ටික ටික පොලියක් නැතුව ගෙවන්න පුළුවන්කම ලැබෙනවනะ ඒ චාන්ස් එක තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලයික විතරමයි අනේ හින්දා තමයි කියන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ලව කන්ටැක්ට් කරගන්න කියලා කැදල් නමින් ව්‍යාජාන්ත ආයතන උණු තරම් ලංකාවේ තියෙනවා හැබැයි ඌට අහු වෙන්නේ නැතුව මහරගම ඇලහින රෝඩිකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකටම විසිට් කරාම වැඩි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙනව හවස 2:37.
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
4: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0176 780 7000ට WhatsApp කරන්න.
5: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15%ක විශේෂ වට්ටමක් ලබා ගන්න. අදම ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගර්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු

0: බඩු සාරේනී රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
5: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

හවස දෙකයි විනාඩි 42යි වෙනව. ්‍රිකිල්ල ගස්කඩ අරුණය කතා කලා හරද එකාතකින් කනගමන් අනිතතින් ෆෝර්නිික ඔබෝපු මට ඩයර් කර කර හිටියලු හරව මට කතා කරල කියනෝ අනිමේ මට අත් දෙකින් වැඩ දෙකක් එක පාර කරන්න බෑ. එක්කොත් මම අතමාරු වෙලා ෆෝර්නිික කයිලෝ අනේ ඉතින් මේ නෝකඩු කතා සේරෝමටික හගෙන මම ඉන්න පැයි. ඉඳලම් මේ ගොල්ලන්ට මේ උන්දලට සිින්දු දෙන්න තෝන උම දෙන්න තෝන මල කෝලා දෙකා කාදරයේ දැන් ඔහේ ෆෝන් එක පැත්තකින් තියනෝ ඊට පස්සෙ කනෝ කාලිවර වෙලා තියෙන වැඩක් පලක් කරගන්නෝ. ආදරය අම්ම දෙකම දෙකක් කාදරෙන් එකතු කරගන්න අහරද ඉගාවට මාබිම කාන්ති අම්ම කතා කළා යෙනුක ඉමාලේ අපේ මාඩියුසල සංගීත් මල්ලේ සූරිය වැවදිය නරච්චාය කටියෝ මාදරෙන් එකතු කරගන්න කෙල කියෙනවා. මාබිම කාන්තියම සෙනසුරාදට පින්කමක් කරන්න ලෑස්ති වෙනවා එයාගේ ආදරණය සැමියවරුවෙන් ඒ වැඩ කටයුතු ඔක්කෝම ලස්සන්ටම කරගන්න ලැබෙන කියල මමත් ප්‍රාර්ථනා කරනවා හරම. ඉගාවට ගාලි සංජීවය කතා කරලා කියනවා අද කටුනායක චීෆයා ගාමන්ටගේ ප්‍රශිලක්කගේ බර්ධය කළෝ ඔන්න මන්නන්දන්නෑ කේකිල්ලුව කියන්න කියලකි වාරදෝ දැම්මගේ කටේ කටරි දෙන්න මෙව්වට විශ් කරලා මට කේක් නෑ ඒකෙ තෝල්ක වැඩේ කරන්න ඕනේ සංජීවයට කේකිල්ලල දෙන්න මෙව්වයිති මටම කියන හින්ද හොඳා. ප්‍රශිලක්කා Happy birthday to you. Happy birthday to you. Happy birthday appa. ඉතින් තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. ඒ වගේම චාන්දනී ජීව දෙන්නවා ආදරෙන් එකතු කරගන්නවා. ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටිකම අහන්න. ෆෙම් සෑගෙනත් මම කියනවා. ඕනම ගෑනු ළමයෙක්ට පීරියඩ්ස් කාලේ අපහසුතාවයේ මග අරගන්න හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්නෝනි. ඒ නිසා තමයි ෆෙම් සෑගෙන මම ඔයගලන්ට මතක් කරන්නේ. ඇඳගෙන ඉන්න උපරිම පහසුව දීලා ලීක් වෙන්නේ නැතුව ගෙවන ගන්ට උපරිම සාධාරණයක් කරනවා නම් ඒ ෆෙම් සෑයම තමයි. ඉතින් ඒ නිසා අපි හැමෝටම දරන්න පුළුවන් මුදලකට එන ෆෙම් සෑය අට ළඟම තැනින් අරගන්න. ස්ටෑන්ඩ් බයි තියාගන්න. අවශ්‍යම වෙලාවට අයෝ නෑන පංගිකාව විවරන්න නම ගව තියෙනවාද කියලා එහෙම එහෙම රටවටේ හොය හොය ඉන්න එක එච්චර හොඳ පුරුද්දක් හොඳ හැබිට් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා පුරුද්දට ළඟ තියාගන්න ෆිල්ම්ස් අයෝ. ඒ වගේම තමයි කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආඩම්බරෙන් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක යටතේ කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් බයික් එනෝ පෙට්‍රල් බයික් එනෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර් එනෝ කාර් එකක ෆීල් එක දෙනවා. ඉතින් මෙව ඔක්කොම ලංකාවෙම නිෂ්පාදනය කරන එකම සහ ප්‍රථම ආයතනය තමයි කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් නාඩම්බරෙන් කියන්න පුළුවන් මහතියෝ මෙව අපේ වුව කියලා. විශේෂයෙන් කියනෝනි දැන්වත් අපි අපේ සල්ලි වලින් වෙන වෙන රටවල් පෝෂණය කරන එක නවත්තමු. අපේ සල්ලි අපි අපේ රටේම ඉතුරු කරමු. මේක ඇවිල්ලා එක්ස්පෝර්ට් ක්වොලිටි බ්‍රෑන්ඩ් එක යුරෝප් කන්ට්‍රීස් ගොඩකට දැනටම එක්ස්පෝර්ට් කරනවා. ඉතින් ඒ නිසා හිතේ බයක් නැතුව අට අරගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා පෙට්‍රල් බයික් එකට. ලීඩර් 125 පෙට්‍රල් බයික් එකට 796500ක් වෙන බයික් එක 6,96,500කට ඔයගලන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක අරගන්න. 125 cc අධිබලිත එන්ජින් එකක් එක්ක පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරාම පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ. මෙව ඇවිල්ලා අපේ ලංකාවේ කොල්ලොන්ගේ තාක්ෂණයේ හරිය. එහිඳ ඔයා විශ්වාසෙන් තොගවසන් වෙන්න කලින් ඔගේ බයික් එක වෙන් කරගන්න මෙන්න කතා කරන්න. 0.77 406 43 97 0.77 406 43 97 වැඩි විස්තර දැනගන්න පුළුවන්.

දෙකයි විනාඩි 49යි වෙලාව. අපි යන්න හදන්නේ විපෑන්තිම සින්දුවහන්. කුටුම කලින් මම උගලන්ට NSB බැංකුව NSB Digital Drive අරගෙන ඉන දැනගෙන කියලා ඉන්න අදයි හෙටයි දවස් දෙකේ කඩවත NSB බැංකුව ශාඛාවසල තමයි ගල ඉන්නේ. දැන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ පියවර තියලා තියන්නේ අපේ ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකු කරණේට, ඒ වගේම මූල්‍ය අතුගලත් කරණේට මේ දේවල් වලට සක්‍රියව දායක කරගන්න අරමුණේ. අනිත් එක තමයි ගොඩක් කලාවට අපිට ඇප් එකක් යූස් කරන්න දැනුම නැති වෙන්න පුළුවන්, ඒකට බය තියෙන්න පුළුවන්, ඒ වගේ විවිධ හේතු හින්දා අපි කොහොම හරි ඩිජිටල් බැංකින් වලට අකමැති ඉන්නේ නේද? අනේ සාම්ප්‍රදායික ආකල්ප වලින් එහාට ගිහිල්ලා ලයිෆ් එක ඊසි කරගන්න විදිහ, ලෙවල් අප් කරගන්න විදිහ NSB ඩිජිටල් ඩ්‍රයිව් එක කියලා දෙන්න තමයි මේ විදිහට ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා හෙට ඔන්න කඩවත NSB බැංකු ශාඛාවසලට ආවතින් ඔය කොහොම විස්තර ටික පැහැදිලිව හරිම ලේසියෙන් මේ දේවල් කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දේවත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම පොසොන් පොහොයට ඔන්න 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ටවුන් එකේම තියෙන පන්සල බණ්ඩාරවිල ටවුන් එකේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට නෙත් FM පිරිවරේනෝ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය අරගෙන විශේෂයෙන් කියන්න ඕනේ මේ වැඩේ අපි තනියෙන මේ කරන්නේ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා. ඒ වගේම තමයි දායක සභාව මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ශ්වේත පූජා වැඩසටහනට අමතරව නේත්‍රාභි වන්දන ධාතු නමස්කාරය, ඒ වගේම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ සහ පාසල් දුව දරුවන්ගේ දහම් පාසල් දුව දරුවන්ගේ සහභාගීත්වයෙන් 26, 27, 28 දවස්වල බැතිගේ සරණිය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන. ඉතින් මෙහෙම කිව්වොත් බණ්ඩාරවිලේ සියලුම දෙනාගේ එකතුවෙන් තමයි අපි මේ ලස්සන වැඩේ සංවිධාන කරන්නේ. ඊට අමතරව පොසොන් තොරණ දන්සල් පහන් කුරුමේ සියල්ල නිතින් දැකගන්න, හිතින් විඳගන්න, හිත පුරා පොසොන් පොහොය වෙනුවෙන් ආමිසෙන් ප්‍රතිපතෙන් මුනිදු පුදන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා බණ්ඩාරවිලට එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. මේ පාර පොසොන් එකට අපි හැමෝම බණ්ඩාරවිල යමු. ඒ වගේම තමයි කියන්නේ ලංකාවේ දවන්ත සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් නෙත් FM එක සංවිධානය කරන තේපැන් දන්සල ජූනි මාසේ 28-29 කියන දවස් දෙක පුරාම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙනවා. ඇඟේ පතේ විඩාව නිවා ගන්න තවට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු පුණ්‍ය කටයුතු එක එකතු වෙන්න ආරාධනා කරනවා එන්න බණ්ඩාරවිලට. ඕකේ, එහෙමනම් අපි යමු මේ පැයේ අන්තිම සින්දුව අතහන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව හවස 2:56 යි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: එන්න පියල් 40ක දිනුම් අවස්ථා.

0: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතු වාහන ණය හෝ ලීසින්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112131313. කොන්දේසි අදාළ වේ.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන් කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක.
9: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: කින්දර හැන්දෑවා
11: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: වැඩියෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
13: ආ පැටියෝ කොහොමද?
14: සින්දුවක් අහනවද?
15: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
14: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
16: දැන් වෙලව හවස 3:00.

0: දිවම අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 46 97ට කතා කරන්න
6: FM 95

මෙන මේ කටව අපි උභාගමු මේ පැය පළවෙනි සිංදු අහන්න. සුබ දාමනක්. ගොඩ දවසකින් මේ මෙසේජක දාන්නේ සිංදු ගොඩාක් ඕනි අදා තහන්න. ඔව්, වෙන ඕන දෙයක් වෙච්චාවි සිංදු අහමලෝ. අහමෝ එච්.එන්.වී. ෆැෂන් එකේ ශාන්ති අකා ආශිර උත්තු රම්ම හරියන්න ඕනිලු. අනේ ඔහෙලාටත් උත්තු රම්ම හරියන් ඩෝඩි මහන්තයෝ.

0: Renacci.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
2: දැන් වෙලාව හවස 3 විනාඩි 18යි.
4: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩිහිටි ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න.
5: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: SLT Mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber

0: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඕකේ සිසිල් කුමාර්, කැකිලිස් කන්ද කරන් දෙන්නේ. ඇදපිට මෙච්චර කරන් පස්සේ කාට් එකද මෙච්චරවක්. ඊට පස්සේ පරීක්ෂණ පවත්වනකොට තමයි මේ ගැන කත්තේ ස්වය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයාගෙන. සෙවනක ගිහිල්ලා බලනකොට කිහිල්ල මහත්තයා නාඩේ පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පෑය හතරක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අපි දැන් හොඳටම හොඳයි.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777
2: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහ අත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්.
3: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
0: නව වැඩි දියුණු කළ දීවා ප්‍රේෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669
3: වෙලාව 3:21.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අවශ්‍ය තුනේ විනාඩි 22යි වෙලාව. ගින්දර හන්දාවේ සින්දුවක් ඕනි කියලා කෝල් කරන ඔයාව තමයි මතක් කරන්න යන්නේ. හරිද? බෝධිමලුවේ ප්‍රියන්ත අය කතා කළා. එහෙටනම් හොන්නටෝම වැසුණු. දෙමින්නතෝ ඉන්න සැහෙන වෛරස් තියෙනවා, ඩෙංගු තියෙනවා. පරිස්සමට ඉන්න හරිද? දිලානි, පියුමි, සඳලතා, චමින්ද, අදීෂා, ඉගාවට ඔසිත, චන්දිමාල්, කිෂාන්, මිතුෂි කැටියම ආදරෙන් එකතු කරගමු. ඊට පස්සේ වල්පිටිමලි උපාලි අයියත් කතා කරා. දිනේත් නෙමෙයි, හොමින් හොමින් ධම්මි තුෂාන් මිහිරංග කට්ටියත් එක්ක ආදරෙන් නෙගතු කරගන්න. ඉගාවට හෙලපන් දිනේ ජයපාලය, පොළොන්නරුවේ රමණී අක්ක, ඊයේත් කෝල් එකක් ගන්න ට්‍රයි කළා. බැරි වුණාලෝ. හැබැයි අපේ කෙල්ල සැලෙන්න ඊයට හරි ගන්න ඉතින් සැහෙන ට්‍රයි එකක් දෙනවා. අනේ ආදරෙන් එකතු කරගන්න. ගොඩම ගොඩම ගොඩම ගොඩක් ස්තුතියි මාව හගෙන ඉන්නවට. දෙකක් ආදරෙයි. හරි, අපි මේ සින්දු අහන්න යන හදන්නේ. ඔකෝටම කලින් මම උගලන්ට ෆෙම් සෑය ගැන කියලා ඉන්න. ගැල්ලමයි දන්නවා, සමහර කාලවලට අපි පොඩ්ඩක් ස්ට්‍රෙස් වුණාම, ඇඟ පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වුණාම නේද අපිට පීරියඩ්ස් ඉක්මන් වෙන්න පුළුවන්, චුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණා හදිසි වෙලාවක, හිතන්න ඇති වෙලාවක පීරියඩ්ස් හදන කියලා කියන්නේ ඇත්තට ඒක පුදුම ප්‍රශ්නයක් නේද? ඉස්කෝලේ ඉන්න ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකේදී වෙන්න පුළුවන්, ටවුන් එකට ගියපු වෙලාවකදී වෙන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ ස්ටෑන්ඩ් බයි කෝකට අතවාගේ හෑන්ඩ් බෑග් එකේ, එහෙම නැත්නම් ඔෆිස් එකේ ලොකර් එකේ, ස්කූල් ගෙනියන බෑග් එකේ, කොහෙ වුණා පෑඩ් පැකට් එකක් දාලා තියාගන්න, එක පෑඩ් එකක් හරි තියාගන්න. මොකද ඒක හරිම වටිනවා. ඔයාට ප්‍රයෝජනයක් වෙයි, එහෙම නැත්නම් හදිස්සියක් වෙලාවක තවත් කාන්තාවකට ප්‍රයෝජනයක් වෙයි. හරිද? ඉතින් ඒ නිසා පෑඩ්ස් ළඟ තියාගන්න හොඳ පුරුද්ද. ඔයාත් පුරුද්දක් විදිහට කරන්න. ඒ වගේම කියනවා හැම පෑඩ් එකක් තෝරනකොට අනිවාර්යෙන්ම බලන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. අංක එකට බලන්න ඕනේ ලීක් වෙන්නේ නැද්ද කියලා නේද? නැත්නම් සමාජය ඉස්සරහ අපි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම බලන්න ඕනේ ඇඳගෙන ඉන්න පහසුද කියලා. ඒ වගේම බලන්න ඕනේ ගෙවන ගන්න සාධාරණද කියලා. ඔය ඔක්කොම කාරණාගෙන සැලකිලිමත් වෙලා පෑඩ් එකක් තෝරනවා නම් ෆෙම්ස් ඇයම ගන්න.

හවසට නයි විනාඩි 27 යි වෙලා අපි ලැගගින්ද හඳවාද දවසට අහන අන්තිම පැය භාගෙට තමයි මේ කිට්ටුවට ඉන්නේ. අතර කටිය ගොඩාක් හිඳුව එකතු කරගන්න භාෂි මැණික වෙනද වගේ අදත් සද්දිට ගින්දර හැඳෑව හගෙනම වැඩ. ලස්සන සිංදුවකට එකතු කරගන්න කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතන සෙට් එක. මනෝජ් දිමුතු නවීන් අමල් පැතුම් සඳක. සඳක නෙවෙයි පසිඳු කෞසල විහංග අඹිල නදුන් බුද්ධික. නදුන්ගේ උම්මා දෙක. කොහොමද කියෝ මම චාරු අපි වැඩ කරන ගමන් ආවහගෙන ඉන්නේ මාතලේ දුඹ වෙලින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන උම්ම එකකුත් අපිට ඕනිලු ඔන රණ්ඩුරුකට බෙදා ගන්න ඕනි. හයි ගින්දරි අපිටත් සින්දු ටිකක් ඕනි අටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක අපේ බුසුබුසු කොල්ලත් එකතු කරගන්න කියලා කියන බුසුබුසු හායනේ ආදරෙන් ආවත් එකතු කරගන්නවා. වැඩ කරන ගම මාතාව අහගෙන ඉන්නේ මාවත් සින්දුවකට එකතු කරගන්න දරණීගල ශාන්ත ඔක්කොම උම්ම ඉල්ලන හිඳ මන්නම් ඉල්ලුවේ නෑලෝ නොඉල්ල කියන්නේ දෙන්න කියලානේ කෝලං අනේ උම්මා ඊගාට පොසොන් එකට උම්ම දන්සලක් දෙමුද පළවෙනි එක මට ඕනිලෝ අනේ සජිතයෝ ආදරයනේ ඔහෙව ආදරෙන් එකතු කරගන්න ඕහරද උම්ම දෙන්න නම් පොසොන් එනකන් ඉන්න ඕන නෑ මෙන්න දියතලාවේ නලින් සුජීව නොසලන්න කඳුලක් දැසින් සින්දුව දෙන්න කියලා කියනවා ඉන්න බලන්න දෙන්න අහරද අසුරු සැනින් ජන මන කරවන මෙල්ල රටටම වාසනාවකි මේ සුන්දර කෙල්ල හැමෝටම උම්ම දුන්නට ඔයාට දෙන්න කවුරුත් නැහනේ එහින්දා මේක මගෙන් උම්මා බණ්ඩාරවෙල බෝවින්න ගිය අයියා අනේ ජයෝ අනේ මන් දෙකක් ආදරේ යනේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපලගේ ගින්දර හඳා වහන වෙලාව 3:32.
3: බ්ලැක් කරී එක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් ගන්න.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: විෂන්කයා කලුතර ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය. දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන්කයා කලුතර ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම, ඇස් කණ්ණාඩි සඳහා සූෂි ශිබීමනා. නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර. අමතන 076-591-2365.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited.
7: වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශන

0: ධර්ම රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
3: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතාහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
0: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
5: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
6: Brought to you by
7: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
8: Oyat try karanna Ganna Vijaya Appapiti
2: Prime Residences Vethi Noba Vithata Gena Ena Kolaba Navayehi Idivana The Prime Colombo Adama Katha Karanna 0716 777 333
9: Sadaharita Vivasayika Sineeta Addalak Sadakalika Ayojanayak
2: Damro Vethin Onema Tanakata Galapena Aakarshaniya Nimavin Saha Iyala Pramithiyen Yut Plastic Putu Madili Rasak
10: Net FM Algo Town
11: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: Hit FM. FM Anupahen. Anu Hatarai Dashamaten. Kindara Handava Vidbashi.
1: හවස තුනයි විනාඩි 45 වෙනවා. අපි ලගේ ගින්දර හැන්දෑව හගෙන ඉන්න අන්තිම විනාඩි චුට්ටි තමයි මේ යන්නේ. මොකද කියන්නේ බයික් එකක් අරගෙන බයික් එකක් ගමු. හොඳට පෙට්‍රල් කරනවා. පෙට්‍රල් බයික් එකක්ම ගමු. එතකොට මහතේ පෙට්‍රල් සුවඳට පවා දුවන හින්දා පොඩි තෙල් ප්‍රමාණිකින් ලොකක් දොරක් දුවත හැකි. අන්න එහෙම ගනව නම් KD Rice bike එකක්ම අරගන්න මේ දවස්වල ලක්ෂයක discount එකකුත් යනවා bike එකට 796500ක් වෙන bike එක ඔයගලන්ට higher ලක්ෂ 96500කට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා lease එකක් දාලා bike එක ගන්නවා නම් given a down payment එක ඔක්කොම වැඩි වෙලා තියෙන නිසා ඔයාට ඒ වැඩි වෙච්ච leasing බර සහල්ලු කරගන්න KD Rice Motor Company Private Limited එකෙන් දෙනවා. හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩාක්. ඔය ඔක්කොමත් එක්කම මතක තියාගන්න හොඳ ටෝම තෙල් කරන සීටසියක් ලංකාවේ මහදන මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් නියම බයික් එකක් තමයි ගන්න ලැබෙන්නේ. බයස් ස්පෙයා පාර්ට්ස් තියෙනවද කියලාද? ලංකාව පුරාම තියෙනවා. අලි විජාලය කිනව සේවා නියෝජිතයිනිනෝ කතා කරන්න වැඩි විස්තර දැනගන්න තොග අවසන් වෙන කලින් 077 406 43 97 නුගලන්ට KD Rice Motor Company Private Limited එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි NSB Digital Drive. අදයි හෙටයි දවස් දෙකේ NSB කඩවත ශාඛා වසල තමයි පැවැත්වෙන්නේ. අපේ රටේ මිනිස්සු අපේ රටේ ජනතාව ඩිජිටල් බැංකුකරණයට හුරු කරවන්න තමයි NSB Digital Drive ගමින් ගමට නගරේ නගරයට අරගෙන එන්නේ. විශේෂයෙන් කියන්න ඕනි අපිට පුරුදු වෙලා තියෙන බැංකුවට ගිහිල්ලා පොලිමේ ඉඳලා නේද සෑහෙන වෙලාවක් අකමැත්තෙන් උනත් නාස්ති කරගෙන බැංකු කටයුතු කරගෙන. හැබැයි දැන් හරිම ලේසි. වාගේ අතේ තියෙන ඩිවයිස් එක පාවිච්චි කරලා ඇප් එකක් හරහා ඩිජිටල් දේවල් කරගන්න එක. ඉතින් විශේෂයෙන් කියන්න ඕනි කැෂ්ලස් පේමන්ට් ගැන ගොඩාක් වෙලාවට අපි හරි බයයි. ආරක්ෂාව කොහොමද දන්නේ මේක කරගන්නේ කොහොමද කියලා දන්නේ. ඉතින් ඒ සාක්ෂරතාවය ඩිජිටල් සාක්ෂරතාවය අපි හැමෝටම එක වගේ නැති නිසා තමයි ඒ ගැන කියලා දෙන්න NSB බැංකු ඔයාගේ ළඟට එන්නේ. ඉතින් ඒ නිසා උණු මුණ ගැහෙන මතක කළා ඒ විස්තර කොහොමද කියම දැනගන්න ලයිෆ් එක අහල් ලොකුවට නේද. අරහෙම මෙහෙම පටලව ගන්න නැතුව හරි ලේසියෙන් කරගෙන යන්න. ඒ වගේම තමයි ෆෙම්ස් අය ගැන ඔයගලන්ට මතක් කරන්න ඕනේ. ගෙවන ගන්ට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක් හොයනවා නම් ෆෙම්ස් ඇය ඇරෙන්න වෙන මොකද්ද මහතේ? SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙන. ඒ වගේම තමයි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු ඕනම තැනකින් ගන්න තේන අපේ පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. නම කියලා නම බලලම අරගන්න. මිලාන් මාලක අයියා හැමදාම WhatsApp එකට messages එවනවා විතරයිනේ. උනාද කෝල් කළා. හරිම සන්තෝසයි කතා කළාට. ඔයාවත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නෝ කරණ කියන වැඩි කටයුතු කොම සාර්ථක වේවා. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවසතරයි විනාඩි 46යි වෙලාව. අපි ලගේ ගින්දර හැඳෑවේ අන්තිම සින්දුවටත් ඇවිල්ලා. අද කොහොමරි ට්‍රයි එකක් දෙන්න ඕනි. වට්ස්ඇප් එකේ ඉන්න කටිය කොම්ලාම මතක් කරන්න. ඒ අතරේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ ගැනත් කියනවා. මේ පාර පොසොන් එකට බණ්ඩාරවෙල පැත්තියන් 26 වෙනි දිනන් 30 වෙනිදා වෙනකම් ටවුන් එකේම තියෙන කවුරුත් දන්න පන්සල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගැනීමෙන් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය අපි පවත්වන්නේ මේ පාර. ඉතින් නේත්‍රා අභිවන්දනා ධාතු නමස්කාරයේ ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් බැතිකේ සරණිය පොසොන් තොරණ දන්සල් පහන් කෝරු මේ සියල්ල දකින්න විඳින්න ඔබට අවස්ථාව තියෙනවා නේත්‍රාලෝක පොසොන් උදානයට ආවෝතින්. ඉතින් ලංකාව දෙවන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයත් අපිත් එකතු වෙලා ඉන්නවා. 28-29 කියන දවස්වල තේ පැන් දන්සලත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා වුන් සංවිධාන කරනවා. මේ සියල්ල බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමිය කේන්ද්‍ර කර ගැනීමෙන් තමයි සංවිධාන වෙන්නේ. ඉතින් මේ පාර පොසොන් එකට අපි බණ්ඩාරවිල යමු. හද හරි අපි දැන් යමු වට්ස්ඇප් එකට. මෙන්න මේ කටියව දාගන්න ඕනේ. මකුලලුවේ රංජිතයි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. හරි භාෂී කොහමද ඔන්න අදත් ඔයාව අහගෙන ඉන්නවා. මම සංකමල්ලි ලස්සන සිංදුවකට ඉෂාන් මල්ලිවයි මම එකතු කරගන්න උම්මා එක කෝණි හාද මේ කට්ටිය කැටපුල කන්දෙන් තමයි මෙසේජ් එක එවන්නේ. ඔන්න දෙන රණ්ඩු කරන්න ඔට්ටු නෑ. හරි ඊගවට නුවර අම්පිටි ආර්ය ටේලර්ස් ඔබතිලක අයියා ආදිත්‍යත් එක්කම එකතු කරගන්න. හයි භාෂී ගැම්මට දෙහි අත කැඩියෙන් අපි අවහගෙන ඉන්නේ. රම්බන්ඩි බන්දුල සචිනි මල්කාන්ති රත්නසිරි කටිය එකතු කරගන්න. රම්බන්ඩි අයියටයි සචිනිටයි මල්කාන්ති අක්කටයි උම්ම එක කෝණේලෝ. ඊට පස්සේ මගේ සුදු මැණිකේ අනේ සයිප්‍රසුල සුජීව අක්කා ආදරෙන් ආවයි ආගේ ෆැමිලිකේ කොමයි එකතු කරගෙන පරිස්සමට ඉන්නවා. හයි භාෂි මැණිකේ අදත් අපි ඔයාව අහගෙන ඉන්නවා. මට නම් පුදුම දුකයි ඔයා මගේ නම දැක්කහම මෙසේජ් එක මග අරිනවා. ඕව කියන්න පානේ මං ඉතල කරන්නේ. ඉබ්බාගමේ නුවන් 9X එකේ නුවන් අයියා මහින්ද නාමල් මාධව රසික දුයනලි පුතායි කේෂ ඉගාවට මඩහපල මිනි පෙටි සපුවේ කොල්ලු ටික කොමයි නැෂනල් වති ගවර්මන්ට් එකේ නෙතහන ඔක්කොමලා එකතු කරගන්න කියලා කියනවා. මැණිකේ දෙකක් ආදරේ උතරන්න හරියන්න ඕනි උම්ම දෙකක් දෙන්න කියලා කියනවා. සුදු බෝල කචකච වාෂියෝ මේ පිස්සු අහන්න නැතුව බෑප අපිට පිස්සු වගේලෝ. මල්ලෝ පිටේ සුනිත් ග්‍රොසරිකේ මගේ නයන අක්කා අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාලෙ ගෙදර හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා කියන අනේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. වාෂියෝ හයි හයි අදත් අහගෙන ඉන්න වැලිමඩ එරංග නංගේ හබි එරංග නංගේ හබි සමා මේගාවට නෙතෝ නෙලිෂෝ මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. පියවරුන්ගේ දිනේ දවසේ ඔයාගේ තාත්තාවත් අපිට මතක් වුණාලෝ. ආදරයනේ මම තාත්තා ගැන කියනේ වහන්නේ හැමදාම හරිම ආසයිලෝ. හරි ආදරයක් ආදරෙන් එකතු කරගන්නවා. ගින්දර භාෂි මැණික අපිටත් සින්දු ගොඩාක් දෙන්නවා. ලොකුදුව සංචලා පොඩි පොඩ්ඩා නිම්නා ලක්මල් හස්බන්ඩ් වයි එවගම එයා වැඩ කරන රද්දොළුගම ඇනෝ ඩිකෝ එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා කියන දෙකම දෙකක් ආදරෙයිල කටුනායක සුනීත් රක්ක තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. ඊගාවට හයි භාෂකා පොයිට ඔයාලා එනවද බණ්ඩාරවෙල කියලා අහනවා. ඇතුලේ වැඩ නොදැම්මෝ අනිවාර්යෙන් බණ්ඩාරවෙල එනවා. හරිද ආ අශෝක ස්ටෝසිගේ අශෝක අයවා අදරින් එකතු කරගන්නවා. හරි අක්ක, මම අද පළවෙනි පාරවට මෙසේජ් එකක් දැම්මේ මම බණ්ඩාරවිල නිෂා අවුෂ් එන්නෝනි. එහෙනම් බණ්ඩාරවිල ටවුනිකි පන්සලට හරිද? ඊට පස්සේ සුබදහවලක් භාෂෝ අලවා හගෙන ඉන්නේ මමම හදපු සබ් එකකින්. ආව් ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම්පහ උතුරන්න හරියන්න ඕනේ ඉතින් හරිද? ඊට පස්සේ මෙන්න මේ කට්ටියවත් දාගන්න ඕනේ සින්දු ටික අහන්න. ආශියකියෝ මවයි අක්කවයි එකතු කරගන්නේ කියලා සීදුවේ ෂෙසී කියනවා. ෂෙසී පැටියෝ ආව තාදරෙන් එකතු කරගන්න. පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන මගේ සමන් අයියයි අජිත් අයියයි අතුළු ඔක්කොම තාදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගින්දර හැන්දෑවේ නම වෙනස් කරන්න වෙනෝ හොඳේ මොර සූරණ වැසි වහින්නලෝ සීතල හැන්දෑව කරමුද එහෙනම්? දිග උම්ම එකක් දෙන්නලෝ. සදෝ කුමාර මිස් දුල්මී ගාවට දිනිදෝ ගායන් එක අපේ ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා කඩවත ලක්මාලියක්ක කියනෝ. අනුෂක කෑ ගල්ලෙන් හයි ආදරේ අනේ. භාෂි මැණිකේ ඔන්න ඉතින් උම්ම එකක් දීලා හුවක් තියලා දෙකම දෙකක් ආදරේ කරලා කට්ටියට ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරා නේද පන කියලා අහනවා. අනේ අනේ ආදරේ අනේ, එයත් එනවලු මාව බලන්න. එන්න එන්න එන්න එන්න. මට දුර නෑ හුවයි බල්ටි දෙකයි හෝකන්දර ඉඳන්. ඉතින් එන්න රුක්මනී අම්මා ආදරෙන් ඕවයි දයාසේන අංකල්වයි එකතු කරගන්න. මොකුත් ඕනේ නැහැ ඔයා එන්න. හරිද, මොනවද ඕනි කියලා අහලා තිනවා. අපිවත් එකතු කරගන්න සිදු ටිකක් අහන්න. ගොඩකවල රෝයල් සලූන් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා කියන පියදාස රත්නායක මේ කටියවත් එකතු කරගන්නලු. ඕකේ, හයි මැනිකේ, අපිත් ඉන්නවා කියලා මෙසේජ් එකක් එවනවා. යටියන්තට මහවිල සුදර්ශනී අකා ෆැමිලිකේ ඔක්කොමත් එක්ක එකතු කරගන්නම් හරිද? මාවත් එකතු කරගන්න සින්දු සෙට් එකට ආදරෙයි කියලා කියනවා. මෙසේජ් එක එවන්නේ මං හිතන්නේ දිල්හනි චන්ද්‍රලේඛක වෙන්න ඕනේ. හයි භාෂි, මම උපාධ්‍ය මල්ලි ඔකීත් සින්දු ගොඩකට එකතු කරගන්න කියලා බලංගඩි මෙසේජ් එකක් එවලා තියෙනවා. මටත් ලස්සන සින්දු ටිකක් දෙන්න හස්බන්ඩ්වයි පැටව් දෙන්නයි. ගම්පලු කුමාරියක්කගේ මෙසේජ් එක එකතු කරගන්න ආදරේ. හයි බදොල්ල කැටවල සමන්ත සලූනිකේ සමන්ත මල්ලිකේෂා හිරුතරු ස්ටෝසිකේ අම්මයි නෝ වයිෆ් නිසංසලා දුවල දෙන්න තරුන් දෙරන්දි කටියම එකතු කරගන්න කියලා කෙනෝ තුරන්න හරියන්නෝ නීතින් හරිද? කටාන කුංගස්සන්දිය රෝෂ් ටේලසිකේ ප්‍රසන්න ධම්මික ෂවෝන් තාරුක බෙවෝ නරෝෂ් කටියමත් එකතු කරගන්න. ඒ ගාවට චමින්ද එන්නේ සාරේ ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන යාළුවෝ සෙට් එකම ඉන්නවා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නවා. දෙකම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. හයි භාෂි, ලස්සන සින්දු ටිකට යටියන්තුට ජය විදාගම තෙනුග මනදීෂත තමිල අයත් තිසඟ කටිය මේකතු කරගන්න කියලා බුසු බුසු කියන්නේ. දැන් කොල්ල වෙනම මෙසේජ් එවනවා. අව් අව්. ඊට පස්සේ මොරොන්තුඩේ රොෂාන් ශාමා සෙනුක ෘෂික එක ලක්ෂ්මණ අයවත් එකතු කරගන්න. ගම්පහ රවිඳු ඔයවත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. ආදරේ, මටත් සින්දු ටිකක් දෙන්න උංග දවසකින් මෙසේජ් එකක් කිව්වේ කියලා ගයානි චතුරිකා අක්ක සූර්ය වැවෙන් කෙනෝ. ආදරේ ආදරේ ආදරේ ලෝ තැන්ක් යූ. බණ්ඩාරවිල තොගපොල ගාව DSD කොල්ල කැඳ කඩේ සද්දට ඕන් දාල තියනවලු නෙතෙෆෙම්. අවෝ උතු රන්න හරියන්ඩෝනි මහතයෝ. හිට පස්සේ ගිනි ගින්දර රෝස කැටේ සද්දෙයි මිනි කැකුළු කටේ නටමින් පා තබා වටේ සද්දෙට දෙයි හතර වටේ. අදත් මං ආවා ගින්දර හැන්දෑවට. ගින්දර හැන්දෑව හඬ ඔක්කොමයි ඔයාව එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා දේවතුරේ චන්දියක්ක කියනවා. ජය වේවා. අනේ තව තව ගොඩාක් කටේ ඉන්නවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොල්ල සෙට් එක උපුල් කුමාර නදීත් ඊගාවට වසන්ත ලස කටිය එකතු කරගන්න කියලාත් කියනවා. ජය වේවා. උතුරන්න හරියන්න ඕනේ ඉතින් ඈ. හරි, තව නම් ටිකක් ඉතිරි වුණා. මට සමාව වෙන්න, ඒ ටික කියාගන්න බැරි වෙනවා. මං හිතනවා උගල තරහ වෙන එකක් නැහැ කියලා. අපි හෙට දවල් එකට හම්බ වෙනවා. හරිද? ගිහින් එන්නම්.

0: තැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ේරියාවන අරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: ගාමන්ටිකෙන් පඩිය ගත්තකම මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
0: තාමත් සීට්ටුවට ගෙවනවද?
2: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
0: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
3: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙක් වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. TravelNet.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 011 2 863 363 076 16 36 72. පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය, ශ්වේත පූජා පෝදින වැඩසටහන, තේ පැන් දන්සැල, මහිලාමුක කතාවස්තුව සහිත තොරණ, නෙත් FM පොසුන් කලාපය නරඹන්න. සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය
0: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: වැඩිවන ලීසිං බර සහල්ලු කරන්න කේඩිරයි සපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩිරයි ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4997 කතා කරන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබසන්නේවක් හවස 4යි දැන්
2: හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම තරංග. 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට දාල විධිවිධාන සහ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් නගර අමාත්‍යවරියයි. රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයකින් යුතුව අක්‍රමිකතා ආමෝණ අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැකසීම මෙහි අරමුණයි. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අද අධ්‍යයනය යොමු කරමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තිරෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. මිලඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට.

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අම්මා

සුබ සන්ධ්‍යාවක්. හවස 4:11 වෙලාව අඟහරුවාද දවසේ වාගේ මගේ බෝරින්න දීවිණින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 4 ඉඳලා 6 වෙනකන් ආ වැඩිපුර මාදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන ටයිම් එක තමයි මේක. කතා කරලා මැසේජ් කරලා මේ පැත්තට එන්න තමයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ දැන් ඊයේ මම Facebook live එකක් එනවා එනවා කියලා කිව්වට එන්න බැරි වුණානේ. හැබැයි වුණාට අද හවස වරුවේ මම Facebook live එකක් අනිවාර්යෙන් එනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් එන්සයි ටිකක් කියන ගමන් අපි දෙන්නත් එක පැය දෙකක් ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. මෙසේජ් කරන්න පුළුවන් WhatsApp එකේ. ඔයා ආදරය කරන කට්ටිය ඉන්නවනම් මෙන්න මේ සින්දුවට එකතු කරගන්න අසා කියලා ඔයාලට ඇති තරම් මෙසේජ් කරන්න පුළුවන්. දැන් එතකොට ඊයේත් සැහෙන්න කට්ටිය මෙසේජ් කරලා තිබ්බා. සමහර කට්ටිය පොඩ්ඩක් කියන්න බැරි වුණා. ඉතින් ඔයාද මුලින්ම මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාව මුලින්ම මතක් කරන්න. හරිද? රයිට්. ඊට පස්සේ ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නය තමයි අසා දැන් මේ සිකුරාදාවේ රෑ 9ට මොකද වෙන්නේ? සුපුරුදු විදිහට net fm dj night face to face attack show එක තියෙනවා. එතකොට කළුතර දිස්ත්‍රික්කය සහ ඊට පස්සේ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි ඔන්න සුපිරි බුලට් දෙකක් අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. එන්සා වාට වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. හැම සිකුරාදම වගේ ඔයා මේ සිකුරාදත් ලෑස්ති වෙලා ඉන්න. වැඩේ බලන ගමන් කමෙන්ට් කරන ගමන් පැය 3ක් එක දිගට මාත් එක්ක ඉන්න. හරිද? රයිට්. එහෙනම් වැඩියෙන් සින්දු ටිකක් අහන්න තියෙන දවසක් අද. වා සෑහෙන මහන්සි වෙලා ඉන්නවත් ඇතිනේ නේද? වැඩ ඇරලා ගෙදර යන්න බලාගෙන ඉන්න ගමන් බස් එක යන එන ගමන් මා වහගෙන ඉන්නවනම් කෝල් කරලා මැසේජ් කරලා මේ පැත්තට වෙලා ඉන්න. හවස 4 ඉඳලා 6 වෙනකන් ආසම සින්දු ටිකක් අහන්න. 4 වටේ ළඟට ඉන්න ඕනේ. හරිද? දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: හවස 4 විනාඩි 20යි දැන්.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අම්මේ කියලා දුන්න කතාව සින්දරෙල්ලා ගොඩක් පොඩි ළමයෙක්ට.
1: නෑනි, එයා ලොකු ළමෙක්.
5: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
1: එයා හිටියේ යව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
5: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ඒරියාව ආරම්භල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011-2636-636.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: O level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 011-2559-669.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 011-2125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
12: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
13: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
14: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
15: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
6: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද?
16: අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: හවස 4:25 දැන්.
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 6

හවස හතරයි විනාඩි 29යි වෙලාව. අපි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් වාට අද පොඩ්ඩක් මම වැඩිපුර ලයිව් සින්දු ටිකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තමයි ඉන්නේ. මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඔය මේ දවස්වල විෂන් කෑ එක ගැන අපි නිතරම කතා කරනවානේ. මොකද සාමාන්‍යයෙන් ඔයාගේ අක්ෂි මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම්, රෝගී තත්ත්වයක් තියෙනවා නම්, ඊට පස්සේ ඔයාගේ කන්නැසීමේ මොන හරි ආබාධ තත්ත්වයක් තියෙනවා නම්, ඔයාට විශ්වාසයෙන් ගිහිල්ලා ඒ සියල්ල පරීක්ෂා හරි විදිහට කරගන්න පුළුවන් තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. ඒ විශ්වාසයත් එක තමයි හැමෝම තමන්ට අවශ්‍ය කරන පරීක්ෂණ කරගන්න විෂන් කෑයකට යන්නේ නේද? එතකොට දැන් ඔය සමහර වෙලාවට අතිශය කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාට ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න, ඊට පස්සේ ඔයාගේ කන් දෙක පරීක්ෂා කරගන්න, එහෙම ඔයාට වෙලාවක් නැති වෙන්න පුළුවන් නේද? ඉතින් එතකොට දන්නේම නැතුව ලෙඩ වුණාට පස්සේ අපි ඔය කරන කියන වැඩ ටිකවත් අපිට හරියට කරගන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. දැන් ඔය කළුතරවටේම ඉන්න කට්ටිය සෑහෙන කාර්යබහුල ජීවිත ගත කරන කට්ටියනේ නේද? හැබැයි වාට ඔන්න ජූනි මාසේ 28 වෙනිදා දවස මම කලින්ම කියනවා වෙන් කළා තියාගන්න. විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛාව සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය ජූනි මාසේ 28 වෙනිදා විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී තියෙනවා. ඉතින් එතකොට ඊට සමගාමීව වාට මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව, ඊට පස්සේ ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ රැසක් වාට නොමිලේම කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔන්න දැම්ම දවස වෙන් කළා තියාගන්න. වැඩ තියෙනවා නම් චුට්ටක් එහෙඩ මෙහෙඩ කරගෙන, මොකද ඔයාගේ ඇස් දෙක කන් දෙක පරිස්සම් කරගන්නේ ඔයාගේ වගකීමක් නේද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් 28 වෙනිදා ඔයා කළුතර විෂන් කියා ප්‍රධාන ශාඛාවට යන්න අමතක කරන්න එපා. අනිත් එක තමයි දැන් එදා දවස පුරාම ඔයාගේ දරුවා වෙනුවෙන්ම, චූටි බබාල වෙනුවෙන්ම අක්ෂි පරීක්ෂාවන් සමග තවත් පරීක්ෂණ රැසක් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට තියෙන ප්‍රශ්නේ තමයි පොඩි අයව කොහොමද මේ වගේ තැනකට අරන් ඇවිල්ලා තියාගන්නේ කියලා නේද? ඒ වෙනුවෙන්ම දවෙන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අක්ෂි පරීක්ෂාව කරන ගමම ඔබේ පුංචි දුවදරුවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී එදා දවසේදී තියෙනවා. ඉතින් ඒතකොට පොඩි එකනාව තියාගන්නවා කියන එකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? එදාට එන ඔබේ පුංචි දරුවාට VR box, ඊට පස්සේ bouncer, ඒ වගේම face painting ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සංවිධානය කරලා තියෙනවා. දැන් කාලයක් තිස්සේ ඔයාලට අයිඩියා එකක් තිබ්බනම් ඇස් කණ්ණාඩි දෙකක් ගන්න ඕන කියලා. හරිද? ડોක්ටර් කියලා තියෙනවා නම් ඔයා ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න කියලා. නැත්නම් ඔයාලට තියෙන ඇස් කණ්ණාඩි දෙක මාරු කර ගන්න ඕන. ඊට පස්සේ දැන් මේකේ කාලේ හරි අලුත් ඇස් කණ්ණාඩි දෙකකට යන්න ඕන කියන අයිඩියා එකේ ඔයා ඉන්නවා නම් මේ දවසට යන්න කළුතර විෂන් කියා ප්‍රධාන ශාඛාවේ ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමන රසක් ජූනි මාසේ 28 වෙනිදා හම්බ වෙනවා. ඉතින් ඒ නිසා නම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ඇඩ්‍රස් එකේ තමයි විෂන් කියා ප්‍රධාන ශාඛාව තියෙන්නේ. කළුතර ප්‍රධාන ශාඛාව වැඩි විස්තර දැනගන්න පුළුවන් 0676 591 2365. එහෙම නැත්නම් 0304 222 8746. රයිට්. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරන ගොවිසෙත ලොතරැයිය ගැන. සාමාන්‍යයෙන් අපිට සල්ලි හොයන්න මහන්සි වෙනවා වගේම තමයි සමහර වෙලාවට අපේ ජීවිතේ වාසනාවත් එක්කත් අපිට මුදල් ගලාගෙන එනවා නේද? ඔයාගේ කෝටිපති හිනේ හැමදාමත් සැබෑ කරන විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ ලොතරැය තමයි NLB ලොතරැයිපත් කියලා කියන්නේ. ඒ අතරිනුත් රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරි ත්‍යාගයත් එක්ක සතිය දවස් හතේම දිනුම් වදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන් ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැය. ජාතික උත්සාහ මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදවලදී සාහන සැපීම, ඒ වගේම ගොවි ජනමන් සල්ලි කිරීම කියන දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් කරන ගමන් ඔයාගේ කෝටිපති සීනියත් සතිය දවස් හතේම සැබෑ කරන්නේ ගොවිසෙත ලොතරැයි. යන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ දකින දකින තැන අනිවාර්යෙන් ගොවිසෙත ලොතරැයි අරගන්න. මොකද තෑගි වැඩිම ගොවිසෙත ඔයා හිතේ හැටියට අරගන්න. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. හයි, කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා රිකිල් ලගස්කර සැලොන් දිනේශ්‍රීගේ සෙට් එක සංදීපනි, ඊට පස්සේ නුවන්තිකා ශාමා සෙට් එකත් එක්කම ආව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. මේ වෙලාවේ සැලොන් එකට ඇවිල්ලා ඉන්න කට්ටියව ඊට පස්සේ ඔයාලවයි අනිවාර්යයෙන්

නැත්තීම එක ගටිය ඔක්කොම මතක් කරා කියන්නලු. හා මං කියන්නම්. හරි. Thank you message කරාට. ඔයා තාමත් message එකක් දාලා නැත්තම් 0711 95 95 95ට tag ගාලා message එකක් දාන්න. හවස 6ට කලින් මං ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්.

0: hatra aten sindu ehena net fm hatra wate
1: මංගෝඩ කිව්වා වගේම අද ලයිව් සින්දුරිකක් වැඩිපුර අහන්න දෙනකොට මම මේවට මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් ගෙයක් හදනකොට අපි ලස්සනට හදන්න try කරනවනේ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් ජීවිතේ වැඩිම කාලයක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි ආයෝජනය කරලා කරන ලොකුම දේ තමයි ගෙයක් හදන එක නේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් ගෙයක් හදනවා කියලා කියන්නේ ලොකු ආයෝජනයක්. හැබැයි උනාට ඒ වගේම තමයි ඒකට හරිම දේවල් පාවිච්චි කරන එක අපි පොඩ්ඩක් කල්පනා කරලා කරන්න ඕනනේ. තමන්ගේ ගේනේ අන්නේ නිසා තමයි මම වට නිතරම කියන්නේ. ගෙදරට ගෙන ඇනමුරිච්චිය පවා හොඳට කල්පනා කරලා තමයි අරගෙන එන්න ඕන. දැන් ගොඩක් වෙලාවට ගෙදර ලස්සනට තියාගන්න අපි හැමදේම හිතනවා. හැබැයි උනාට ගෙදර වහලේ ගැන පොඩ්ඩක් අපි හිතනවා මදිනේ. ආ එතකොට හිතන්න පුළුවන් නෑ අසා අපි දැන් ගෙදර plan කරලා තියෙන්නේ. අද කාලයට ගැන යලපෙන විදියට පළ දෙකකට තුනකට හරියන විදියට අපි වහලේ ගහනවා. මම මේ කියන්න දෙන්නේ වහලේ ගහන එක ගැන නෙමෙයි. ඊට පස්සේ වහලට දාන රූෆින් ෂීට් එක ගැන. දැන් ගොඩක් අය දන්නවා කලර් රූෆින් ෂීට් තමයි වහලවල් වලට දාන්නේ කියලා. ඒ කියන්නේ ගෙදරට ගැලපෙන කලර් එකකින් රූෆින් ෂීට් එක දානවා. හැබැයි ඕකේ වරද්ද ගන්න දෙන තමයි ඔයා නිකන් රූපින් ෂීට් එකක් දාලා පස්සේ පේන්ට් එකක් දානවා කියලා හිතාගෙන ඉන්නවා නම් කලර් කරනවා කියලා හිතාගෙන ඉන්නවා නම් අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. හරිද? දැන් සාමාන්‍ය රූපින් ෂීට් එකක් දාලා ඔයා කලර් කරාට පස්සේ පේන්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? ලංකාව කියලා කියන්නේ නිතරම අවුව, වැස්ස, කාලුගුණේ නිතරම වෙනස් වෙන රටක්. ඉතින් එතකොට සමහර ලාට ඔය මේ පේන්ට්

කිසිම වගකීමක් ප්‍රමිතියක් නැති එකක් නිසා කලයක ෆේඩ් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට අධික තාපයට ඔරොත්තු දෙන්නේ නැතුව මේකේ පේන්ට් එකේ පුතු ගැලවිලා යන්නත් පුළුවන් නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? මාස දෙකක් තුනක් ගියාට පස්සේ වහල කළුම කළුපාට වෙනවා. ඔය සමහර වෙලාවට පාරේ යනකොට අපි දකින්නේ වහලවල් කළුම කළුපාට වෙච්ච ගෙවල් නේද? ඒ ඇතුළ කොච්චර ලස්සනට තිබ්බත් දැන්නේ ෂීට් එක සවුත්තු වෙලා නම්. ඔයාලට ඒකට තියෙන හොඳම විසඳුම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාගේ ගෙදරට ගැලපෙන ඕන පාටකින් මිලදී ගන්න පුළුවන්. මේකේ මතුපිට තින්ත ආලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකො කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා. අනිත් එක තමයි මේක අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙනවා. ටික කාලයක් ගියාට පස්සේ කලයක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පොතු ගැලවෙන්නේ නැහැ. ෂීට් එකකටත් වසර 25ක වගකීමක් හම්බ වෙනවා කියලා කියන්නේ ජීවිත කාලයටම එකයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් වහලට රූෆින් ෂීට් දානවා නම්, ඔයා කලර් රූෆින් ෂීට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න වහලට ආකර්ෂණීය පෙනුමක් අරගෙන ඉන්න ඔයා අනිවාර්යෙන් ගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: හවස 4 විනාඩි 44 දැන්.
2: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: Coca-Cola රසද නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිටිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
2: ජූනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් වෙතින් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අදම ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අධාලවේ.
4: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
6: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
11: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.

0: happening when a bell of a me. Happening when a bell of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න, ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.

දැන් ඉතින් අමුතුවෙන් වාට මතක් කරන්න දෙයක් නෙමෙයි නේද දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. මොකද දැන් ලංකාවේ වැඩිම දෙනෙක්ම විශ්වාස කරන්නේ දිව්‍ය කුළුබඩු තමයි. දැන් සාමාන්‍යයෙන් ගමේ රහට හරිද ඊට පස්සේ අර අම්මා හදනවා තරම් රසයට කෑම වේලක් කන්න නම් අනිවාර්යෙන් කෑම වලට එකතු කරන්න ඕනේ දිව්‍ය කුළුබඩු කියලා ගොඩාක් කට්ටිය දන්නවා. මොකද මේක 100%ක් ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන්නේ, කොහෙත්ම કૃතිම දේවල් එකතු කරන්නේ නැහැ. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක කිසිම දෙයක් අඩංගු කරන්නේ නැතුව 100%ක් අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන කුළුබඩු නම් ඉතින් දිව්‍ය කුළුබඩු තමයි. ඒ විතරක් නෙමෙයි නුව වැනිලා එක ලංකාවේ වැනිලා වලට කොහොමත් ලෝකෙන් ලොකු ඉල්ලුමක් තියෙනවනේ. ඒ ඉල්ලුමට හරියන විදිහට નિયમિત ප්‍රමිතියෙන් වැනිලා ලබා දුන්නේ නුව වැනිලා තමයි. බ්‍රෑන්ඩ් එකක් විදියට, හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ප්‍රමිතියක් සහිතව ලංකාවේ වැනිලා එළියට යනවා නම් ඒ නුව වැනිලා වලින්ම තමයි. ඉතින් ඒ නිසා ලෝකෙ කුළුබඩු වලට තියෙන ඉල්ලුම ලංකාවෙන් තියෙන ඉල්ලුමට හරියන සැපයුමක් දීලා નિયම වටිනාකමක් එක්ක හොඳ ප්‍රමිතියක් අරගෙන ආවේ දිව්‍ය කුළුබඩු එක නුව වැනිලා තමයි. එතකොට මේ දෙකම එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. අපි අවුරුදු 10ක් පුරාවටම විශ්වාස කරන සන්නාමයේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා තමයි මේ ප්‍රොඩක්ට් දෙකම ඔයාලට හඳුන්වා දෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ව්‍යාපාර ජාලයක් විදියට අවුරුදු 10ක් පුරාවට ප්‍රචලිත වෙනකොට මේගොල්ලන්ට උමනාවක් ආවා අපේ අයට, ලංකාවේ අපේ අයට වගේම පිටරට ඉන්න කට්ටියටත් 100%ක් ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරපු හොඳ කුළුබඩු ටිකක් හඳුන්වලා දෙන්න. ඉතින් ඒකට ප්‍රතිඵලයක් විදියට තමයි මේගොල්ලෝ දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය කරේ. මේ වෙද්දි වෙලදපොලේ සෑහෙන ප්‍රමාණයක් හොයන සන්නාමයක් බවට පත් වෙලා තිනවා දිව්‍ය කුළුබඩු. ඒ වගේම තමයි නුව වැනිලා එකත් එක්ක එකතු වෙලා වාර දැන් හැකියාව තිනවා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් එකත් එක්ක ආයෝජනය කරලා නුව වැනිලා කොටස්කරුවෙක් බවට පත් වෙන්න. ඒ නිසා මේ සියලු දේවල් පිළිබඳව වාර විස්තර දැනගන්න පුළුවන් 0744411 0744411 නම්බරයකට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අම්මගේ රසරම කෑම ටිකක් කන්න ඕන නම් ඔයා ගන්න ඕනේ දිව්‍ය කුළුබඩුම තමයි. හයි කොහොමද සර්, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට චතු මෙසේජ් කරලා තිනවා. තැන්කියු චතු, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. යතරතුරේ මතක් කරන්න ඕනි ගොවිසත ලොතරැයිය ගැන. ඔය යමින් යමින් ගමන් පාරතොටේ ටිකට් කවුන්ටර් එකක් එහෙම දැක්කොත්, හරිද, ලොතරැයි කුඩුවක් එහෙම දැක්කොත් ඔයා ගිහිල්ලා ගොවිසත ලොතරැයි අරගන්න. මොකද රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරිත යාගයත් එක්ක සතිය දවස් 7ෙම දිනුම් වදින එකම ලොතරැයිය තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. ටැගි වැඩිම ගොවිසත සද්දිනම ජයනියත ගොවිසත ලොතරැයිය වැඩිවැඩියෙන් අරගන්න ඕන. NSB Digital Drive ගැනත් කියලම අපි සින්දුවකට යමු. මොකද මේ දවස්වල NSB Digital Drive වාට ඩිජිටල් බැංකුකරණය පිළිබඳව දැනුවත් කරන්න රට පුරාම ඔයාව හොයාගෙන එනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් එතකොට ළඟම තියෙන තැනට ගිහිල්ලා අද 23 වෙනිදානේ 23 සහ 24 දවස් දෙකෙම කඩවත NSB ශාඛාවසල තමයි NSB Digital Drive තෙවනදීරේ මේ දවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ අද සහ හෙට දවස් දෙක පුරාවටම ඩිජිටල් බැංකුකරණය හා මුල් ඇතුළත් කරණය පිළිබඳව දැනුවත් වෙන්න, මේ හා සම්බන්ධ සියලු වැඩසටහන් වලට එකතු වෙන්න ඔයා යන්න අමතක කරන්න එපා. ඒ ගැනත් මතක් කරන ගමන් අපි සින්දුවක් එක්ක අලුත් පැයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4:53 වෙලාව ඔයා මැසේජ් එකක් දාලා තියන්න හවස 5 පටන් ගන්නකොටම ඔව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2767 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
7: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් stable unlimited තෝරගන්න package රසක් SLT mobitel fiber

0: COVID să te lătrăie.
1: Coca-Cola roasă de not in anno. Unna pe modela alimahat purunta imahat mentai tegi din anna niya machance kak. Va si resak karanna tiyenne punchi ma punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape net fm kandayame enna puluwan. Ehema evit mudulaligen cool beam ekak denna kiyala illuwot oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Netnam portillo ekak nam oyata e mohotema mudal tegak dina ganna puluwan. Ehenam soodanam inninna. Api enne Juni 23 Kabathigollama. Juni 24 Parakramapura.
2: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: මුදලාලි
4: අලෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
16: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: Prime Residences වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333.
19: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
2: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
20: FM Algo Town.
21: සුබ සන්ධ්‍යාවක්. හවස 5:00 විනාඩියකයි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයාගේ සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්. මෙරට මැතිවරණ සඳහා වන නෛතික විධිවිද්‍යාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද ඡන්ද විමසීම්වලදී ඡන්දය සලකුණු කිරීම සඳහා පැමිණෙන ඡන්දදායකයින් වළංගු හැඳුනුම්පතක් මගින් ස්වකීයතාවය තහවුරු කිරීම අනිවාර්ය වෙනවා. එම සියලු ඡන්දදායකයින් නොමැකෙන තින්ත භාවිත කිරීම මගින් උචිත සලකුණෙන් සලකුණු කිරීමද අනිවාර්ය වෙනවා. එම කාර්යයන් ද්විත්වයෙන්ම අපේක්ෂා කරනුයේ එක් ඡන්දදායකෙක් එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි. එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදුවීම තුළින් ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබන රාජකාරියන්හි කාර්යක්ෂමතාවට බාධාවක් ඇතිවන බව මෙන්ම රාජ්‍යයට අමතර වියදමක් දැරීමට සිදුවන බව නිරීක්ෂණය කර ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරුණා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු
5: ඉස්පාදනා

හවස පහයි විනාඩි 14යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ සුබසන්නාවක් වේවාසා. මඩපාත ලක්ෂ්මන්, තමර, නිශානි, චේතනා, තේජ, අවෝර් පුංචිපුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්න. ඊට පස්සේ හොරණින් මතීෂා, පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අයියේ thank you. අනේ වගේ නම් ලස්සනයි කියලා තිනවා. thank you thank you. ඊට පස්සේ අපිත් මේ වෙලාවෙ නෙත් FM අහගෙන ඉන්නවා කියලා සශිනි මැසේජ් එකක් දාලා තිනවා. මැද වච්චියෙන් මං ඔයාවත් එකතු කරගන්නම්. thank you සශිනි. ඒ වගේම හයි කොහොමද සායියේ, මොකද්ද මේ කියලා තියෙන්නේ. ඔයා මුලින්ම ආපු ගමන් කියන්නේ නම් වැඩිම මැසේජ් කියවන දවස කියලා. හැබැයි උනාට වතාම මගේ මැසේජ් එක කිව්වේ නැහැ නේ කියලා තියෙනවා. කළුතරින් නමන්දි, බොරු කියන්නේ බා, මට මතකයි මං ආව ඊයේත් මතක් කරා. හරිද? ඊට පස්සේ රයිට් ලාස්තිකරකින් තියෙන සින්දුවට යන්න කලින් මේ වෙලාවේ ඉසුරි නදිෂානි මැසේජ් එකක් දාලා දිනවා. සයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලාස්තිකරකින් තියෙන සින්දුවට යාව. ඊට පස්සේ අමිනායි තාත්තියයි දෙන්නවම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. thank you මැසේජ් කරාට. ඊට පස්සේ මම චාමරගේ සින්දුවක් තමයි ඔයාලට ලෑස්ති කරගෙන තියෙන්නේ අහන්න දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. හරිද? සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් වහලයට දාන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. ඒකට හේතුව තමයි මේක ඇවිල්ලා අද කාලේට ගලපෙන හොඳම ඩිසයින්ස් වලින්, හොඳම කලර්ස් වලින් එන දිගු කාලීන පැවැත්ම ස්ථීර කරපු රූෆින් ෂීට් එකක්. අවුවට වැස්සට පාට වෙනස් වෙන්නේ නැහැ, කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාම පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. අවුරුදු 5ක වගකීමක් හම්බ වෙන. ඒ කියන්නේ මතුපිට තින්තාලේපනයේ සඳහා වසර පහක වගකීමක් හම්බ වෙන එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? අවුරුදු 6කටක් ගිහිල්ලා කලයක පොඩ්ඩක් හරි ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ. ආඩ රීපේන්ට් එකකට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් ඒගොල්ලන්ටම කියලා. වගකීමක් එක්ක. හරිද? ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා වාගේ gedara දිගු කාලීන පැවැත්මක් එක්ක ඔයාට ආකර්ෂණීය පෙනුමක් වහලට හොඳ නිමාවක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි.

0: නෙත්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
5: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ. SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
10: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
11: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
14: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
15: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
16: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111-437-1250
19: ශිෂ්‍යලිය අපදින්චිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදින්චවන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112-559-669
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112-636-636
21: අම්මා
22: ආදරෙන් අපිට කව

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wade.
1: රයිට් වෙලාව හවස 5:31යි. මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගොවිසෙත ලොතරැය ගැන. සතිය දවස් හතම දිනුම් මදින රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරිතයාගේත් එක්ක ඔයාගේ කෝටිපති සීන සැබෑ කරන ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හැමදාමත් ඔයාගේ ජීවිතේ කෝටිපති සීන සැබෑ කරන NLV හරහා එන ගොවිසෙත ලොතරැය දකින දකින තැන බලන බලන තැන ඔයා මිලදී ගත්තොත් ඔයාට ඔයාගේ වාසනාවන්ත ජීවිතේ උදා කරගන්න ඔයාගේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ හොයාගන්න කෝටිපති සීනේ සබෑ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා බල බල ඉන්න එපා. ඔයා යන තැන තියෙන පළවෙනිම ටිකට් කවුන්ට් එකේ හරිද ලොතරැයි කූඩුවට ගිහිල්ලා ඔයා ගොවිසෙත ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න ඕන. හරිද? ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඊට පස්සේ මම ඔයාට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් කුළුබඩු කියලා ගත්තාම අපේ ගෙදරට කුළුබඩු ගේනවා නම් අපි බලන්න ඕනනේ මේ කුළුබඩු දාලා කෑම හැදුවට පස්සේ අපේ ළමයින්ට ඊට පස්සේ අම්මා තාත්තට පවුලයට කන්න දෙන්න පුළුවන්ද කියලා නේද? මොකද දැන් සාමාන්‍ය වෙළඳ පොළට ගියාම වැඩිපුරම කුළුබඩු ගැන කතා කරද්දි තියෙන්නේ કૃතිම දේවල්. ඒ කියන්නේ සමහර වෙලාවට මිරිස් වල සැරෙන්න ඊට පස්සේ පාට එන්න වර්ණකාරක රසකාරක නම්මනම් දානවා. ඊට පස්සේ කල් තියාගන්න එක එක දේවල් දානවා. අපි ඔය ගෙදර අරන් ඇවිල්ලා කෑම හදලා කෑවට පස්සේ ඉක්මනට අපි ඔය ලෙඩ වෙනවා. පොඩි අයට එහෙම ගොඩක් වෙලාවට ඔය ලෙඩ රෝග හැදෙන්නේ ඒවත් එක්ක. අනිත් එක අපේ ප්‍රතිශක්තියට ගොඩක් වෙලාවට බලපෑම් ඇති කරන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද හොඳම කුළුබඩු පරිභෝජනයට ගත්තොත් අපේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා හරියට බැලුවොත්. ඉතින් ඒ නිසාම තමයි ඔයාට මම කියන්නේ ඔයා නම්මනම් අරගෙන ඊට පස්සේ එක එක සන්නාම වලින් තියෙන කුළුබඩු අරගෙන නිකන් ලෙඩ රෝග හදාගන්න නැතුව ලංකාවේ අපේ දේවල් වලින් ඊට පස්සේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඊට පස්සේ වර්ණකාරක රසකාරක કૃතිම කිසිම දෙයක් අඩංගු කරලා නැති දිව්‍ය කුළුබඩු ඔයා බය නැතුව අරගන්න. මොකද මේවා 100%ක් ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන්නේ. අනිත් එක තමයි අපේ රටේ දේවල් වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. අනිත් එක ජාත්‍යන්තර වෙළඳ පොළටත් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන නිසා මේකේ ප්‍රමිතිය 100%ක් ඉහළයි. අනිත් එක දකුණේ රහට අම්මගේ කෑම තරම්ම රසට කෑම ටිකක් කන්න ඕනේ නම් ඒ નિયම රසය අරගෙන ඉන්නේ ඔයාගේ කෑමේකට දිව්‍ය කුළුබඩු වලින් තමයි. රසය වගේම පෝෂණය ආරක්ෂාව මේ සියල්ල අම්මගේ කෑමේක තරම්ම තියෙන්නේ දිව්‍ය කුළුබඩු වල තමයි. ඒ නිසා සුවඳ පාට රසය මේ හැමදේම බලාපොරොත්තු වෙන උයන පිහන ගෘහණියක් නම් ඔයා වා කඩේට ගියාට පස්සේ ඊට පස්සේ අරගන්න ඕනේ දිව්‍ය කුළුබඩු. හරිද? ඒ වගේම තමයි ලංකාවේ වැනිලා වලට ලෝකේ සෑහෙන ලොකු ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙනවනේ නේද? එතකොට ලංකාවේ වටිනාම සහ ගුණාත්මකම වැනිලා නිෂ්පාදන අතරින් හොඳම වැනිලා වෙන්නේ නුව වැනිලා. හරිද? නුව වැනිලා කියලා කිව්වම ලංකාව විතරක් නෙමෙයි දැන් ලෝකයේ සෑහෙන පිළි අරගෙන තියෙනවා සහ සෑහෙන ලොකු ඉල්ලීමක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. හරිද? අන්න ඒ නිසාම තමයි කියන්නේ ලෝකයේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් වන නුව වැනිලා එක. ඊට පස්සේ දිව්‍ය නිෂ්පාදන මේ සියල්ල

වක් ලබා දෙන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම තමයි ඒගොල්ලන්ට ලොකු උමනාවක් ආවා ලංකාවේ අපේ දේවල් භාවිතා කරලා 100%ක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදනයේ අලුත්ම වෙනසක් ඇති කරන්න. අන්න ඒ නිසාම තමයි අම්මගේ අත්ගුණේ රසයටම ආගේ ආහාර රසවත් කරන්න දිව්‍ය කුළුබඩු නුව වැනිලා මේගොල්ලෝ නිෂ්පාදනය කළේ. ඒ නිසා ඔයාලට සෙරන්ඩිප් විශ්වාසයත් එක්ක දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි වැනිලා වගා කරලා ඔයාලට ආදායමක් උපය ගන්න මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. ඔයාට පුළුවන් 0744 411 0744 17 0744 411 0744 417 නම්බරයකට කතා කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් ඒ නිසා දිව්‍ය කුළුබඩු ඒ වගේම නුව වැනිලා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් වෙතින්ම පමනයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
4: වැදගත් රැකියාවක් සොයනවද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
2: WhatsApp කරන්න 0176 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට no latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
7: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
8: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
7: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
8: කාලේ හරි වටිනවනේ සර්. රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.

0: කොහෙන්ද මේ JBL එක?
1: කීල්ස් එකෙන්.
2: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
3: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: SLT Mobitel Fiber Nisa Deng Hema Gedarama Novinas Adivegen Superiorama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.

රයිට වෙලාව හවස පහයි විනාඩි 51යි. අපි යන්නත් ඕනා. හැබැයි යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් මතක් කරලම ගියාන ලේසිනේ. එතකොට ආයෙත් බය වෙන්න දෙයක් නැහැ නේද? මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා. හැබැයි ඊට කලින් මෙන්න මේකත් මතක් කරන්නම් ඔයාලට. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට නිතරම කියනවනේ අපේ S2 පරිස්සම් කරගන්න එක අපේ ලොකු වගකීමක්. මොකද අපි මහන්සිලා වැඩ කරලා අපේ බලාපොරොත්තු වලට යනකොට අපේ S2 පෙනීම කියන එක සෑහෙන්න වැදගත් වෙනවා නේද? ඔයාගේ දැක්මට පැහැදිලි බවක් එක් කරන විශේෂ අවස්ථාවක් ගැන තමයි කියන්න හදන්නේ. ඒක ඉන්නේ විෂන් කියා වෙතින්ම තමයි. ජූනි මාසේ 22 වෙනිදා ඉඳලා 28 වෙනිදා වෙනකන් දිවෙනපුරා තියෙන විෂන් කියා ශාකාජාලයෙන් ඔයාට සංග්ලාසස් ඊට පස්සේ ස්පෙක්ස් මිලදී ගන්නකොට කමර්ෂියල් බැංක්, ඒ වගේම BOC, ඒ වගේම පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරලා ඔයා මිලදී ගැනීම කරොත් 15%ක විශේෂ වට්ටමක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම ඔයාට තවත් නවීන විලාසිතා සහ විශ්වාසනීය අසත්කාර සේවාවන් එකම තැනකින් ලබා ගන්න නම් ඔයාට විෂන් කෑ එකටම තමයි යන්න තියෙන්නේ. එතකොට ඔයා මේ chance එක miss කරගන්න එපා. විෂන් කියා වෙතින් හම්බ වෙන මේ අවස්ථාව ජූනි මාසේ 22 වෙනිදා ඉඳලා 28 වෙනිදා වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඔයා අනිවාර්යෙන් මේ අවස්ථාවන් ඔයාගේ කරගන්න. මොකද විෂන් කෑකට ගිහී ලක්ෂ්‍ය පරීක්ෂාවක් කරගන්නවා කියලා කියන්නේ, ඊට පස්සේ ස්කන්නාඩි දෙකක් හදා ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. 100%ක් විශ්වාසයෙන් මේ දේවල් කරගන්න තියෙන හොඳම තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. රයිට්, ඒකනත් මතක් කරන ගමන් මම අදට යන්න කියලා හදන්නේ. මතක් කරන්න ඕනේ මේ සිකුරාදාව ගැන. මේ සිකුරාදාව ගැන මම මතක් කරන්නේ මොකුත් නිසා නෙවෙයි, ඔයාට මේ සිකුරාදා අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න චාන්ස් එක තියෙනවා. සිකුරාදා නවී වෙදින FM DJ Night Face to Face Attack Show එකත් එක්ක මේ සිකුරාදාව එකතු වෙනකොට ඔයාට වැඩ ගොඩක් බලා ගන්න පුළුවන්. මොකද ලංකාවේ ඉන්න රියල් බැඩ්ඩෝ දෙන්නෙක් තමයි එන්නේ, මොනරාගල් දිස්ත්‍රික්කයේ සහ කල්තර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ෂාන් එක, ඊට පස්සේ DJ ඩීන් වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නත් එක්ක ලොකු වැඩක් බලාගන්න chance එක තියෙනවා. හරියටම රෑන වේවිදින FM official Facebook page එකට set වුණොත්. හරිද? ඒ ගැනත් මතක් කරන ගමන් අදට මං ගිහිල්ලා එන්නම්. අපි හෙට හවස 4ට වාගේ මගේ බොරින්න TV ring drive එක 4 වටෙන් හම්බ වෙමු. පරිස්සමින් ඉන්න, ජය වේවා. මම DJ Asa. Good night.

0: සින්දරෙල්ලාගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.

0: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: හදරවටේ
3: brought to you by
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net. කාගෙත් net.
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
7: LB Leasing within ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට.
6: දැන් මාම තන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Kiehl's within දැන් ඔබට වැඩි ඉතිරියක්. Astra Fats per gram 500ක් සඳහා 125ක වට්ටමක්. Munchie Inguru Biscuit gram 400ක් සඳහා 125ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සයිතයි.
9: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: Hello. Hello. Hello.
11: අතහරින්නේ ඇත්තටමයි
1: මත්තාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: කතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල්නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.

0: නවර්ණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර සිරස්තල අධිකරණ ශේත්‍රයේ ගැටලු ගැන විපක්ෂයේ ඉල්ලු විවාදයකට ආණ්ඩුව හරස් වෙයි විපක්ෂයේ විරෝධයෙන් මැති සභය උණුසුම් සලේගේ පවුලෙන් පාප් වහන්සේට ලිපියක් ඡන්ද පොලේදී ඇඟිල්ල පාට කරන නීතිය ළඟ දීම ඉවත්වන ලකුණු රාජ්‍ය සේවයේ වැටුප් කොමිසමක් පිහිටුවීමට අති විශේෂ කැසට් පත්‍රයක්
1: net news the truth people trust
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදත් විවිධ කතා මත වුණා. ඒ අතර පාර්ලිමේන්තුවේ කටයුතුත් අද උණුසුම් මුහුණුවරක් ගත්තා. අද පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි. යුක්තිය පසිඳලන ආයතනවල පවතින අඩුපාඩු සහ ඒ හේතුවෙන් මතු ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අතිරු වීමටද කතානායකවරයා පියවර ගත්තා. අදාළ කරුණු සම්බන්ධයෙන් අද දිනේදී පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ කතානායකවරයාට ලිපියක්ද බාර දී තිබුණා. ඒ අනුව අදාළ විවාදය ලබා දෙන ලෙස සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙලෙසයි.
2: ගරු කතානායකතුමනි, අද පෙරවරුවේ සාවර නියෝග 19/1 වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා 20 දෙනෙක් රැගෙන. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19/1 වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, රටේ මේ මතුවලා තිබෙන යුක්තිය පසඳලීම පිළිබඳව ගැඹුරු ප්‍රශ්නය පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාර්යයක් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19/1 වගන්තිය ප්‍රකාරව පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා කතානායකතුමනි. ඒ අනුව ඉතාම ගෞරවයෙන් ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. රජයේ න්‍යායපත්‍රයේ තිබෙන විවාදයට බාධාවක් වෙන්නේ නැහැ අපිට මේ අවස්ථාව ලබා දෙන්න. ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද ආණ්ඩු ව්‍යවස්ථාවේ 4 ඈ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු සතුයි.
0: කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඊට එකඟතාවය පළ කළේ නැහැ. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.
3: ගරු කතානායකතුමනි, තුමලගේ යෝජනාවක් ලැබිලා තිබෙන උදේ අමුතුබතුමා දන්නවා අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමේ, සමහරට අධිකරණ අමාත්‍යංශයත් නෙමේ. අධිකරණ සේවා කොමසමිනුත් කරනවා, සමහර ඒවා ව්‍යස්තාදායක සභාවෙන් ව්‍යස්තා සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා අප එකඟ නැහැ ගරු කතානායකතුමනි. වගේ මම කියන්න කැමති ඔය ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුය කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව සිලෙක් කමිටි දාලා මෙහෙට ගේන්න හැදුවේ. ඒ නිසා ඒවා ඉතාම බරපතල කරුණු. අපි 3/2 බලයක් තියෙන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාල හිතන්න ඕනේ. රයිට්? ඔගොල්ලෝ මේ 30-40ක් තියාගෙන හිතන එක අපි හිතුවොත්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ ගරු මන්තු. අපි ඒක වෙනදාස් විවාද කරමු. ඒ නිසා මම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව මම හිතන්නේ නැවත විවාදයක් අවශ්‍ය නෑ. අපි ඡන්දයක් ඉල්ලනවා මේ සම්බන්ධව. ඔබතුමා ඒ පිළිබඳව ඡන්ද විමසීමෙන් පසුව තීන්දුව කරන්න කියලා. ඒ නිසා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. අපි ඡන්දයක් ඉල්ලනවා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී දේශරි ජයසේකර මහතා දෙහිදී අදහස් දැක්වුවා.
4: ගරු කතානායකතුමා, අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩු අපසාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියෝලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට. ඒ වගේම මේ විනිශ්චයකාරුන් ගැන කතා කරනවා. දැන් මේ විනිශ්චයකාරුන් පත් කරන්න නැතුව ආණ්ඩු කොම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ජනාධිපතිතුමා. විනිශ්චයකාරු 8 දිනක් දැන් පත් කරලා නැහැ. සමහර බෙන්චස් ෆික්ස් කරලා නඩු ආනවා. මේ ඉඩක් නැහැ මේ ලෝයර්ස්ලාට කියලා කතා කරන්න. ඒ වගේම මේ විනිශ්චයකාරුන්ගේ කාලය දික් කරන්න දැන් අවුරුදු දෙකකින් කාලය දික් කරන්න ආණ්ඩු කටයුතු කරමින් යනවා. මේවා තමයි මේ මේ රටේ මේ අධිකරණයට කරන බලපෑම. මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? මේකයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මේ සභානායකතුමාගෙන් අවසර ගන්න ඕනේ අපි ඒකට. ඒකට අවසර ගන්න තියෙන්නේ. ඔබතුමා සාකච්ඡා කළ 19 වෙනි වගන්තියට අපිට ඉඩ දෙන්න. මේක මාර කතාවක් නේ. මේගොල්ලෝ මේ උසාවි ගිනිදියපු අය.

0: ගරු සභානායකතුමා
1: පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම් කිසි වාදයක් තිබෙනවා නම් ඉතාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ඒ නිසා අපි මැතිවරණ ඡන්දයක් අඳවන්න. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ.
2: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියේදී කථානායකවරයා ආසිය තීරණේ දැනුම් දුන්නේ මෙලෙසයි.
3: අරු කථානායකතුමනි, අද අපි මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වීම, පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ ඒ වයස් දීර්ඝ කිරීම අවසර දෙකකින්, මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම අධිකරණයට විනිසුරුවන්ට
0: ආණ්ඩු පක්ෂයේ ප්‍රධානවට කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී. ගරු විපක්ෂ නායකතුමා, රීති විරෝධී. අපි ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛස්ථානය ගන්නෙ. ඒ අනුව මේ කාරණාව රීති විරෝධී. ප්‍රධාන වැඩ කටයුතු අද න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා.
2: එම අවස්ථාවේදී කථානායකවරයා දුන් තීන්දුවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගාරයේ මැදට පැමිණ විරෝධතාවයක නිරත වූ අතර සෙන්කෝලයේ ආසනයට මන්ත්‍රීවරුන් පැමිණීමත් සමග සභාවේ කටයුතු විනාඩි 10කට අත්දිටුවීමට කථානායකවරයා තීරණය කළා. රාජසේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම කොමිෂන් සභාවට සමාජිකයන් 15 දෙනෙකු ඇතුළත් වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇතිවන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවයේ ඉහළ නැංවීම සහ නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවයේ කුමන ආකාරයට ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුද යන සඳහා නිර්දේශ ලබා ගැනීම එහි අරමුණයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අද පස්වරුවේ අපරාධයක විඳිතෙන් සහ සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණියා. ඒ තමා සහ තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර ඊමේල් ඔස්සේ සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීමට හා එම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහායි. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.
4: බබාලා දෙන්න සුරේෂ බලන්න ගිය වෙලාවේ ඒගොල්ලන්ව ෆොලෝ කරලා තිබ්බා එක මහත්මේ. ඉතින් එයාව මීට ඉස්සෙල්ලත් අපි දැකලා තිනවා කිහිප වතාවක්ම අපේ අනේ එනකොට ෆොලෝ කරනවා. ඉතින් අපි හිතනවා එයා ගොඩක් අර CID එකේ මහත්මයෙක් වෙන්න ඇති කියලා. මොකද අපි දැකලා තියෙන CID එක ගාව තිතමයි වැඩිපුරම. ඉතින් දැන් මොකද සුරේෂ්වත් ඇතුළට අරගෙන යාට හිරිහැර කරනවා මදිවට. දැන් මේ බබාලා පස්සෙත් පිටින් මේ පිටිපස්සෙන් ඇවිල්ලා පවුල පිටිපස්සෙන් ඇවිල්ලා කරදර කරන එක ඉතාම අසාධාරණයි. ඉතින් ඒකේ සහනයක් බලාපොරොත්තුෙන් තමයි බබාලාගේ ආරක්ෂාව වෙනුවෙන් අද මෙතනට ඇවිල්ලා මේ කම්ප්ලේන් එක දැම්මේ. මම එදාමත් දැම්මා ඊමේල් එකේ. අද ආවේ පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා බලන්න මොකද්ද මේ ෆැමිලි සම්බන්ධව වෙන්නේ කියලා. ඒ සම්බන්ධ ෆැමිලිල බාරගත්ත මේ දීලා තියෙනවා කන්ෆර්මේෂන් එක. ඉතින් ඒගොල්ලෝ නිසි පියවර ගන්නවා කියලා තමයි කිව්වේ. ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා මං හිතනවා. මොකද දැන් වෙන හිරිහැරත් අනුව මට ඉතාම බයක් තියෙනවා සුරේෂ්ගේ ජීවිතය ගැන. ඉදිරියේදී ලෝයර්ස්ලා මගින් ක්‍රියාමාර්ග ගන්නවා.
2: අද පැවති කැබිනට් තිරෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනද ජයතිස්ස මහතාගෙන් කරුණු විමසීමක් කළා. ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
5: සලේ මහත්මයාගේ බිරිඳ චෝදනාවක් එල්ල කරනවා තමන්ගේ දරුවෝ දෙන්න පස්සෙන් සහ තමන් පස්සෙන් බුද්ධාශ්‍ර නිලධාරීන් සිවිල් ඇඳුමෙන් එනවා කියලා. දරුවෝ සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජීවිත තර්ජනයක් තියෙනවා. යම් බියවැද්දීමකට උත්සාහ ගැනීමක් විදිහට තමයි ඒක දක්වන්නේ ඔවුන්. ඒ ගැන මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිචාර?
6: ඕනම කෙනෙක් පැමිණිල්ලක් කළොත් තමන්ගේ ජීවිතයට තර්ජනයක් හානියක් වෙනවා කියලා ඒ ගැන පරීක්ෂණ කරන්නට පොලිසිය බැඳලා ඉන්නවා. හැබැයි දැන් මේ මොකද්ද මේ කරමින් ඉන්නේ? අපරාධ පරීක්ෂණයක් සිදු වෙනවා. අපරාධ පරීක්ෂණයට අවශ්‍ය සාක්ෂි දෙන්න නැතුව රෝහල් ගත වෙලා නිරාහාරව ඉන්නවයි කියලා මේ ප්‍රශ්නය ව්‍යාකූල කරමින් ඉන්නවා. එහෙම ව්‍යාකූල කරන්න උවමනාව කාටද? දැන් සුරේෂ් සලේ මහතා මේ අපරාධයට සම්බන්ධ නැත්නම් ඔහුට එකක් බුද්ධින ධාරියෙක් හැටියට හමුදාල ධාරියෙක් හැටියට ඒ සියල්ල පැත්තකින් තිබ්බ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔහුගේ වගකීම තමයි අපේ රටේ මේ බෝම්බයෙන් ඝාතනයට ලක්වෙච්ච මේ දරුවන් ඇතුළු 300 ගානක් වෙනුවෙන් සාධාරණේ ඉටු කරන්න සහය ලබා දෙන එක. ඒ සහය දෙන්නේ නැතුව ඒ අදාළ තොරතුරු එළිදරව් කරන්නේ නැතුව ඒ අදාළ පාස්වර්ඩ් දෙන්නේ නැතුව ඒ අදාළ තමන් දන්න සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැතුව ඔහු කවදා ආරක්ෂා කරන්න යන්නේ? ඔහු ආරක්ෂා කරන්නේ ඝාතකෙ ඉන්නෝ නේමනා. වැදගත් දේ තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් ඔහු මේ අපරාධ පරීක්ෂණයට සහය ලබා දීම.
2: මෙත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ රඳවා සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මතු ඇති මානුෂීය ගැටලු සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලමින් ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අද ලිපියක් යොමු කර තිබෙනවා. ඊට දාල් ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පාප්තුමන්ගේ නියෝජිත රදගුරුතුමන්ගේ නිල නිවස වෙත බාර දී තිබෙනවා. මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්. මෙරට මැතිවරණ සඳහා වන නෛතික විධිවිධාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද ඡන්ද විමසීම්වලදී ඡන්දය සලකුණු කිරීම සඳහා පැමිණෙන ඡන්දදායකයින් වළංගු හැඳුනුම්පතක් මගින් ස්වකීයතාවය තහවුරු කිරීම අනිවාර්ය වෙනවා. එම සියලු ඡන්දදායකයින් නොමැකෙන තීන්ත භාවිත කිරීම මගින් උචිත ලකුණින් සලකුණු කිරීමද අනිවාර්යයි. එම කාර්යයන් දිත්වේම අපේක්ෂා කරන්නේ එක් ඡන්දදායකයෙක් එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි. එකම අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදුවීම තුළින් ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබන රාජකාරියන්හි කාර්යක්ෂමතාවට බාධාවක් ඇතිවන බව මෙන්ම රාජ්‍යයට අමතර වියදමක් දැරීමට සිදුවන බව නිරීක්ෂණය කර ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රණජිත් දයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.
6: නොමැකෙන තීන්ත භාවිතා කර ඡන්දායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සියලු මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා. යනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 36 වෙනි වගන්තිය, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වෙනි වගන්තිය, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වෙනි වගන්තිය, 262 අධිකාරියෝ පළාත් පාලන අතර ඡන්දවිමසීම් ආඥා පනතේ 53 වගන්තිය, 1981 අංක 7 දරන ජනමචාන පනතේ 21 වෙනි වගන්තිය සංශෝධන ලක් කිරීමට තමයි ඉවත් කිරීමට තමයි මේ කැබිනට් තීන්දුව අනුමත කළේ.
2: මේ අතර 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට දාල විධිවිධාන සහ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයායි. රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට දාලව චක්‍රලේක උපදෙස් නිකුත් කරනු ලබන අතර අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ තහවුරු කිරීම සඳහා පරිදි විනිවිදභාවයකින් යුතුව අක්‍රමිකතා අවමෝන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙහි අරමුණයි. අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේද අවධානය යොමු කරමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහිද අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. මෙරට ප්‍රවාහන ශේත්‍රයේ පෙරලියක් සිදු කරමින් හඳුන්වා දුන් හෙළකෝ චංගම දුරකථන යෙදවම කිලෝමීටර් මිලියනයක ගමන් වාර සම්පූර්ණ කර තිබෙනවා. සේවා ආරම්භ කර මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉලක්කය සම්පූර්ණ කිරීමට ඔවුන් සමත් වීම විශේෂත්වයක්. කොළිය ප්‍රවාහන සේවාව ඉටු කිරීමට තවත් යෙදවුම් කිහිපයක් තිබුණත් එමගින්ද සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ මගී ජනතාවගේ සහ රියදුරන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් සහ ඒවාට විසඳුම් ලබා දෙමින් හෙළකෝ චංගම දුරකථන යෙදවුම හඳුන්වා දුන්නා. එහි සේවා ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මාස 6 වනදායි. හෙළකෝ චංගම දුරකථන යෙදවුම සමග මේ වන විට සක්‍රියව සම්බන්ධ වී සිටින මගීන් සහ රියදුරන් සංඛ්‍යාව 80,000ක්ම වා සිටිනවා. ප්‍රවාහන ගාස්තු තීරණය කිරීමේදී මගියාට සහ රියදුරාට එකඟ විය හැකි සාධාරණ ක්‍රමවේදයක් භාවිත කිරීමත් ගාස්තු අයකිරීම්වල විනිවිදභාවය සහ මගී ආරක්ෂා පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමත් හෙළකෝ චංගම දුරකථන යෙදවීමේ විශේෂත්වයන් කිහිපයක්. ඊට අමතරව රියදුරන්ගෙන් අයකරනු ලබන අවම කොමිස් මුදලද මෙහිදී කැපී පෙනෙනවා. ස්මාර්ට් දුරකථන නොමැති හෝ තාක්ෂණික භාවිතය පිළිබඳ අපහසුතා ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ඕනෑම අයෙකුට පහසුවෙන් රථවාහන වෙන්කර ගැනීම සඳහා ඔටෝ බුකින් පහසුකමද හෙලකෝ චංගම දුරකථන යෙදවීමට තුලත් කර තිබෙනවා. මගීන්ගේ ශ්‍රේණිගත කිරීම සහ අදහස් මත පදනම්ව සේවාවේ ගුණාත්මක භාවය අඛණ්ඩව ඉහළ නැංවීමද හෙලකෝ චංගම දුරකථන යෙදවීමේ තවත් විශේෂත්වයක්. Net News Nimava, Net News Milanga Proti Prakashe, Heto Des in a High Hatalis Pahata, Mohotin Mohota Venaswana, Lutmaturu Sadaha, Net News YouTube Nali Kavata Saha, Net News Facebook Pitu at a Pivisena, Netahot Net News Total Kapagay Webadavi at a Pivisena. Net
7: News Obovete Gena Ave, Dashaka Garanava Pura Vedanava Nedakal, Sam Gidrakam City to Vidamatnia, Siddhalepa.
8: Supiri Mava Tavaru Karagan, Dia Vadiava Parandan, Jinsomin, then Sienuma Pharmacy Valley.
9: Amma Atherin Apitakavapu, but Katakarasa Divya Kulubarunish Badana Amma Gyat Kunaya Serendip Green Plantation Private Limited.
10: Buddhagaya Vedi Ube Dothin Sakaskarana Kiria Harapin Kamsaha Dana Shila Bhavana Puranata Sudusumatana Travel Net Pitatwima August to Sita December Amatana Bindwaya Kai Kai Dekai Atase Hatuna Tunse Hatuna Bindwaya Hatte Hayai Hatse Dahase Tisata Hatte Deka
11: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
12: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල්නෙත් ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
14: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
15: Tamil Tel Kokum පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
16: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
17: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
2: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

කවදහරි කවුරුන් හෝ ප්‍රේමය හඳුනාගෙන තිබේද? කාගේ හෝ සිනහවකින්, කාගේ හෝ කතාවකින් ප්‍රේමය හඳුනාගෙන තිබේද? එසේ නම් ඔබේ නිවන දුර නෑ. ඒකාසියම අනිත් පැත්ත, ආදරය අඳුරන්නේ නැති කෙනෙක්ට ඔබව හම්බුණොත්, එහෙම නැත්තම් ඔබ ආදරය නොහඳුනන කෙනෙක් බවට පත් වුණොත්, එතකොටත් කතාව වෙනස් වෙනවා සහෝදරයා, නැත්නම් සහෝදරී. ඒ නිසා මං අදහන්නේ, නොගැලපෙන තැනක හිත නැවතුනොත් ආදරය අමතක කරන්න නම් මොනවද කරන්න ඕනේ? මේක බොහෝ අයට වැදගත් වෙයි. ජීවිතේ කවදාහරි දවසක කොයි මහරි කෙනෙක්ට තමන් බැඳිච්ච තැන අමතක කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතන්න ඉඩ බොහෝ විට හැදිලා තියෙන්න ඕනේ. ඉතින් අද ඔබ දන්න ශාස්ත්‍රය කියලා දෙන්න, ආදරය අමතක කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? 0711 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

ඔය අවාදුර ගන්න කිසිම කලූ එකක්වත් නැතුව ඔයා ආදරෙයිද කියලා දන්නේවත් නැතුව ඔයා දන්නවද කියලා දන්නේවත් නැතුව මං ඔයාට ආදරේ කරන්න පටන් ගන්නවා.

ඒත් මං ඔයාට I love you කියන්න පටන් ගත්තා. ඔය මං ගැන දැනගෙන හිටියත් නැති වුණත් මං ඔයාට ආදරය කරන්න පටන් ගත්තා කියලායි කියන්න. ලෙඩක්. ආදරේ ලෙඩක්ද? ඒකද සමහරවිට ආදරය දැනුණාම අමතක කරන්න බැහැත් හොයන්න දවන්නේ? ඒකනේ ඉතින් මං අද මෙහෙම ඇහුවේ. ආදරණීය තරංගා, ඔයා අද අහද්දී ආදරය අමතක කරන්න නම් මොනවද කරන්න ඕනි කියලා මට මතක් වුණා. මගේ ආදරණීය මිතුරියකට ඉක්මනින් හොඳ වෙයි කිව්වට හදවතේ තුවාලවලට බෙහෙත් ප්ලාස්ටර් අල්ලවන්න බෑ කියලා දැනුණ මොහොතක්. ඇත්තටම ඇයට ඔහු අමතක කරන්න බැරි වුණා. ඒත් මතක තිබුණා කියලා වැඩකුත් නැහැ, කරන්න දෙයක්කුත් නැහැ. එයා ගොඩක් දුර ගිහින්. එතකොට සමහර ජීවිතවලට එන්නේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ ඇති වෙන බැඳීම් වලට දෙන්න නමකුත් නැහැ, අරුතකුත් නැහැ. ඒ බැඳීම් වල තේරුම මොකද්ද කියලා තේරුම් ගන්නත් බැහැ. හැබැයි ඒ බැඳීම් කිසිම දවසක අමතක වෙන්නේ නැහැ, අමතක කරන්නෙත් නැහැ. මගේ මිතුරියට ආදරණීය ඔහු දිහා නොබල ඉන්නත් බැරි වුණා, ළඟට ගන්නත් බැරි වුණා. ඒ හින්දම ළඟට ගන්නේ නැතුව, ළඟට යන්නෙත් නැතුව ඇය නැවතුණා තරංගා. ඇය මට කිව්වේ ආදරෙයි මම කල්පකට යාට, මගේ මුළු ආත්මෙන්ම කියලා විතරයි. අදත් ඇයිනවා ඇගේ සහෝදරියගේ දියණිය ළඟ. ආදරයට නැවතීමේ තිතක් තියලා තට්ට තනියම. රමණි සුමේධා.

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112787787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

ආදරේ අමතක කරපු අය ඉන්නවනะ මට කියන්න. මං එහෙමනේ කිව්වේ ඉතින්. කවුරු හරි හිතවතියක් නිර්නාමිකව මට ලියලා එවලා අනේ මගේ වස්තුවේ ඒක කරන්න කොහොමද කියලා මට කියන්න කියලා.

මට පුළුවන් ද උඹව මගේ හදවතින් අයින් කරන්න? ඇත්තටම මට බෑ උඹව හිතින් අතාරින්න. මොකද උඹ මගේ හිතේ හිටියා ඉන්නා වගේම හැමදාම ඉඳීවි ඒකයි. ඔව් ඉතින් කොහොමද මං උඹව මගේ හිතින් අයින් කරන්නේ? උඹව මගේ හදවතින් අයින් කරන්න බැරි නම් මම මගේ හදවත මගේ මේ සිරුරෙන් ඉවත් කරන්න. එතකොට උඹට මගේ හදට එබුණත් කිසිදා මට එහි වගක් නොවේවි. ආදරයක් මා නොමරා මරපු අපූරුව. එහෙම කියන්නේ අප්සරාවි හෙවත් ශානි. ආදරණීය තරංගක් මට මාවත් නැතු විද්දි අඳුරු ගොඩාක් දුරින් මං දැක්කා දිලිසෙන තරු එළිය. මං හිතුවා ඒලියා ආයෙමත් මට මාවම හොයලා දුන්න කියලා. ඔයා මගේ තේරුමක් නැතුව ඔහේ පාවෙලා ගිය ජීවිතේ ආයෙමත් ලස්සන කළා. දැන් මම මගේ පණ දෙවෙනිකොට රකින්නවා ඔබව. ඔයා එනකන් ඇඟිලි ගනිනවා. මං ඔයාගේ අතරී මගේ සමි. 0711 95 95 95. ආදරණීය තරංග පිනක් කරගෙන සිත කුසලයක පිහිටුවා සම්මා දිට්ඨියෙන් සිත අරමුණක පිහිටුවා සමාධිගත කරවන්න උත්සාහ කරන්න. බින්දුන හිතකට පිළියම් ඉන්දිකගෙන්.

අනේ පුංචි සමනල තටු මතල යායවනවද ආදරය? දුර හිටියත් මම බලා ඉන්නම් තටු නොරිද? එපෙම්පත් කියවන්න. තනිකමක් දැනෙන මගේ හිතට සුළඟක ලියායවනවද ආදරේ කියා මට. බලා ඉන්නම් කවුළු දොර හැර. නම් බේසි සිලස විඳ ගන්න. මිලාන්න.

0: rẻ,
1: quán ta rắm rẻ.
2: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: ඉල්ලට කොලිටිය එක්ක 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
1: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT Mobitel Fiber
3: මන්දරම් රෑ 7යි විනාඩි 29යි ආදරේ අමතක කරන්න පුළුවන් වුණාද ඒක කොහොමද අමතක නොවන ආදරේ කියා ඉවර වුණාට පස්සේ නම අමතක වුණා හිනාව අමතක වුණා ඒත් හිතට දැනුණු දේ අමතකුනේ නැහැ. අහසට වැස්ස වගේ. ඔබ මගේ ජීවිතයට ආවා. වැස්ස නැතරුණාට පස්සේ මැටි ගඳ අමතක වෙනවද? ඒ වගේ තමයි උඹ. සමාව දෙන්න බැරි තරම් රිදෙව්වා. අමතක කරන්න බැරි තරම් ආදරේ දුන්නා. අදත් රැටස් පියාගත්තම උඹේ කතාවමයි ඇහෙන්නේ. උඹ නැතුව ඉන්න පුළුවන්? ඒ බොරුවමයි මම දවසට 100 පාරක් මටම කියාගන්නේ. ආදරේ කියන්නේ අයිති කරගන්න දෙයක් නෙවෙයි නේද? හිත හිර කරගෙන හොරෙන් විඳින වදයක්. ඔබ මාව අමතක කළාද? ඔබට මාව මතක නැතත් කමක් නැහැ. මට උඹව අමතක නොවෙන එක මගේ සාපේ වගේ. ඒ වගේම මගේ ආශිර්වාදෙත් වගේ. To me.

වසන්තේ මල් පිපෙන සමනලුන්ටමද බලාකුළු හැප්පුණේ වහින්නමද ඇත්තටම ඔයාවේ ආදරය අරගෙනමද කුච්චර තදින් ගිරෙව්වත් වැස්සට බය වෙලා කොහොමද වැස්සට තැමෙන හිත අය කරගන්නවා මිස ඇයිද කියනවා නම් ලස්සන දේ දුන්න එකටත් පාර හදන්නේ අහස් දියම නොවේද මහා වැහි දිය වැටුනට හැමදාම වහින්නේ නෑනේ ආලෝකය අරන් ඉර වලාකුළු අස්සෙන් එබෙනවා හැබැයි ඒ එළිය දකින්න නම් ඔයයි මමයි අහසට සාපන කර ඉන්න ඕනේ නේද නැත්තම් කවදාවත් අකුණු පුපුරපු අහසේ මහා වැහි දිය හලපු අහසේ ආලෝකයක් කොහොම නම් දකින්නද තේදුණු නම් කවද පෙනේද ඉතින් පුංචි ළමයෝ ආත්මයට දොරපියන් හැරපු මිනිස්සුන්ගේ පිය සටහන් වලින් ලස්සන මතක සද්දාහටම මතකේ තබාගෙන අදරු මතකයන්ගෙන් ජීවිතය කියවා ගමු නෝරා තිනු වියල් නොහොත් නැතු අනුතරා ආදරය කරන දෙන්නෙක්ගේ සම්බන්ධයක් නැති වුණත් ආදරේ නැති වෙන්නේ නෑ කියලා මං හිතනවා ඒ වගේම මොන දේ අමතක කළත් ආදරේ අමතක කරන්න බෑ කියලා මට දැන් තේරෙනවා නිර්නාමිකයි තරංගා අමතක කරන්න පුළුවන් ආදර කතා නැහැ මං හිතන්නේ ගොඩක් අය ආදර කතා මතක ගොඩක් එක ඉන්නවා ගොඩක් අය ආදර කතා මතක ගොඩක් එක අතටත් එහෙමයි බණ්ඩාර වෙලින් සාගරී තමයි එහෙම කියන්නේ එහෙම කරන්න බැරුව එක හිතක් අසරණ වෙලා තරංගා හදවත කරන එකම සෙල්ලම ඒක ආදරය කරන කෙනාව අමතක කරන්න පුළුවන් නම් ජීවිතේ කොච්චර ඉස්සරහට ගිහින්ද එහෙම කියන්නේ පපෝ නෙත්තට පෙනෙන මානෙ හිඳමින් ළඟා විය නොහැකි තරම් ඈත

ka. Nuba mage ma nuwana wage dannamuth hadawata tawamat porandui nuba langa. Mage ma nuwi wena kenekuge wannata nuba perum purana e aadaraya desa. Bala hindina hama nimeshayakama maa rahasin miya denawa nuba nodakina lesa. Eka paarshwayakata pamanak seemaavu me tani rakina aadaraya vedanawa. හදවත පතුලෙන්ම මාව දවද්දි තවමත් මා පතන්නේ නුඹේම සිනාව අයිතියක් නොමැති වුවද සංසාරේ පුරාම මාව රිදවන නුඹ නොදන්නා මගේම ලස්සන රහසයි මගේ මේක පාර්ශවීය ආදරය ශලනි

ආදරණීය තරංගා, මගේ ජීවිතේ හැමදේයක්ම අඩුවක් නැතිව දුන්නේ අම්මා වගේම කෙනෙක්. ඒ රම්මැණික මාව ජීවත් කරපු ආදරයක්, පින්පරවපු ආදරයක්, මඟ බලන් ඉඳපු ආදරයක්, මං ආස කරන ගති තියෙන ආදරයක්. ඒක කොහොම අමතක කරන්නද? එයත් මට කිව්වා තාත්තගෙන් පස්ස ලැබුණ හොඳම ආදරේ එයාට ලැබුණේ මගෙන් කියලා අමතක කරන්න බෑ. හුස්මක් ගාන හැම හීනයක් ගානේ එයා මල්ලඟ හිත ඇතුළේ මුන්නාවේ. එයා කියන විදිහට මං එයාගේ රම් මහත්තයා. කන්දේ දොලින් වාසනාවන් කෙනෙකුට ලැබෙන්න ඕනේ තමන් රිද්දන්නේ නැති ආදරයක්. සදාතනික ඔය සතුට පරිස්සම් කරගන්න.

0: Mandaram re, hatai vinadi 49 ay.
1: Velava obaveta gena enne.
2: Rapunzel wage man nan inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: මුතු අයියගේ කුඹුරේ තදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයෝ.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
5: මොකක් කියුවේ? සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. Bindua hette hayai hatalis fatura ekolo hai hai siya.
7: SLT Mobitel Fiber ek gatherama fit karanna. Okkoma devices connect karanna. Gaming walta low latency. Fast and stable unlimited. Thoraganna package rasak. SLT Mobitel Fiber.

0: happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයෙන් දන් දවල් එක වෙනකන්.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: නවය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ආදරණීය තරංග, වසර ගානක් හිතේ තද කරන් ඉන්න දෙයක් මං අද ඔයාට කියනවා. මට අවුරුදු 40ක් වෙනවා. මං අම්මා කෙනෙක්. ඒත් මම ආදරේ නොකලත් මං ගැන හිතේ තියන් ඒ හිතේ තද කරන් ඉන්න තරුණෙක් අදත් බුලත් විට කා දමමින් දුම්පානය කරමින් තනිකඩව. මම දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මගේ අටිහිතින් ඇටිහිතින්වත් ඒ තරුණයා ගැන වැරදි විදිහ අදහසක් නෑ. ඒත් මොකද්ද අමුතු කාලකන්නි වේදනාවක් ඔහු දකිද්දි මට දැනෙන්නේ ඇයි. ඒ ඇයි කියලා අය මගෙන් අහනවා. ඒක සමහර විට ආකර්ෂණයක්. ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නකොට ඔයාගේ හිතේ ඇති වෙන අනුකම්පාවම සුහැඟීමක්. හැබැයි ඒ හැඟීම දුරදිග ගියොත් ඒ හැඟීමට දුරදිග යන්න දෙන්න එපා. මං කියන්නේ ඒක ප්‍රශ්නයක් වේ.

තරංගක්කාය දන්නවද? එයා බදුල්ල මුතියංගන බෝ සමිදු ගාව ඉඳගෙන එක දවසක් මගෙන් අහනවා, ඔයාට මාව අමතක කරන්න පුළුවන්ද කියලා. මම කියනවා, අනේ මට හුස්ම ගන්න එක අමතක කරන්න පුළුවන්, ඒත් ඒ දේ නම් කරන්න බැරි වෙයි කියලා. ඒත් එයා එහෙම කියලා හරියටම පැය 24යි විනාඩි 27යි තත්පර ගානකින් මාව දාලා හේතුවක් නැතුව යන්න කියා. ඒ වෙන කෙනෙක් ළඟට. ඉතින් මං අදටත් එයා ආදරය විඳිමින් මම එයාට දුන්නු ආදරය රැකගෙන තනිවම හේතු හොයනවා. ඇයි මට එහෙම කළේ කියලා. අක්කි මං එයාට ආදරේ. ඒත් එයා වෙන කෙනෙක් ළඟ ඉන්නවා. සතුටින් නම් මට කමන්නේ. රත්තරනේ මට දුන්න දුක එයාට දෙන්න එපා. ඒක දරාගෙන ඉන්න එක හුස්ම හිරවෙනවා වගේ. සුන්දරිය ඔබ මට මේ ලියන ලියවිල්ල දවස් ගානක් තිස්සේ මට හම්බ වෙනවා. මට එතකොට හිතෙන එක දෙයයි, ඔහුට අහිමි වුණේ කොච්චර ලස්සන ආදරයක්ද කියලා. හැබැයි එක දෙයක්, මුතියංගන විහාරයේ පින්වන්ත සුළඟ ඔබට ඉන්නවා.

අමතක නොවන ආදර කතාවක් හිස්සුණු හදවතක් මටත් තිබුණා. ආදරයකින් හිස්සන පුරවන්න පුළුවන් වුණු තවත් පරිපූර්ණ ආදරයකින් මගේ ජීවිතයට අලුත් වෙනසක් අරන් ආවා. කාලයත් එක්ක ඒ ආදරය අමතක කරන්න තරම් ආදරයක් ලැබුණා. මගේ හදවත නැමැති තුවාලය ඔහු සුවපත් කළා තරංග අක්කා හසිනී.

නුඹව මතක කරන්න මේ ඇස්පිය වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ මට හරිම ලස්සන තැනක් දුන්නා. අදට මම නුඹව දකින්න හටවක හඳ වගේ. පුංචි නට හරිම ලස්සනයි. මගේ ලොවට එළිය නුඹයි. වෙනස් වුණේ කොහොමද සුදු මට කියන්න. මන් දන්නේ නැහැ ඇයි කියලා. රත්නපුරේ නිරේෂා. වෙනස් වීම තමයි ලෝකේ සදාතනික සත්‍ය. ඒක තමයි අපිට බාර ගන්න අමාරුම දේ. නොවෙනස්ව තිබුණු දේවල් වෙනස් වෙද්දී අපි ගල ගහනවා. මොකද ඒ දේවල් එහෙම නොවෙනස්ව පවතින මොහොතේ අපි අපිව ගලක් කරගන්නවා. ඒ මතක එක්ක අපි ෆ්‍රීස් වෙනවා. සුබමන්දාරම් රැයක් මිහිරාවියේ ආදරය අමතක කරන්න කොහොමද? අපි මේ ලෝකෙට බිහි වෙන්න කලින් තමයි අපිට ආදරය දැනෙන්නේ. මිනිස්සුන්ට ලැබෙන්න ඕනි සුන්දර බැඳීමක්. එහෙම කියන්නේ ලලා ආදරණීය තරංගා. මං ආදරය ගැන හිත අමුතුම විදියකට විස්තර කළත් රිදවීමක් නින්දාවක් ගැරවමක් නැති හදට සුව පහසුවම සලසන එකම හදකට කැපවුණු හරිම ආරක්ෂිත හැඟීමක්. එතෝ හමුදා පටන් මසිතේ සිරවි තිබූ ආදරය වෙනස හරියට ලෝකෙ සැනසීම, ලෝකෙ නැලවීම, ලෝකෙ ගැරහීම ආදරේ තමයි කියලා මට කියලා දුන්නේ අන්තිමට එයා. මන් දන්නේ නැචරයි. කතාවේ නිර්නාමිකයි.

सुबह मंदा रम रैक थरंगा का आये वाम तक करन नौनी के लहे दन हम रैया कम मतक वेनत आये माय माँ का ना दन हम मातक के कम हिते तवत गैंबुर रुटम लिए वेना एरो टे समान रुआक दागीने कोटा मतक आम तक करन आये वाम तक उन निसाने वे आये न तवी जीवत वेन हिते पुरु दुनु निसा එදාට ගේන මම හොනත් හිත ගැස්සෙන්නේ නැහැ. ඇගේ රුව දැක්කත් ඇස් දෙමෙන්නේ නැහැ. මොකද කාලය ඇව මගෙන් අරන් ගියේ නැහැ. ඇය වෙනුවෙන් මම රැකගෙන හිටපු වේදනාව විතරයි අරන් ගියේ. ඒ මොහොතේ තීරේ සමහර මිනිසුන් අමතක කරන්න ඕනේ නැහැ. ඔවුන් නැති ජීවිතයක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ලරංගන බස් නායක සමහර මිනිසුන් අමතක කරන්න ඕනේ නැහැ. ඔවුන් නැති ජීවිතයක් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ කියලා විතරක් දවසක තීරේ. දීර්ඝ සටහනක්. 13ක් අවුරුදු මම නිකවරටියේ තුම්මුල විද්‍යාලයේ සේවය කළා. ආදරෙන් බලාගත් කික්කි අම්මා ස්ථාන මාරුවත් එක්ක දාලාවේ අනෙක් ටීචර්ස්ලට බාර දීලා ඉඳ හිට අය බලන්නන්න පුළුවන් වුණා. දවසක් මගේ අලුත් සේවාස්ථානයේ උදේ පාන්දර අම්ම කෙනෙක් ඉන්නවා දරුවෝ තුන්දෙනෙක් එක්ක පඩිපෙළ ළඟට වෙලා. මම ළඟට ගියා මොකක් හරි දුක් ගැනවිල්ලක් කිව්වා. දරුවෝ තුන්දෙනා බයට හැංගුණා. තරංගා මට ඒ අම්මට හිත ගියා. මම උඩට ගිහින් ඇයට කන්න දුන්නා. අපේ ලොකු සර්ණ වැඩි කැමැත්තක් දැක්වෙන්නේ නැහැ. ලස්සන සිරියාවන්ත පූස් අම්මා පැටව තුන්දෙනා තුරුළු කරගෙන පඩිපෙළයට කිරි දුන්නා දැක්කා. චම්පිකලාරිත් පෙරේරා ඔහු කියන්නේ ආදරේ සතුන් ළඟක් තියෙනවා කියලා. ආදරණීය තරංග කොහොමද කියන්නකෝ ආදරේ අතාරින්නේ කොහොමද ආදරේ අමතක කරන්නේ ලලිත් සොයිසා මං අහන්නෙත් ඒකම තමයි.

මන තරම් දුක්බර ආදර කතාවනත් ආදරණීය විදිහට කියද්දි හාන් ඉන්න හිතෙනවා. මන් නම් ආදරෙට හරිම ලොබයි තරංගා. මැරිලත් පයක් ආදරෙයි මං. ඒ මගේ ආදරේ විදිය. මං සමිතා.

මංගයාට ගොඩාක් ආදරේ. එයාගේ තහංචි නීති රීති එයාට රැක ගන්න දීලා එයාගේ සත්‍ර වෙනුවෙන් මං ඈත් වුණා. අනේත් මං බොළඳද? එහෙම බැලුවොත් මන්දාරම් රාත්‍රියේ ආදර කතා සීරම බොළඳද? මොන වයසේ හිටියත් ආදරේදී හැමෝම ආදරණීයයි බොළඳයි. මගේ ආදරේ මගෙත් එක්ක තිබුණ දැන් ඔයා සත්‍රින් ඉන්න නපුරු කුමාරයෝ නිර්නාමිකයි. දිනක ඔහුට මා සිහි වේවි. ඔහු වඩා ප්‍රිය කළ පොත් පිටු අතර මා වැනි ගැහැණියක් ඇවිද යන මොහොතක හිතුවක්කාර ගැහැණු ඔහු හැමෙන් මොමනාවි අමනාපෙන් එවිට ඔහුට මා මතකයට නැගේවි. ප්‍රියතම ගීතයක් ඇයි නම් කළ බොහෝ වාරයක් මා රසවින්ද ඒ පුරුදු ගීතය කොහේ හෝ ඇසෙන තැනක ඔහුට මා සිහි වේවි. සැනකින් මතකයේ ගැඹුරින්ම නොදුඩාම දෙහිතෙහි වූ සංවාද මැකී ගිය අවකාශයේ පවා හදවත් අතර ගනුදෙනු නොමැකී රැඳී ඇති ඉඳ හිටක හෝ ඇවිස්සෙන මොහොතක ඔහුට මා සිහි වේවි. සත්තකින්ම අකුණු සරයක් විලසම දන්නවද තරංගා, සැඟවීම නෙවෙයි පහසුම. සො කැමැත්තෙන් ආයමත් කිසි දවසක ගොඩ නොගෙනම වලදැමීමයි මතකයා. ඕනෑම මොහොතක විධාරණය වන ගිනි කන්දක් සේම ඔහුට මා කිව්වේ ක්ෂණයකින් ඔහු නොසිතන ඕනෑම මොහොතක. කුමාරි පෙරේරා, සැඟවීම නෙවෙයි පහසුම, ස්ව කැමැත්තෙන් ආයමත් කිසි දවසක ගොඩ නොගෙනම වලදැමීමයි මතකයා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු
3: නිෂ්පාදන

0: ධර්ම රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

මන්දරම් රැවිත් තරංග අවුරුදු 78ක ආච්චි අම්ම කෙනෙක් මං. අකුරු සතරක සඳුරු බව දැක දාබර පැවතුම් බලා රත්න මිනිකට දිලුණු නැත්තග යහගුණය ස්වර්ගය වෙලා. ස්වර්ගය මා සොයා ආවා. සනෙහසේ මල් පීදුනා. වසර 47ක් සුවඳට කැකුළු දෙකකුත් අපට ලබා දී 69 වැනි සතුපමේදී ස්වර්ගය අප ළඟ තබා ඒ ජීවන සුවඳ මුකුලිත වී ගියා. තරංග දෝනියේ බෝපතක හැඩ ඇති මහදවත කදෝ පැණියකු වී ඔයාගේ හඳින් රසවත් වෙන මන්දාරම් රැහි සිර වී ඇත. තුති අත්තම්මා, ගොඩාක් ස්තුතියි ඔයාට.

මායා කුටි හපු ඔලිව් පාට ඇස්. නිතර නිතර මගේ ඇස් එක්කලා ගැටෙද්දී ඒ රෝස දුඹුරු තොල්වල ඇඳුන මහා නොසඳාල සංග්‍රහිනාවක්. ඒත් ඌට හැමත් හැඩයි. හුස්ම තිරවෙනවා එහිනාව ලස්සනට. පඳ වටේ යවපු අත්තව ටිකත් අද වෙද්දි ඒ ගැහෙන පපුව මගේ පිටට තව තෙරපෙද්දි මං තප්පර ගාන පියවිලෝකෙන් එහාට ගියා. මං වෙනුවෙන්ම ගැහනේ රළු පිරිමි පපුව. ඒ පපුවට කන තියාගෙන ඉන්න හිතුණා. ආයෙම පාරක් දන්න ඕනත් නොදන්නා වගේ අහන්න හිතුණා. මට ආදරෙයිද කියලා. එතකොට උඹ කියාවි ආදරේ. හැබැයි ඔය කොළදුඹුරු ඇස් මට කියාවි මේ සංසාර ගන්නේ පුරාවටම මං ආදරේ නම් උඹට විතරයි කියලා. නේ තුමා අතලෙන්නේ.

මනං කල්පිත ආදරය ඇතුලේ ආදරය හැවේ මගේ වැරද්දක් තරංග. අමතක කරන්න මම අදටත් දියෙන් ගොඩ දැමෝ මාළුවෙක් මෙන් පනා දිනවා. ඒ ආදරේ

0: rắm rẻ,
1: quán ta rắm rẻ,
0: mắt ta rắm rẻ, vịt ta rắm gà, ta rắm gà.
2: Alo, tena kaadu mela kasagala green super shaka madale athuru kiriya mul area wen aarambala gane mul ga pola kasagala green super e vitarak neme obe athi athi mutal surakshita aayojana kramaya kosse yomu kara wada dehala pratilaba laba ganna denma katha karanna kasagala plantation bindua 1122777 kasagala samuha vyapare wetin
3: kessaya adare hanganna bae kila thiyenawa neme kessata siddale pa kessa syrup ekak biwwama hanganna neme nethi kellama danna puluwa
4: niyama aayurveda osu කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
6: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පූදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

වැඩියෙන්ම ආදරය කරනකොට වැඩියෙන්ම රිදෙනවා. ඒක දන්නේ ආදරය කරපු අය විතරයි. නිර්නාමිකයි. මං ආසයි ඔබේ පණිවිඩය ටිකක් පැහැදිලිව සිංහල අකුරෙන් ටයිප් කරලා එවන්න පුළුවන් නම් සහ ලස්සනට කෙටියෙන්. එතකොට හුඟක් අයගේ අවස්ථා ඉටු කරලම මට රෑනවයට සමුදෙන්න පුළුවන්. නැත්තම් භාගයක් අය පව් ඒ පණිවිඩය ඉතුරු වෙනවා. අවුරුදු 17ක් පුරාවට හිතේ තියාගෙන

රේගරන්නයක්ගේ එයත් එහෙමයි. එයා දැන් තාත්තා කෙනෙක්, මං දැන් වයිෆ් කෙනෙක්. ඒත් ආදරේ තියෙන හැමදාම හිතේ. මගේ ආදරණීය ඩොපමීන් ගෙඩිය නිරනාමිකයි. මතක කියන්නේ හරියට වතුර පාවෙන රබර් බෝලයක් වගේ දෙයක්. අමතක කරන්න අපිට වෙන්නේ ඒ තදින් වතුරයට තද කරගෙනම ඉන්න වෙන එක. ඒ තත ලෙහුණු ගමන් එ ආයෙත් මත පිසිට පාවෙනවා. මේ ලෝකෙ කාටවත් මතක සම්පූර්ණයෙන් අමතක කරන්න බෑ. ඒත් පුළුවන් ඒ මතක එක යුද්ධ නොකර, ඒවට වෛර නොකර ආදරෙන් පිළිගෙන ජීවත් වෙන්න. අතීතේ මකා දමන්න බැරි වුණත් අපේ වර්තමානයටත් අනාගතයටත් හානියක් නොවන විදියට ඒ මතක හිතේ කොනක නිහඬව තියාගෙන ඉන්න පුළුවන්. මතක අමතක කිරීම කළ නොහැකි ජයග්‍රහණයක්. ඒත් මතක එක්ක සාමයෙන් ජීවත් වීම කළ හැකි සැබෑ මිනිස් ක්‍රියාදාමයක්. මතක අමතක කිරීම කළ නොහැකි ජයග්‍රහණයක්. ඒත් මතක එක්ක සාමයෙන් ජීවත් වීම කළ හැකි සැබෑ මිනිස් ක්‍රියාදාමයක්. ડોક્ટર දිනේෂ්. බලන බලන හැම තැනකම ඔහොම පැනෙද්දි, දකින දකින හැම තැනම ඔහොම දකිද්දි, ඇහෙන ඇහෙන හැම හඬකම ඔහුගේම හඬ ඇහෙද්දි, කොහොම අමතක කරන්නද මං එයාව? සදාදරණීය මතකයකි ඔහු හැමදාමත්. හැමදාම හොයනවා ආදරේ, මගේ ආදරේ. එහෙම කිවෙන්නේ ශාන්ති මාතලෙන්. දරාගෙන හදවතේ ඉපැරීනි මතකයන්, ගොඩ ගසාගෙන සිතිවිලි ගොන්නක් පොඳ නොයන්. මාමැව් සිතුවම් ඈත අහසේ පෑයු සඳ නුඹ නම් ඉතිං අහංකාර සඳ. මම දන්න මෙච්චරයි, මං හඳට ආදරේ මෙච්චරයි. තරංග හර්ෂණි මාදිපොලින්.

0: දන්නවද අක්කේ, මටත් තිබ්බ අතින් වත්තල්ලන්න බයවන පාසල් ප්‍රේමයක්. තාත්ත නැති මාව තාත්තෙක් වගේ පරිස්සම් කරපු. කාලයත් එක්ක අපි අද වෙන හදවත් දෙකක දෙමාපියන්. ඒ බැම්මට කොටු වෙලා ජීවිත ගලාගෙන යනවා සතුටින්. ආදරය කියන්නේ තමන්ගේ කර ගැනීමම නෙමෙයි. නිර්ණාමිකයි දැනෙන තනිකමට අවසන් තිත තිබ්බාම ඔබයි මාස වෙන මන්දෝදරිය. තම මගේ නොවු පෙර බයවේ සුපුරුදු ආත්මය. නිර්ණාමිකයි ආදරණීය තරංගා හිත සුවපත් වෙන මැජික් එකක් වගේ මන්දාරම් රාත්‍රිය. ස්තුති නිගමුවෙන් දිලුෂා සහෝදරිය, ගොඩක් ස්තුතියි.
1: කල්ප කාලයක් පුරා සංසාර චාරිකා

ආදරය අමතක කරන්න බෑ. හැබැයි අමතක කරන්න පුළුවන් ආදරය අනාදරය වුණාම. දීර්ඝ දරා ගැනීමකට පස්සේ සුජා.

0: අටයි විනාඩි පනස් දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්දරෙල්ලාගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ඉගෙනුමට හොඳ මතුවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036 අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112027787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
6: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පොසොන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
4: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: මිනිසුන්ට ඔබව හිමිවීමට ඉඩහරින්න ඔවුන්ට ඔබ වැරදිට තේරුම් ගැනීමට ඉඩ දෙන්න නිවැරදි වෙලාවට සබා දහම විනිශ්චය කරනු ඇත. ලාලනී

එයා සතුටින් ඉන්න දිහා බලාගෙන දුරින් ඉඳන් සනසන එක නේද ආදරේ කියන්නේ මැනික. නිර්නාමිකයි ආදරේට ළඟම නිර්වචනයක්. හැබැයි

මුළු ජීවිත කාලෙම කෙනෙක් කොයි තරම් හැඟීම් සමුදායක් හදවතේ උස්සගෙන යනවද? ඒ හැඟීම් උපද්දවන උල්පත ආදරය. ආයාසයෙන් අරගෙන යන මේ ප්‍රේමයේ බර සහැල්ලු කරන එකම මාවත නිවන. හැබැයි ඔබ දැඩිව අල්ලාගෙන නම් දුරම මාවතත් නිවන සහෝදරයා. අවනද සහෝදරි, මන් තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Wake up
2: Satutu Hormones Alpha Studio
3: Davasatama Onakarana Vitamins Alpha Studio
2: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට
4: Alpha Studio with Kasuni and Lehansa.
2: WhatsApp 0711 95 95 95 Net FM Facebook Live.
5: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධ

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
2: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම්දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
2: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
3: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙතෆම් රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. ඔබට විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට, දකින්න, බලන්න, වඳින්න, පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බකුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සිවිලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අති පූජනීය පොල්ගම්පොල ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුල උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන්ම ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයට ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක් ආසුවන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. අද අඟහරුවාදා net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා.

ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ජීවිතය තුළ කුසලය උපද්දවනවා කියන එක අපි ඉදිරියේ තිබෙන විශාල අභියෝගයක්. කුසලානං උපසම්පදාය අකුසලානං පහානාය කියන මෙන්න මෙතනට තමයි අපේ ජවය ගොඩනැගෙන්න ඕන. මේ කුසලය උපද්දවනවා කියන එක අභියෝගයක් වෙන්නේ ස්වභාවයෙන්ම අපේ සිත අකුසල් සමග ගනුදෙනුකොට හුරුවක් පවතිනවා. අකුසල් එක එකතු වෙලා වාසය කරපු කමක් අපේ සිත තුළ පවතිනවා. අකුසල සංස්කාර සමග හැප්පෙන කමක්, අකුසල සංස්කාරයන් සමග ජීවිතේ ගොඩනැගෙන කමක් අපේ ජීවිතවල පවතිනවා. කුසලානං උපසම්පදාය කියන එක, කුසලයේ උපද්දවනවා කියන එක මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන අවකාශයක්. බුද්ධ ශාසනයේ ප්‍රධාන අවකාශයක් වන මේ ජීවිතයේ තුල කුසලයේ ඉපදවීම කියන එක අපේ ජීවිතවලට පවතින බරපතල අභියෝගයක් නම්, මූලික වශයෙන් කුසලයේ කුමක්දයි දකින හැකියාව තමයි පුද්ගලයා තුළ ස්මතු විය යුතු සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අකුසලානම් පහානාය, අකුසල් ප්‍රහාණය කිරීමට කුසලයේ ඉපැද්දවිය යුතුයි. අකුසලය ප්‍රහාණය කිරීම පිණිස අකුසලය මෙයයි කියන දකින සිතම තමයි කුසලය කියලා කියන්නේ. කුසලයේ ඉපදවීම පිණිස නවජවයක් ගැනීමට උවමනා කරන්නේ නැහැ. බුද්ධ ශාසනයට අනුව අකුසලය කුමක්දැයි ඔබ දකිනවා නම් ඒ දකින සිතම තමයි කුසලයේ ඉපදවීම කියලා කියන්නේ. ලංකාවේ බොහෝ බෞද්ධයන් අකුසල් දුරු කිරීම පිණිස කුසල් හඹාගෙන යනවා, කුසලය ගවේෂණය කරනවා. කුසලය අරමුණු කොට දුවන කමක් මිනිසුන්ගේ ජීවිතය තුළ පේන්න තියෙනවා. පින්වත්නි, බුද්ධ ශාසනයේ තරම් බැරෑරුම් නැහැ. බුද්ධ ශාසනයේ තියෙනවා පහසුවක්. කුමක්ද? කුසලය ඉපදවීම පිණිස අකුසලය දකිමින්, අකුසලයේ කුමක්දැයි තේරුම් ගනිමින්, අකුසලය පිළිබඳ අවධිකම වනාහි කුසල මාත්‍රයේ පහළවීමයි. ඒ පහළවීමත් එක්ක කුසලය කුමක්දැයි ගවේෂණය කිරීම වනාහි කුසලය අතිශයින්ම මෝරා වැඩෙන්න පටන් ගන්නකම. කුසලය අතිශයින්ම මෝරලා වැඩෙනවා කියලා අපි මෙතන අදහස් කරන්නේ අකුසලය මනවින් දකිනකම. අකුසලය මනවින් දැකලා කුසලය කුමක්දැයි කුසලපක්ෂයේ විසෙහි ගවේෂණයක් තියෙනවා නම් එතන තමයි කුසලය මෝරා වැඩෙන්නේ. මේ කුසලතාවේ දැරිය යුත්තේ තමන්ගේ සිතින්මයි. පින්වත්නි, අද බොහෝ දෙනෙක් කරන්නේ කුසලය බාහිර පාර්ශව මත, බාහිර තත්ත්වයන් මත හඹාගෙන යනවා. ඒ කියන්නේ කුසලය බාහිර තත්ත්වයන් මත හඹාගෙන යෑමින් කිසිවෙකුට කුසලය උපදවා ගැනීමට පුළුවන්කමක් නැහැ. ලෞකික මට්ටමේ බොහෝ කුසල් අපට මුණ ගැහෙන්න පුළුවන් බාහිර හඹාගෙන යෑම තුල. බාහිර හඹාගෙන යෑම තුල කුසලයේ පිළිබඳ මූලික පරිචයක්, කුසලයේ පිළිබඳ මූලික කියවීමක් කෙනෙක් තුල ගොඩනැගෙන්න පුළුවන්. පරිස්කාර පූජා ආදී ඇතුලේ මිනිසුන්ට කුසලය හඹාගෙන යන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට වදාළ ලෝකෝත්තර කුසල ගවේෂණය, ඒ ලෝකෝත්තර කුසල ගවේෂණය වනාහි පින්වත්නි තමන්ගෙම ඇතුලාන්තයේ කියවීමයි, තමන්ගෙම ඇතුලාන්තයේ දැකීමයි, තමන්ගෙම ඇතුලාන්තයේ තේරුම් ගැනීමයි. තමන්ගෙම අභ්‍යන්තරයේ තේරුම් ගැනීම තරම් ලොව ප්‍රතිබල සම්පන්න කුසලයක් මේ මිහිමත තවත් ඇත්තේ නැහැ.
තමන්ගේම අභ්‍යන්තරේ කියවගත්ත අය තමයි පින්වත්නි මේ ලෝකෙන් සදාතනිකව නිවි ගියේ. මේ ලෝකෙන් සදාතනිකව සංසිඳුනේ තමන්ගේ ඇතුළාන්තයේ කියවාගත්ත මිනිස්සු. අපිට පුළුවන් නම් තමන්ගේ ඇතුළාන්තයේ කියවා ගන්නට එබඳු ශ්‍රාවකේකට කිසිදාක වරදින්නේ නැහැ. එනිසා අපි අපේ ඇතුළාන්තයේ කියවුවොත් ඇතුළාන්තය තුළ පවතින රොඩු බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි අපේ ඇතුළාන්තය කියව ගන්නකොට අපි තුළ සිද්ධ වෙන විශේෂ දෙයක් තියෙනවා. ඒ විශේෂ දේ තමයි පින්වත්නි අපේ ඇතුළාන්තය තුළ රොඩු බැහැර වෙනකොට ඇතුළාන්තය තුළ පිරිසුදුකමක් මතුවෙනවා. ඒ පිරිසුදුකමට තමයි අමා නිවනේ බීජ රෝපණය වෙන්නේ. ඒ පිරිසුදුකම තුල, එතකොට ඒ පිරිසුදුකම තුල අමා නිවනේ බීජ රෝපණය වීම පිණිස ඇතුළාන්තයේ තුල පිරිසුදුකමක් නැතිවීමේ අරබුදයක් තමයි අපි බරපතලව මුණ දෙන්නේ. ඒ නිසා මා ඔබට ඊතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ ඔබේ ජීවිතය තුල පාරිශුද්ධ බව උවමනයි. ඒ පිරිසුදු බවත් එක්ක තමයි ලෝකෝත්තර මාර්ගයේ අපි ක්‍රමානුකූලව පියවර තබන්න අවශ්‍ය වෙන්නේ. ලෝකෝත්තර මාර්ගය තුල පියවර තැබීම පිණිස ඔබට ඔබේ ඇතුළාන්තයේ සූදානම් කර ගැනීම අවශ්‍යයි. ඒ සූදානම් කර ගැනීම වනාහි කුසලය කුසලය හැටියටත් අකුසලය අකුසලය හැටියටත් දකින උත්සාහවන්තකමයි. අපි කවුරුත් හිතන්නේ නැහැ ඒකෙන් තමයි ඇතුළාන්තයේ පිරිසුදු වීම ආරම්භ වෙන්නේ කියලා. ඒ පාරිශුද්ධ භවයේ ආරම්භය අපි අපේ ජීවිතවල සනිටුහන් කරන්න ඕන. ඒක තමයි මේ ලැබුණු පොසොන් මංගල්‍ය වෙනුවෙන් වුණත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි අග්‍රම සංග්‍රහය. මේ එළඹෙන සතිය ලංකාවාසී බෞද්ධයන්ට අතිශය විශේෂ කාලපරාසයක්. ඒ තමයි මේ ලංකාදීපයේ බුද්ධ ශාසනේ පැලවුණු අවකාශය. මේ ලංකාදීපයේ බුද්ධ ශාසනේ පැලවීම කියන එක අපේ ජීවිතවලට ලැබුණු සුවිශාලම අස්වැසිල්ල. එබඳු අස්වැසිල්ලක් ලෝකේ අපට කවදාවත් අත්දකින්න ලැබිලා නැහැ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල හැර. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල නැගී සිටින කමක් තබා ගන්න ශ්‍රාවකයෙකුට මේ ඉලඹෙන කාල පරාසය ධර්ම මාර්ගයේ ආරම්භ කිරීමට හොඳ ජවයක් ලබා දෙනවා. පින්වත්නි මේ ලංකාදීපයේ ඉන්නේ හරි ප්‍රඥාවන්ත අය. ඒගොල්ලන්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ බණ අහන එකේ දුර්වලකමක් නිසාවත්, ධර්මඥානයේ දුර්වලකමක් නිසාවත්, දන්පැන් පුදනිකේ දුර්වලතාවයක් නිසාවත්, ආචාර ගෝචරකම් වල අඩුපාඩුවක් නිසාවත්, වතපිලිවෙතේ අඩුපාඩුවක් නිසාවත් නෙමෙයි, ඔවුන් සැබෑ කුසලයේ වනාහි අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලීමයි කියලා ඔවුන් තුල විශ්වාසවන්ත කටයුතු බවක් ඇතුලේ නැහැ. ඒකයි මේ අපි මුණ දෙන ප්‍රශ්නය. අතිශයින්ම විශ්වාසවන්ත කටයුතු අවස්ථාව වනාහි අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලීම. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා නොබැලීමෙන් කෙනෙක් සංසිඳෙන්නේ නැහැ. ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් සංසිඳෙන්නේ නැහැ. පෝටිල කියන භික්ෂුවගේ දහම් දැනුමේ අඩුපාඩුවක් තිබුණ නැහැ. බුදුරජාණන් වහන්සේ තුච්ච පෝටිල කියලා කතා කළේ දහම් දැනුමේ අඩුපාඩුවක් නිසා නොව අවබෝධයේ තිබුණු බරපතල අඩුපාඩුකම් නිසායි. මේ අවබෝධයේ අඩුපාඩුකම් හදාගන්න තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ විමසා බැලීමෙන් පමණයි පින්වත්නි. අන්න ඒ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලීම පිණිස මේ එළඹුණු පොසොන් මංගල්‍ය අපට නව ජවයක් දෙනවා. දැන් ඉස්සරහට එළඹෙන ඉස්සරහට උදා වෙන්නේ පොසොන් මංගල්‍ය වෙනුවෙන් ශ්‍රාවකයා තුල පිළිවෙතෙන් පෙළ ගැසෙන කාලය. මේ කාලයේ ඇතුළත අපට පුළුවන් අපිව අලුතෙන් කියව ගන්න. අපට වෙසක් සමය වගේම වැදගත් සමයක් තමයි ලංකාවාසීන්ට පොසොන් සමය.
බුදුරජාණන් වහන්සේ තුන් පාරක් ලංකාවට වැඩම කළාට මේ බුද්ධ ශාසනය ස්ථාපිත බවක් දකින්ට ලැබුණේ නැහැ. මේ බුද්ධ ශාසනය ස්ථාපිත වුණේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අර්ථය අරගෙන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ මහ පොළොවේ බුදුරජාණන්සේගේ ධර්මී පැලකිරීමෙන්. ඒකට අදාළ සාක්ෂි බොහෝමයක් අනුරාධපුර යුගයට ගියාම තේරෙනවා. ලංකාව අපි හිතන තරම් ප්‍රශස්ත අවකාශයක තිබුණා යැයි කියන්න අමාරුයි. මොකද රජතුමන් පවා පාලකයා පවා හඳපායාගෙන රාත්‍රිය ඇසුරු කළේ දඩයම වෙනුවෙන්. විනෝදෙට වගේ දඩයම් කරපු වෙලාවක තමයි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ වෙන්නේ. 40,000ක් විතර පිරිසක් එක්ක දඩේමේ යාම රජතුමාගේ රාජ්‍ය කෘත්‍යයේ සතුටු වන ප්‍රධාන අවකාශයක් විදියටයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. එහෙමනම් ලොකු ධර්මයක් තිබ්බ කියලා අපිට හිතන්න බෑ. චිත්තරාජ කාලවේල වගේ අයට වන්දනා කරමින් ගරු බුහුමන් දක්වමින් හිටපු වෙලාවක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ මහ පොළොවට වැඩම කරලා උන්වහන්සේ හරි ආශ්චර්යවත් දෙයක් කළා අපි වෙනුවෙන් පින්වත්නි. ඒ ආශ්චර්යවත් දේ තමයි පින්වත්නි මේ ලංකාවාසීන් වෙනුවෙන් මගපලස්මතු කිරීම. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණ සතියක් ඇතුළත මාර්ගඵලලාභීන් 8,500ක් බිහි වුණා කියන එක ඉතාම සුවිශේෂ දෙයක්. ලංකාවාසීන්ට දෙවියන් අතර තිබුණු පූජනීය වස්තු අරගෙන ඇවිල්ලා ලංකාවේ මිනිසුන්ගේ දෝතේ තිබ්බේ වන්දනාව පිණිස අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයේ දෙස බලන්න, උන්වහන්සේ ලංකාවට ගෙනාවා මිසක් ලංකාවෙන් කිසිවක් අරගෙන ගියේ නැහැ. කවදාවත් ලංකාවේ මහ පොළොවෙන් අරන් ගියේ නැහැ මුකුත්. මොකද අරන් යන්න උන්වහන්සේ වැඩියේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පානකම්ම මේ මහ පොළොවේ වැඩ හිටියේ. පිරිනිවන් පානකම් උන්වහන්සේගේ ජීවිතේ කැපකලේ මේ ලංකාවාසීන් වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේගේ උරුමය වෙනුවෙන් අපට කරන්න පුළුවන් විශාලම දේ තමයි පිළිවෙත් පුරන එක. පිළිවෙත් පුරන එක ආර්යෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වෙන එක. ඒ ආර්යෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වීම කියන එක අපේ ජීවිතවල ඉතා වැදගත් දෙයක්. ආර්යෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වාසය කිරීම තුළින් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයට සමවදින්න පුළුවන්. මේ ගෝර සසරින් එතෙරවීම පිණිස ජවයක් ගන්න පුළුවන්. පිළිවෙත් පිරීම තුළ ස්මතුවන්නේ තමන්ගේ ඇතුළාන්තය තුළ සීලය ශක්තිමත්වීමයි, චිත්ත සමාධිය ශක්තිමත්වීමයි, ප්‍රඥාවෙන් ජීවිතය විමසා බැලීමයි. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළදීම තමන්ගේ ඇතුළාන්තය තුළ සාක්ෂාත් වීමයි. එබඳු මිදීමක් පදනම් කරගෙන මිදීම ඇසුරු කරගත්ත නුවණක් තමා තුළ ස්මතු වීමයි සිද්ධ වන්නේ. එබඳු ස්මතු වීමක් අපේ ජීවිතවලට මහා ආලෝකයක්. මොකද මේ කෙලෙසුන්ගෙන් බැටකන ජීවිතයට තියෙන සදාතනික සුරක්ෂිත බව තමයි පින්වත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත වැඩපිළිවෙලට එකතු වෙන එක. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත වැඩපිළිවෙලට එකතු වීම පිණිස හයියක් අපේ ඇතුළාන්තය තුළ තියෙන්න ඕන. ඒ හයිය අපේ ජීවිතවලට හරි වටිනා දෙයක්. ඇත්තටම සීලය තුළින් බලාපොරොත්තු වෙන ප්‍රධාන ඉලක්කයක් තියෙනවා. කුමක්ද මේ සීලය තුළින් බලාපොරොත්තු වන්නේ? සීලය තුළින් බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජීවිතය තුළ අරමුණු ගන්නකම අපේ ජීවිතයේ ප්‍රධාන ප්‍රවාහයක්. අරමුණු ගන්නකම, මෙන්න මේ අරමුණු ගන්න තැනදී, අරමුණු ගන්න තැනදී අපට පුළුවන්
අරමුණු ගන්න තැන ඇති වෙන ප්‍රවේසම් සහගතකමක් හදාගන්න. මේ අරමුණු ගන්නකොට ඇති වෙන අවුල් වීමත් එක්ක තමයි අපිට හැම වෙලාවකම අලුත් වෙන්න බැරි. අරමුණු ගන්න තැන හැම වෙලාවකම ඉතා ප්‍රබෝධමත් තැනක්, අලුත් අවකාශයක්. ඒ පරණ අවකාශයත් එක්ක කිසිදු අන්තර් සම්බන්ධයක් නොපවතින තැනක්. ඒ අලුත් අවකාශය අලුත් විදියට අත්දකින්න අපට සීලය හරියට උදව් කරනවා. මේ සීලය නැති නිසාමයි අපේ ජීවිතවල පශ්චත්තාපය, කනස්සල්ල, දෝමනස්ස, අතීත මතකයන් එක්ක ගලන කඳුළු, ඒ කඳුළු ගලන ජීවිතයකම එකතු වෙලා ඒ බඳු ජීවිතයක් ඇතුළේම වාසය කරන්න වීමේ අභාග්‍ය සම්පන්න අද්දකීම් පරාසය. මේ ඔක්කොම අපට වෙලා තියෙන අරමුණු ගන්න තැන නැවුම් බවක් නැති නිසා, ප්‍රබෝධමත් බවක් නැති නිසා, අලුත් බවක් නැති නිසා. අරමුණු ගන්න තැන ඇති වෙන සංයමය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුට බොහෝ කොට උපකාරයි, අතිශයින්ම උපකාරයි. අරමුණු ගන්න තැන ඇති වෙන සංයමය හරි වැදගත් දෙයක්. දෙවෙනි කාරණේ තමයි ඒ අරමුණු එක්ක ගනුදෙනු කරන මට්ටමේදී ඇති වෙන සංයමය. ඒක බලාපොරොත්තු වෙන්නේ සමාධියෙන්. ගත්ත අරමුණු සම්බන්ධ ඒවා ඇසුරු කරගෙන කෙලෙස් විතර්ක විචාරවලට නොයා එතනම එතනම නවතින්ට ජවයක් දෙන්නේ සමාධිය වඩන කෙනාට. කෙලෙස් විතර්ක යාගේ ජීවිතය ඇතුලේ උඩුදුවන්නේ නැහැ පින්වත්නි, උඩුදුවන්නේ. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි, ඒ කෙනාගේ ජීවිතය තුළ තියෙන උනිතා සුවිශේෂ දෙයක් තමයි ඒ සිතේ ස්වභාවය හොඳින් තේරුම් අරගෙන අර අරමුණු ගන්න තැන විතර්ක විචාර නොකොට සිටීම පිණිස කුමක්ද මා භාවිතා කළ යුතු ප්‍රවාහය. මා භාවිතා කළ යුතු ප්‍රවාහය තමයි මේ සිත බිඳෙන බව, නිරුද්ධ වන බව, ඉපදිච්ච තැනම බිඳිලා යන බව. ඒවා අපිට ඕන ඕන විදියට කළමනාකරණය කරන්න, පාලනය කරන්න බැරි බව අපි අපේ ජීවිතවලම දකින හැකියාව. ඉතාම වැදගත් දෙයක් පින්නොත්නි. අපි අපේ ජීවිතවලම මේ හැකියාව දකින්ට උත්සාහවත් වෙන්න ඕන. එතකොට මේ නිරුද්ධ වී යන සිතේ ප්‍රවාහය ඉපදී බිඳී යාම පදනම් කරගෙන ඒවාට තමන්ගේ වසඟේ තියාගන්න බැරි මට්ටමේ බිඳී යාම, ඒවා තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි මට්ටමට අනාත්මීය ස්වභාවය, ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනකම ඇතුළේ දුක්ඛදායක තත්වය, තමන්ගෙම සිතින් දකින ප්‍රවාහයට අපි කියන්නේ ප්‍රඥාව කියලා. එතකොට සීලය කියන්නේ කුමක්ද? සීලය කියන්නේ අරමුණු ගන්න තැන ඇති වෙන සංසුන්කම. සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය කියලා කියන්නේ ගත්ත අරමුණු පදනම් කරගෙන කෙලෙස් විතර්ක විචාර සංචේතන ආදී ඔස්සේ අභ්‍යන්තරයේ කෙලෙසුන්ගින් පීඩිත බවට පත් නොවීම පිණිස ඇති වෙන සංයමයට අදාළ අධ්‍යාත්මික ප්‍රවාහය. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ සිතේ ස්වභාවය ඉතා සමීපව නිරීක්ෂණය කරනවා. සිතේ ස්වභාවය ඉතා කිට්ටුවෙන් ගවේෂණය කරනවා. එතකොට යාට දැනෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පෙන්වා දෙන සිතට ආවේනික ඉපදින බිඳෙන හටගෙන නිරුද්ධ වන සමුදය වන නිරුද්ධ වන ඇති වෙන නැති වෙන බව පදනම් කරගෙන ඒවා තුළ පවතින ඒ සිතේ ප්‍රවාහය තුළ පවතින අස්ථාවරත්වය, ඉපදීම බිඳීම ප්‍රමාණවත් සාක්ෂි විදියට ගත්තට පස්සේ ඒක තුළ පවතින දුක්ඛදායක තත්වය, තමන්ට පාලනය කරන්න බැරි තමන්ගේ පාලනින් ගිලිහුණු අනාත්මීය ස්වභාවය අපි දකිනකොට ඒ පුද්ගලයාට ප්‍රඥාගෝචරකමක් ස්මතු වෙනවා. මෙන්න මේ විදියට සීල සමාධි ප්‍රඥාව තුළින් නැගී සිටින කමක් අපේ ජීවිතවලට වමනා කරනවා. ඒ සීල සමාධි ප්‍රඥාවෙන් නැගී සිටින කමක් අපේ ජීවිතවල තිබ්බොත් එබඳු නැගී සිටීමක් තියෙන තැනක අපට කවදාකවත් වරදින්නේ නැහැ. අපි තුල දියුණුවක්මයි ඇති වෙන්නේ. එනිසායි අපි තුල ස්මතුවන දියුණුව හරි වැදගත් දෙයක්. එනිසා මේ අපේ ඇතුළාන්තයේ තුල මතුවන දියුණුව කියන එක අපි අපේ ජීවිතවල දකින්න ඕන. ඒ දියුණුව අපි අපේ ජීවිතවල තේරුම් ගන්න ඕන. ඒ දියුණුව අපි අපේ ජීවිතවල අවබෝධ කර ගන්න ඕන. මේ බුද්ධ ශාසනයේ කැර මෙබඳු දියුණුවක් පිළිබඳ
ලෝකෙ කිසිම ප්‍රවාහයක සාකච්ඡා කෙරෙන්නේ නැහැ. එනිසා මේ සීල සමාධි ප්‍රඥාව මත පිහිටනකොට එයාගේ සිත අවිද්‍යාවෙන් මිදෙන්න පටන් ගන්නවා. තණ්හාවෙන් මිදෙන්න පටන් ගන්නවා. අර සිත බැඳී යන කමෙන් මිදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කෙලෙසුන්ගෙන් මිදියාම බුද්ධ ශාසනය හඳුන්වන්නේ විමුක්ති කියලා. ඒක කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති. ඒ මිදීමත් එක්ක තමයි මිදුණු බවට ඥාන සම්ප්‍රයුක්තකමක් නුවණක් මිදුණා කියන නුවණ. ඒක මිදීමත් එක්කයි ඇති වෙන්නේ. මම මිදුණා කියන නුවණ එයා තුල ස්මතු වෙන්නේ. ඒ ස්මතු වීමට අපි කියනවා විමුක්ති ඥාන කියලා. මෙන්න මේ නිසා තමයි සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියලා අපි කතා කරන්නේ. ඉතින් මේ தത്വෙට අපට নিরතුරුව එකතු වෙන්න බැරි නිසා මේ தത്വෙ මෙහෙම කතා කළාට මේ කතා කරන தത്വෙට අපිට නිරන්තරයෙන් එකතු වෙන්න බැරි නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේ මේවා පුරුදු කරන්න කියලා වදාලා. ඒකයි හැම වෙලාවකම කියන්නේ භාවිතා බහුලී කතා. යാനി කතාය, වත්තු කතාය, අනුටිතාය, ಪರಿචිතාය, සුසමාරද්දාය කියලා නිතරම කියන්නේ මේවා භාවිතා කරන්න. බහුලී කතා මේවා බහුල වශයෙන් භාවිතා කරන්න ඕනේ. ඇයි මේ தത്വෙ අපිට බොහොම නුහුරුයි. මේ தത്വෙ අපිට බොහොම හුරු தത്വයක් නෙමෙයි. අතිශයින්ම නුහුරු தത്വයක් පින්නොත් නෙමෙයික. මොකද මේ සංසාරේට බර වෙච්ච සසරට හුරු වෙච්ච සිතක් තමයි අපිට තියෙන්නේ. මේ සසරට හුරු වෙච්ච සිතක් සත්‍යාවබෝධයට එකතු කරගන්නවා කියන එක අපි ඉදිරියේ තියෙන ලෝකෝත්තර වශයෙන් විශාලම අභියෝගය. ඔය පින්නතුන්ලාගේ ජීවිතයේ අභියෝගයේ විදිහට මේ ආහාර සපය ගන්න එක, ගෙවල් දොරවල් හදා ගන්න එක වගේ පොඩි සාක්ෂි තිබුණාට ධර්මයක් තියෙන කෙනෙකු තුල මතුවන විශාලම අභියෝගය තමයි සංසිඳෙන්නේ කෙසේදයි තමන්ව විමසා බලන එක. සංසිඳෙන්නේ කොහොමද කියලා තමන්ව විමසා බලන එක. ඒ විමසා බැලීම කියන එක ජීවිතේට හරි වටිනා දෙයක්. සංසිඳීම අරමුණු කරලා ජීවිතේ විමසා බලන්න පුරුදු වෙනවා. ඒ නිසා මේ විදිහට ජීවිතේ විමසන කෙනෙක් වෙන්න පින්වත්නි. ජීවිතේ විමසා බැලීම කියන එක හරි අවශ්‍යයි. ඒකට අදාළ පරිපූර්ණ ධර්මයක් අපි ඉස්සරහා තියෙනවා. ඉතින් මේ ධර්මයේ අපි උරගාන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත ශ්‍රාවකෙක් බිහි වෙන්නේ. ඒ බඳු ශ්‍රාවකත්වයකින් තමයි ඇත්තෙන්ම මේ පොසොන් ඉදිරියට එළඹෙන පොසොන් සමය උනත් මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සැබෑ උපහාරය, සැබෑ ගෞරවය දක්වන්න පුළුවන් වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කළ හැකි විශාලම පූජාව වෙන්නේ පින්වත්නි, උන්වහන්සේ වෙනුවෙන් පොසොන් කලාප තියෙන එකම නෙමෙයි. උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි විශාලම යහපත තමයි පුළුවන් තරම් සතර සතිපට්ඨානයේ මත ශක්තිමත් වෙන එක, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වෙන එක, සතර සම්‍යක් ප්‍රධාන වීරිය මත වීරිය කරන එක. බුදුරජාණන් වහන්සේ වදාළ ඡන්දචිත්ත විරිය විමංසා කියන එර්ධිපාද ධර්ම මත අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්න එක. බුදුරජාණන් වහන්සේ විසුද්ධිය පිණිස, පිරිසුදු වීම පිණිස මතුකොට වදාළ යම් ධර්මයක් තියනවාද, ඒ ධර්මයේ මත අපි ක්‍රමානුකූලව ශක්තිමත් වෙන එක. මෙන්න මෙබඳු ශක්තිමත් වීමක් අපිට අපේ ජීවිතවල හදා ගන්න පුළුවන් නම් අපට පින්වත්නි කවදාවත් මිහිඳු මහරහතන් වහන්සේගේ ශාසනය, උන්වහන්සේ ලංකාවේ පිහිටවපු ශාසනය, භාග්‍යවතුන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාව අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ ලංකාදීපේ පැල කරපු බුද්ධ ශාසනය වෙනුවෙන් සැබෑ ගෞරවය අපේ ජීවිතවල අපට අතහැරින්නේ නැහැ. එබඳු අතහැරින්නේ නැති මට්ටමට අපි ක්‍රමානුකූලව ශක්තිමත් වී නැගී සිටීමට අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අපිට තිබ්බොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. අපි අපේ ජීවිතවල කළ යුතු ප්‍රධාන කෘත්‍යයන්, ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. ඒ තමයි මේ අපේ ගමන් මඟ සාංසාරිකව කොහොමද හැදිලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳ අපි අපේ ජීවිතවලින් හොඳට දකින්න ඕන. ඊට පස්සේ මේ බඳු සාංසාරික ගමනක නිමාව
සනිටුවාන් කරගන්න බැරිවීම පිණිස ඇති බාධකය අපි අපේ ජීවිතවලම දකින්න ඕන. ඊට පස්සේ බාධක දුරු කරගෙන කුසලය ස්මතු කර ගැනීම පිණිස ජවයක් අපි අපේ ඇතුළාන්තය තුළ ගොඩනගා ගන්න ඕන. ඒ ජවයත් එක්ක මූලික බුද්ධ ශාසනය ඇතුළේ ක්‍රමානුකූලව පියවර තියන්න ඕන. එහෙම පියවර තියනකොට තමයි අපට අපේ ජීවිතය තුළ කෙලෙස් කැඩී ගිහින් කෙලෙස් ධර්ම දුර්වල වෙලා ගිහින් සැබෑ බුද්ධ ශාසනය පිළිසරණ අපි තුළ මතුවෙන්නේ. ඒ මතුවන පිළිසරණත් එක්ක තමයි අපට ලෝකයේ අග්‍රතම බුද්ධ පූජාව තියන්න පුළුවන්. අපි එක දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි බුද්ධ ශාසනය පහළ වී පරම්පරා ගානක් ගිහින් තියෙන බව. අපි ඒක අමතක කරන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේම මුල් කාලේ වදාලා, පින්වත් මහණෙනි, මම මුල් කාලේ භික්ෂුන් වහන්සේලා තුල දැක්ක දේ ඔබ තුල අඩුවෙන් දකින්නේ කියලා උන්වහන්සේම වදාලා. උන්වහන්සේ ජීවමාන සමයේම මේ විදිහට වදාලා. ඒකෙන් අපිට මොකද්ද තේරෙන්නේ? ඒකෙන් අපිට තේරෙන්නේ දැන් එක තැනක තියනවා මට ඒ දේශනාවේ නම හරියටම නිවැරදි නම් ඒ දේශනාවේ නම කකචූපම සූත්‍රය. ඒ දේශනාවේදී භාග්‍යතුන් හන්සේ වදාලා පින්වත් මහණෙනි මේ මුල් කාලේ සංඝ පිරිස පාලනය කරන්න මට

දිසාව කෙවිතෙන් පෙන්වන්න විතරයි ඕන කියනවා. දිසාව කෙවිතෙන් පෙන්නපු ගමන්ම එයා දිසාවට යනවා කියනවා. හැබැයි මේ පස්සේ කාලේ සංගපිරිසකින් මට ඒ දේ දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒකෙන් මොකක්ද අපට තේරෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම උන්වහන්සේ කැමති විදිහටම සංගපිරිස වැඩ හිටියා කියලා එකක් විද්‍යාමාන වුණේ නැහැ. ඒ වගේම තවත් තැනක තියෙනවා මුල් කාලේ සංඝයා මාව හරියට සතුටු කළා කියලා. ඒක දේශනාවක තියෙනවා මුල් කාලේ සංඝපිරිස මාව හරියට සතුටු කළා කියලා. ඒකෙන් කියවෙන්නේ දැන් පිරිසෙන් මම බලාපොරොත්තු වෙන දේ, බුද්ධ ශාසනයක් ඇතුලේ බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ වගේ එකක් නේ. එහෙනම් මේ බුද්ධ කාලෙම ඇති වෙච්ච අරබුද තියෙනවා. අද අරබුද මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 2600ක් ගෙවිලා ගිහින්. මේ කාලේ අරබුද මතුවෙන එක ගැන කම්පා නොවි අපි කල යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට අපේ ජීවිතේ විමස ගන්න එක. ඒකෙදි ඔබ කල යුතු වන්නේ ඔබවම සම්මර්ෂණය කිරීම. ඔබ ඔබේ ජීවිතයම සම්මර්ෂණය කිරීමයි ඔබ කල යුතු වන්නේ. ඔබට ඔබේ ජීවිතේ සම්මර්ෂණය කරද්දී ඔබට පෙනේවි තමන්ගේ ඇතුළාන්තය තුළම අර්බුදය නිර්මාණය වෙන බව. මොකක්ද අර්බුදය? නැවත නැවත ප්‍රතිසන්දිය හැදෙන ආකාරයට අපේ ඇතුළාන්තය තුළ භව සංකාර ගොඩ නැගෙන එකයි අපි මුණ දෙන විශාලම අර්බුදය. එතකොට මේ භව සංස්කාර ගොඩ නැගින්නේ කෙලෙස් එක්ක එකතු වුණු අතීත සංස්කාරානුසිත පවතින දුර්වල මතකයක් අපිට තියෙන නිසා. ඒ කෙලෙස් සමග මිශ්‍ර වුණු දුර්වල මතකය ඔස්සේ අපි මේ මොහොත ගනුදෙනු කරනවා නම්, මේ මොහොතත් එක්ක එකතු වෙනවා නම්, ඒ එකතු වෙන මට්ටමට අපි කියනවා මුට්ටස්සති කියලා. ඒකට කියන්නේ මොකද්ද? මුට්ටස්සති. මේ මොහොත පටිච්ච සමුප්පන්නෝ දකිමින් හේතුඵල දහම ඔස්සේ මේ අවකාශය කියවා ගනිමින් කර්ම කර්මඵල ඔස්සේ ජීවිතේ විමසමින් පින්නතුන්ලා ජීවිතේ ගෙවනවා නම්, ජීවිතේ ගත කරනවා නම්, ඒ ගෙවෙන ඒ ගතවන ජීවිතය ධර්මී පින්නනි උපට්ඨිත සති කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ලස්සන යෙදුමක් තියෙනවා පින්වත් මහණෙනි. මේ ධර්මයේ ස්වභාවය වන්නේ උපට්ඨිත සතිස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මේ ධර්මයේ තියෙන මහණෙනි සිහිය පිහිටුවා ගැනීමට දක්ෂ කෙනාටයි. න අයන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මුලාවුණු සිහියකින් කාලේ ගෙවන ගත කරන ජීවත් වෙන කෙනාට නෙමෙයි. උපට්ඨිත සතිය හෝ මුට්ටස් සතිය අදාළ වෙන්නේ මේ අවස්ථාවටයි. මුට්ටස් සතිය කියලා කියන්නේ මේ වෙලාවේ ඉන්ද්‍රිය පිළිසරණ විදියට එයාගේ මනසය දකින්නේ. එයා හිතාගෙන ඉන්නවා ඉන්ද්‍රියන්ට පිළිසරණ, ඉන්ද්‍රියන්ට ගෝචර වන ලෝකය කියලා. හොඳට බලන්න පින්වත්නි, අපි ඒ විදිහට නෙමෙයිද හිතන්නේ? අපි හැමදාමත් හිතන්නේ ඇසට පිළිසරණ රූපය කියලා, රූපයට පිළිසරණ ඇස කියලා, කනට පිළිසරණ ශබ්දේ කියලා, ශබ්දයට පිළිසරණ කන කියලා. අපි කවදාවත් හිතනවද අපේ අත්දැකීමට පිළිසරණ අපේ මනස කියලා අපට තේරෙනවද? අපට දැනින්නේ මනසට පිළිසරණ සතිය කියලා අපට තේරෙනවද? අපට තේරෙන්නේ සතියට පිළිසරණ විමුක්තිය කියලා අපට තේරෙනවද? තේරෙන්නේ විමුක්තියට පිළිසරණ විමුක්ති ඥානය කියලා අපට තේරෙන්නේ. ඒ නිසා අපි පටන් ගත්ත තැනම ගැටලුකාරී. පින්වත්නි, මේ බුද්ධ ශාසනය ඇතුලේ අපට අපහසු දෙයක් කරන්න නෑ. ඒක අපි හැමදාමත් ඔබට මතු කරනවා. කෙලෙස් මූලයම උපට්ඨිත සතියෙන් විමසාගෙන ඉවත් කළොත් ඒ කෙලෙසුන් උඩු

0: උඩුවන්නේ. තුවාලයක් වුණත් පින්වත්නි උඩු දිව්වොත් අරබුදයක්. උඩුදුවන්ට කලින් ප්‍රතිකාර කළොත් අවදානමින් මිදෙන්න පුළුවන්. මේ කෙලෙස් මූලයන් ගොඩනැගෙන තැන අත්දැකීම අපිරිසුදු නෑ. කෙලෙස් මූලයන් සමග මිශ්‍රවීමෙනුයි අපිරිසුදු වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අපට සිත ප්‍රභාසොර බවත්, උපක්ලේශවලින් කිලිටිවී යන බවත්. පබස්සර මිඳං භික්කවේ කියලා ප්‍රසිද්ධ ගාථාවක යෙදුමක් තියෙනවා. ප්‍රභාස්වර මූලික සිතේ ස්වභාවය ආගන්තුක උපක්ලේශවලින් කිලිටිවී යන බව අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළා. එනිසා පින්වත්නි, මේ ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි නොවීම පිණිස අප ක්‍රියාත්මක විය යුතුයි. අප ක්‍රියාත්මක වී බාහිර ලෝකේ කිසිවක්වත් සොයා බැලිය යුතු නැහැ. අපි කළ යුතු වන්නේ උපට්ඨිත සති, සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටුවාගත් තැනක වරදින්ට විදිහක් නැහැ පින්වත්නි. මුට්ටස් සති, සිහිය පිහිටුවා ගන්න බැරි වීමෙන් තමයි මේ කෙලෙස් ව්‍යාකූලත්වයේ අපේ ජීවිතවල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඔය පින්නතුන්ලා ජීවිතේ තේරුම් ගන්න. එතකොට මේ උපට්ඨිත සතිය යෙදුවොත් අර ප්‍රභාස්වර බව එයා තුල ස්වභාවයෙන්ම පරිස්සම් වෙනවා. ප්‍රභාස්වර සිතක උනත් ශක්තිය පරණ කර්මය. ඒ පරණ කර්මය සිද්ධ වීවරයි. ප්‍රභාස්වර සිතක් වුණත් ජනනය වීමට අයිති ශක්තිය වන්නේ, පදනම වන්නේ සසර ගොඩනැගිච්ච කර්මය. ඒ සාංසාරික කර්මය පින්වත්නි සිත හටගන්න තැන ශක්තියක් විදිහට බලපානවා. නමුත් ඒ සිත සමුදේවන, නිරුද්ධ වන රටාව ඇතුලේ කර්මයද නිරුද්ධ වී යනවා. එනිසා ප්‍රභාස්වර සිතක අසිරිය අපි දකින්න ඕන. මේ බඳු පැවැත්මක් ඕන නෑ තමයි. නමුත් අපි ඉපදිලා තුන් භවයානුව යන සත්වයාගේ ගමන් මඟ බුදුරජාණන් වහන්සේ දුකක් විදියටයි වදාළේ. නමුත් ඒ දුක මත අපි දැන් පතිත වෙලා. එසේනම් අප උත්සාහ කළ යුත්තේ කවරකටද? ඔබට හිතෙන්න පුළුවන් මේ දේශනාව අහගෙන ඉද්දී, හොඳයි ඔබ වහන්සේලා කුමකටද මේ උත්සාහ කරන්න කියලා කියන්නේ? පින්වත්නි, මා ඔබට උත්සාහ කරන්න කියලා කියන්නේ අලුතෙන් කර්ම රැස් නොවීම පිණිස අවශ්‍ය ජවය උපට්ඨිත සතියෙන්, සිහිය පිහිටුවා ගැනීමෙන් ඔබ ගොඩනගා ගත යුතුයි. ඒක හැදෙන්නේ සිහිය පිහිටුවා ගැනීමෙන් විතරයි. අපගේ බුදුරජාණන් වහන්සේ අපට ලස්සන දෙයක් වදාලා, පින්වත් මහණෙනි, පුරාණ කර්මය දැනගන්ට, නව කර්මයක් දැනගන්ට, කර්ම නිරෝධයක් දැනගන්ට, කර්මයේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් දැනගන්ට කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. ඒකේ තියෙනවා පුරාණ කර්මයක් අපි දැනගන්න ඕන, නව කර්මයක් දැනගන්න ඕන, කර්ම නිරෝධයක් දැනගන්න ඕන, කර්මයේ නිරුද්ධ කිරීමට ඇති යම් තාක් ප්‍රතිපත්තියක් වේද ඒ ප්‍රතිපත්තියත් එයා දැනගන්න ඕන. මෙන්න මේ ටික යම් කෙනෙක් දැනගත්තොත්, මේ ටික යම් කෙනෙක් දැකගත්තොත් එයාට සදාතනිකව කර්මයේ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. කර්මයේ නිරෝධය වනාහි ජාතියේ නිරෝධයයි. ජාතියේ නිරෝධය වනාහි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් මේ සියල්ලේ නිමාවයි. මේ සියල්ලේ නිමාවයි. මේ සියල්ල නිමාකොට සත්‍යාවබෝධයේ පැත්තට එකතු වෙන්න අපිට පින්වත්නි බැරි නෑ. එකතු වෙන්න අපිට පුළුවන්. එනිසා මා ඔබට ඉතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ සත්‍යාවබෝධයට අදාළ අවකාශයට එකතු වෙන්න. ප්‍රභාස්වර සිත වනාහි පුරාණ කර්මයයි. ඔබ අහන්න පුළුවන් පැරණි කර්මයේ, පැරණි කර්මයේ කියනවා. මොකද්ද පැරණි කර්මයේ කියන්නේ? පැරණි කර්මයේ කියලා කියන්නේ ප්‍රභාස්වර සිත. ප්‍රභාස්වර සිත. නව කර්මයේ කියන්නේ මොකද්ද? අලුතෙන් සිහිය පිහිටුව ගන්න බැරුව උපට්ඨිත සතිය නැතිකම නිසා මුට්ටස් සතියෙන් අරමුණු ටික ගන්නකොට මේ ලෝකයේ මුණ ගැහෙන තැන මුට්ටස් සතිය නම් තියෙන්නේ එයාගේ సంతානයේ කෙලෙස් වලින් තෙත් වී ගොස් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති අභිනන්දනයක් අභිවදනයක් අජ්ජෝසාය තිට්ඨති මේ කෙලෙස්සහගත ලෝකයට බැස ගැනීමක් අපි තුල සිද්ධ වෙලා සිතින් කයින් වචනින් ඔබ තුල යමක් මතුවේද යමක් ප්‍රකාශ වේද යම් හැසිරීමක් ස්මතුවේද එය ඔබගේ නව කර්මයයි ඒ ඔබගේ නව කර්මයයි බලන්න පින්නත කොච්චර ලස්සනයිද පැරණි කර්මී කියන්නේ මේ සිත නව කර්මී කියන්නේ අරමුණු ටික ගන්නකොට සිහිය පිහිටුවා ගන්න බැරි කම නිසා ඔබ තුල මතුවෙන අභිනන්දනය අභිවදනය ඒ සිහිය පිහිටුවා ගන්න බැරි වීමෙන් එයා අත්දකින ලෝකයට එයා තුලම ඇතිවෙන බැස ගැනීම බැස ගැනීම ඒකට අපි කියන අජ්ජෝසාය තිට්ඨති මෙන්න මේ ගතිය ඇතුලේ ඔබ තුල ස්මතු වෙන සිතින් කයින් වචනෙන් ඔබ තුල යම් ආකාරයක කියන කරන හිතන කමක් වේද ඒ කියන කරන හිතන කම ඇතුලේ ඔබට රැස් වෙනව නව කර්මයක් ඒක තමයි පින්වත්නි ඔබේ නව කර්මය එහෙනම් කර්ම නිරෝධය කියන්නේ මොකද්ද කර්ම නිරෝධය කියලා කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට උපට්ඨිත සතිය පිහිටුවාගෙන මුට්ටස් සතිය නැතුව සිහිය පිහිටුවාගෙන ඔබට මුණ ගැහෙන ලෝකය මත සිහියෙන් ඇසුරු කරගෙන අභ්‍යන්තර ලෝකයට බාහිර ලෝකයේ පිලිසරණයයි හිතන්නේ නැතුව ඒ කියන්නේ මොකද්ද ඇසට රූපය පිලිසරණයි රූපය ඇසට පිලිසරණයි ආදි වශයෙන් කල්පනා කරන්නේ නැතුව රූප නොබලා ඉන්නවා නෙමෙයි රූප බලන ගමන් සබ්දහන ගමන් ගන්ධ සුවඳ විඳින ගමන් රස විඳින ගමන් ආහාර වර්ජනය කරන්නේ ආහාර නවත්තලා දාන්නේ අපගේ බුදුරජාන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා උන්වහන්සේ ආහාර නොගැනීමෙන් දුර්වල වුණා උන්වහන්සේගේ ගත ගොඩාක් දුර්වල වුණා උන්වහන්සේගේ ගත ගොඩාක් දුර්වල වෙච්ච නිසා උන්වහන්සේට හරිහමං විදියට මල මූත්‍රාවත් පහ කරන්න බැරි වෙච්ච බව මල මූත්‍රා පහ කරන්න වාඩි වුණත් උන්වහන්සේ එතනම ඇදගෙන වැටෙන බව දවස් ගණන් සිහි නැතුව උන්වහන්සේලා වැටි උන්වහන්සේ වැටි සිටි බව බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රයේදී අපට වදාලා එහෙමනම් ආහාර වර්ජනය කිරීම විසඳුම නෙමෙයි රස තණ්හාව නැතුව වාසය කිරීමයි විසඳුම උන්වහන්සේ ආහාර වර්ජනය කොට බැලුවා නමුත් උන්වහන්සේගේ සත්‍ය අවබෝධයට අදාළ අවකාශයක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ වීරිය කළා. උන්වහන්සේගේ ජීවිතේ වීරිය අඩුවක් තිබුණේ නැහැ පින්වත්නි. හොඳට උන්වහන්සේගේ ජීවිතේ තුල උන්වහන්සේ වීරිය කළා. ආහාර නොගැනීම නිසා උන්වහන්සේ තුල ඇතිවෙච්ච දුර්වලතාවයත් එක්ක උන්වහන්සේට සත්‍ය අවබෝධයට එකතු වෙන්න ජවයක් තිබ්බේ නැහැ. ඒ නිසා දිවට පිලිසරණ ආහාරයවත් ආහාරයට පිලිසරණ දිවවත් නිමි. ඒ වගේම අපි ආහාරය වර්ජනය කරන්නෙත් නැහැ. අපි වෙනදා විදියටම සුපුරුදු ආකාරයට අපි ගනුදෙනු කරන ජීවත් වෙන ලෝකයේ මත වෙනදා විදියටම අපි ගනුදෙනු කරනවා. ඒවා අඩුවක් කරගන්නේ නැහැ. හැබැයි අපි හැම වෙලාවකම උත්සාහ කරනවා. උපට්ඨිත සතියෙන් ආයතනයන්ගෙන් ලෝකය ඇසුරු කරනකොට සිහිය පිහිටුවාගෙන ගනුදෙනු කරන්න අපි උත්සාහවත් වෙනවා. මේ විදියට යම් කෙනෙක් සිහිය පිහිටුවාගෙන ගනුදෙනු කළොත් උපට්ඨිත සතියෙන් වැඩ කළොත් ඒ සිහිය පිහිටුවාගෙන වැඩ කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. එයාට පුළුවන් කෙලෙස් මූලික தත්ත්වෙම නසන්ට. නමුත් අපිට බැරි වෙලා තියෙනවා. පින්වත්නි, උල්පතේදී මිනිසුන්ට වැඩ කටයුත්ත පහසුයි. පින්වත්නි, මේ කෙලෙස් ගැලීම සිතුවිලි ගැලීම මත කෙලෙසුන්ගෙන් තෙත් වෙන්න නොදී මූලික අවකාශයේ ප්‍රවේශම පහසුයි. උල්පත ගලන්න ගියාම ඒ උල්දිය ගඟට එකතු වුනාම වැඩ කටයුතු අපහසුයි. මුහුදට ගියාම තවත් අපහසුයි. එනිසා වර්තමාන බෞද්ධයන්ගේ වැඩපිළිවෙල මුහුදේ රලත් එක්ක හැප්පෙන කමක්. උල්පතේදී විසඳ ගන්න ඕන ප්‍රශ්නය පින්වත්නි මුහුදේදී විසඳ ගන්න උත්සාහ කළොත් එයාට ඉතුරු වෙන්නේ වෙහෙස විතරයි. මේ චිත්ත සංස්කාරයන් ගැලීමක් සිද්ධ වෙන බව මේ දේශනාව මුලදිත් අපි මතු කළා. මේ චිත්ත සංස්කාර ගලන රටාව අඳුනගෙන චිත්ත සංස්කාරයන් සමුදේවන තැනම පින්වත්නි උපට්ඨිත සතියෙන් සිහිය පිහිටුවාගෙන වාසය කරන්න අපි පුරුදු වුණාම සිහිය පිහිටුවාගෙන වාසය කරන ශ්‍රාවකයෙකුට කවදාකවත් වරදින්නේ නැහැ. සිහිය පිහිටුවාගෙන වාසය කරන ශ්‍රාවකයෙකුට වරදින්න විදිහක් නැහැ. එයා අරමුණු ගන්න තැනම පරිස්සම්. එයා අරමුණු වලට අභ්‍යන්තරික ලෝකයට බාහිර ලෝකයේ පිලිසරණයි කියලාවත් බාහිර ලෝකයට අභ්‍යන්තරයේ පිලිසරණයි කියලාවත් එයා හිතන්නේ. එයා හැම වෙලාවකම හිතන්නේ පිලිසරණ මනස බව. මනසට පිලිසරණ මේ මොහොත තුල බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට සිහිය පිහිටුවාගෙන වාසය කිරීම පමණයි මනසට පිලිසරණ කියලා එයා කල්පනා කරන්නේ. එබඳු ආකාරයට මනසට පිලිසරණ සිහිය කියලා යම් ශ්‍රාවකේ කල්පනා කළොත් ඒ විදිහට කල්පනා කරන කෙනාට කිසිදාක වරදින්නේ නැහැ. එයාට වරදින්න විදිහක් නැහැ. අද වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයට බාහිර ලෝකේ පිලිසරණ කියලා හිතාගෙන බාහිර ලෝකේ අත්පත් කර ගැනීම පිණිස පුදුම ජවයකින් පුදුම වෙහෙසකින් පුදුම විඩාවකින් අත්පත් කර ගැනීම පිණිස දුවනවා. එයාට ජීවිතේ මුණ ගැහිලා නැහැ. දුකෙන් පිරුණු අධ්‍යක්ීම් පරාසයක පමණක් එයා දෝලණය වී සිටිනවා. දුකෙන් පිරුණු අධ්‍යක්ීම් පරාසයාගේ ජීවිතේ බලාපොරොත්තු නෙමෙයි. ඊට වඩා ප්‍රමුදිත සුවපහසු ජීවිතයක් එයා බලාපොරොත්තු වෙනවා. නමුත් එයාට ඒ සුවපහසු ජීවිතේ ලැබෙන්නේ නැහැ. මොකද එයා පටන් ගත්ත තැනම අවුල් වෙලා. පින්වත්නි මේ සිතේ ප්‍රභාස්වර අවකාශයේදී ප්‍රශ්න විසඳ ගැනීම පහසුයි. එකයි කිව්වේ උල්පතේදී වැඩේ පහසුයි. උල්පත කොහොමත් පිරිසුදුයි. ඒ උල්දිය ගැලීම මත අපිරිසුදු වුණාට උල්දිය හරි පිරිසුදුයි. එතනදී අපට සිහිය පිහිටුවාගෙන දකින්න පුළුවන් නම් පුරාණ කර්මී සිත ඒකත් පේනවා. අවිද්‍යාව මිශ්‍ර වී සිතින් ලෝකේ සැලසුම් කර කර රැස් වෙන කර්මය ඇතුලේ නව කර්මත් එයාට පේන්න පටන් ගන්නවා. එතකොට එයාට කර්ම නිරෝධයක් දකින්න පුළුවන්. කර්ම නිරෝධයේ පිණිස ප්‍රතිපදාවත් එයාට දකින්න පුළුවන්. ඒ අන් කවරක්වත් නෙමෙයි, උපට්ඨිත සතියමයි. සිහිය පිහිටුවා ගැනීමට උදව් කරන දේ තමයි සමාහිත සිතකින් ගන්න ජවය, සම්මා දිට්ඨියෙන් ගන්න ජවය, සම්මා වායාමයේ අදාදම යා තුල උත්සාහවත් කරන එක. අදාදම උත්සාහවත් වෙන එක සීලේ නම් වූ මූලික තත්වයකින් යා ගන්න ජවය. මේ සියල් එකම තැනකදී ඔබට මුණ ගැහුණොත් එදාට ඔබ සෝතාපන්න ඵලයට පත්වීම ඔබේම අත්දැකීමක් බවට පත් කර ගන්නවා. ඒක ලෝකේ දෙවියෙකුටවත්, බඹෙකුටවත්, මාරයෙකුටවත්, වෙනත් ලෝකේ කවරෙකුටවත්, ශ්‍රමණයෙකුටවත් එක නවත්තන්න බෑ. ඒ නිසා අද වෙලා තියෙන දේ ඔබ දකින්න. අද මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකය ඔබට හමු වෙන තැනදී ඔබ කල්පනා කරනවා බාහිර ලෝකය අභ්‍යන්තර ලෝකයට පිලිසරණ, අභ්‍යන්තර ලෝකය බාහිර ලෝකයට පිලිසරණ කියලා. මේ ඇපීම පිලිසරණ යයි කල්පනා කරන්නේ මුට්ටස් සතිය මුලාවිච්ච සිහියකින් ගනුදෙනු කරන නිසා. ඒ මුලාවිච්ච සිහියකින් ගනුදෙනු කරනකොට එයාට යාගේ මනස පිලිසරණ කරගෙන ලෝකෙ පවතින්නේ ඒවා පේන්නේ නැහැ එයාට. මේ ලෝකේ විමුක්තිය කියලා දෙයක් තියෙන එක පේන්නේ නැහැ. මේ ලෝකේ භව සංස්කාර රැස් වෙන එක දුකක් යට තේරෙන්නේ නැහැ. සමහරට දුකක් කියලා පැහැදිලි කරද්දී, අනාත්මේ පැහැදිලි කරද්දී, අනිත්‍යතාවය ගැන කියද්දී පවා ඒ වචනත් එක්ක පවා ගැටෙනවා. එයා ඒ වචනත් එක්ක පවා හැප්පෙනවා. ඒ හැප්පෙන්නේ පින්වත්නි ධර්මයක් නැතිකමට. කවදාවත් තිබඳු ආකාරයට හැප්පෙන ශ්‍රාවකෙක් වෙන්න එපා. පුළුවන් තරම් හැප්පෙන්නේ නැති ශ්‍රාවකෙක් වෙන්න. එබඳු ශ්‍රාවකත්වයක් අපට තිබ්බොත් අපට වරදින්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම මා ඉතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ සිහිය පිහිටුවාගෙන මනස පිළිසරණ කරගත්ත ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික පුරාණ කර්මයේ හැටියට දකිමින් නව කර්ම සකස් වෙද්දී අරුබුදකාරී ආකාරයට ලෝකය ඇසුරු කරන්නේ නැතුව උපට්ඨිත සතියකින් උපකාරය අරගෙන සිහි කල්පනා උපදවාගත් ශ්‍රාවකෙක් විදිහට ලෝකය ඇසුරු කරන ලෝකයත් එක්ක ගනුදෙනු කරන ලෝකෙ මත එළඹුණු ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ net fm නාලිකාව තුලින් මේ දේශනාව ශ්‍රවණය කරපු සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස ඔබට මේ කුසල් බලවත් වේවා. ඔබේ ජීවිතේ හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල පිළිසරණ උපදවාගත්ත දක්ෂ ශ්‍රාවකත්වයකට දොරගුල් විවර වේවා. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල යෙදෙන, ශාසනය තුල හැසිරෙන සුන්දර ශ්‍රාවකත්වයක් තුලින් නැගී සිටින ආධ්‍යාත්මික ප්‍රබෝධයක් පිණිස මේ දේශනා උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දේශනාමය කුසල් ඔබ හැම දිනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ට දනුමෝදන් වේවා. සියලු දිනාගේම භව සංසාරයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් net fm නාලිකාවේ සියලු පින්නතුන්ටත්, ධර්මකාමී ලක්වාසි සියලු දෙනාටත්, සතරවරම් රජ දරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
1: සාධු සාධු සාධු. අද අඟහරුවාදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන net fm රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. ඒ වගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට දකින්න, බලන්න, වඳින්න, පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභි වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුළ උදෑසන 8ට සජීවී ධර්මදේශනාවත් ඉන් අනතුරුව 9:15ට ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2ට දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන්. අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4ට සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7ට අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8ට අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්. සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 863, ඒ වගේම 0776 7163 872, 0776 7163 872 තමයි දුරකථන අංක.

දින ව්‍යාකූල වන මිනිස්සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Mandebeer. Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.